0: මෝ බුදු රස දැකගත් තෙමි හිමියනි මම බුදු රස දැකගත් තෙමි හිමියනි මම බුදු රස දැකගත් තෙමි හිමියනි මම බුදු රස දැකගත් තෙමි
1: 93.5 FM 93.7 ලකන්න Radio ITN.
2: ලකඩාගෙනින් වෙලාව දෙපහයි විනාඩි 43යි.

0: ලකන රේඩියෝ ITN
1: වෙලාව 2:05 විනාඩි 56යි.
0: ලකන රේඩියෝ ITN අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS Agribusiness within සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයිබෝවන්, සුබ දවසක්. සාමාන්‍යයෙන් ජීවිතයට එන යන අසිරු දවස් ඔබව දනගස්වන තුරු ඔබට නැගී සිටීමට තරම් ශක්තියක් ඔබ තුළම තිබෙන බව ඔබ වටහා ගන්නේ නැහැ. ජීවිතේ හැම විටම සුවපහසු සතුට පිරුණු සාමයේ රජේන තෝතැන්නක්ම වෙලා තියෙන්නෙත් නැහැ. එහෙමම බලාපොරොත්තු වෙන එකත් වැරැද්දක්. මොකද ජීවිතය කියලා කියන්නෙම මොන තරාතිරමක කෙනෙක්ට වුණත් විවිධාකාර ස්වරූපෙන් අරගල සමග ගැටෙන්නට සලස්වන්නක්. ඒ නිසාම ජීවිතේ විටින් විට එන අරගලවලට මුහුණ දීමට තරම් ඔබ ශක්තිමත් වෙන්න. අසීරුම කාල පරිච්ඡේද කියන්නේ ඔබේ ජීවිතයේ අවසානය නෙවෙයි. බොහෝ විට එයින් සිදුවෙන්නේ ඔබව වටත් ශක්තිමත් ධෛර්ය සම්පන්න වටිනා මනුස්සෙක් බවට පත්කිරීම වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ වෙනකොටත් ඔබ ලැබමින් ඉන්නේ ජීවිතය ගැන තිත්ත අත්දැකීමක් නම්, ඒ ගැන වැඩිපුර හිතලා ලත වෙන්න එපා. ඒ අත්දැකීම් ජීවිතයේ ඉදිරි දිශානතියන් පෙන්වන මෙවලමක් කරගන්න. මතක තියාගන්න, නරක ඇපල් ගෙඩියක රස නොබැලූ කෙනෙකුට හොඳමම ඇපල් ගෙඩිය කොයිතරම් රසවත්ද කියලා තේරුම් ගන්න බෑ. පීඩනින් සිටියොත් ඇරෙන්න සිතට සැනසීම කොයිතරම් වටිනවද කියන දේ අපිටම තේරෙන්නේ නැහැ. ඔබේ සාර්ථකත්වයට සහ සතුටට නියම අගයක් ලැබෙන්නේ ඔබ ඔය දැන් පසු කරමින් ඉන්න කටුක මාවත නිසාම වෙන්නත් පුළුවන්. ඒ නිසා මනසින් ශක්තිමත්ව ඉදිරියටම යන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
1: පොසිටිව් වයිබ්ස් විත් චාමි.
0: ලකන්ද රේඩියෝ ITN.
2: වෙලා උදේ 6යි.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
4: ලකන්ද මොනින් ඉස් ඇලිට්.

0: අයිබෝන් සුබදාසනක් ජයග්‍රහි වාසනාවන්ත සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද මේ මාසයේ 22 වෙනිදා සිකුරාදා දවසේදී අපි උදෑසන මේ විදිහට හමුවන්නේ. අයිබෝන් සුබදාසනක් මේකල.
1: අයිබෝන් ගිහන් සුබදාසන.
0: අද දැන් කොළඹ ප්‍රදේශයේ ගත්තට පස්සේ උදෑසන කාලයේදී උදෑසන දැන් ඒ රාත්‍රියේ සිට කඩින් කඩ වර්ෂාව ඇදහැල්ලා මේකල. දැන් උදෑසන කාලය වෙන විට වර්ෂාව ඉතාමත් අද්දබල විදිහට ඇති වෙලා තිබුණා. අපි අද දවසේදී ප්‍රථමයෙන් අවධානය යොමු කරන සූදානම් කාලගුණ වාර්තාවට ආරාධනා කරනවා. FM 93.5 ලක්කන මෝර්නින් නිවුස් අලර්ට් එකට වෙන අපි යමු. අද උදෑසන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ තියෙන කාලගුණ අනාවැකියට අවධානය යොමු කරන්න.
1: නිරිත දිග මෝසම දෙවයින හරහා ක්‍රමෙන් ස්ථාපිත වෙමින් පවතින බවයි සඳහන් වෙන්නේ. දෙවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහිත තත්ත්වය ඉදිරිපැය කිහිපය තුළදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාතුලත්, ගාල්ල මාතර, මහනුවර සහ නුවරඩේ දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි සඳහන් වෙන්නේ. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 200ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර, ගාල්ල මාතර මහනුවර සහ නුවරඩේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව සඳහන් කරලා තියෙනවා. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ කියලත් සඳහන්. ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පසරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි කියලයි සඳහන් වෙන්නේ. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර 35 සිට 45 පමණ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවත් සඳහන් කරලා තියෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කියලයි අද උදැසන 5:30ට නිකුත් කරන ලද කාලගුණ නිවේදනයේ සටහන් වෙන්නේ.
0: හොඳයි, කාලගුණ නිවේදන අනතුරු අපි යන්න හදන්නේ දවසේදී ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේ මනකොත් ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන්න. මෙද ලංකාදීප පුවත්පත් ප්‍රධාන සිරස්තලයේ වාර්තා කළ තිබෙනවා, මොලේ උණ රෝගී සිසුහු 18 දියතල අවරෝහලේ අමාත්‍යංශයෙන් විශේෂ පරීක්ෂණයක්. රංජන් කස්තුරි, එවැගේම සමන් පාලිතනායකර් සහ ප්‍රසාද් රොක්මල් ගිරණ වාර්තාව. මෙනින්ජයිටිස් හෙවත් මොලේ උණ රෝග ලක්ෂණ සහිත පාසල් සිසුහු 18 දෙනෙකු ඒ පස්වරුව වන විට දියතලාව මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා. මීට පෙර දිනියාය රෝහලේ ප්‍රතිකාර ලබාගත් දරුවන් 22 දෙනාට තිබූ රෝග ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ මෙම සිසුන්ටද තිබුණු බව තමයි අද වැඩිදුරටත් සඳහන් වෙලා තිබුණේ. මේ සම්බන්ධයෙන් අද ලංකාදීප පුවත්පත ඇතුල් පිටුවලත් තොරතුරු සඳහන් කළ තිබුණා. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුව වලට මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු හොයලා බලන්න. උණ හිසේ කැක්කුම, ක්ලාන්තය, සමේ කුඩා බිබිලි හට ගැනීම, වමනය, ඕකාරය වැනි රෝග ලක්ෂණ දියතලාව රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන සිසුන්ටද තිබෙන බවත්, ඒවා බොහෝ දුරට මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ බවත් එම වෛද්‍යවරු සඳහන් කරනවා. ශ්වසන මාර්ගය හරහා මෙම මෙනින්ජයිටිස් රෝගයේ බෝවන බවත් එම රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ වහාම අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවත් වෛද්‍යවරු සඳහන් කරනවා. ශ්වසන මාර්ගය හරහා මෙනින්ජයිටිස් රෝගයේ බෝවිය හැකි බවත්, මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය ඊට හේතු විය හැකි බවත් වෛද්‍යවරු වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා කියලා අද ලංකාදීප පුවත්පත වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා.
1: එතෙක්ම ගියන් අපි අවධානය යොමු කරමු ලක්හඬ ප්‍රවෘත්තිංශය ගෙන එන තොරතුරුවලට. අද ලක්හඬ ප්‍රවෘත්තිංශයත් බොහොමයක් තොරතුරු සඳහන් කරලා තියෙනවා. ජාතික කලා භවනයේ තිබූ පෞරාණික සිතුවම් 42ක් අස්ථානගත වී ඇති බව අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා සඳහන් කළා. මේ සම්බන්ධයෙන් අද ලංකාදීප පුවත්පත, දිනමින දිවයින පුවත්පත් ඇතුළු පුවත්පත් ගණනාවක් තොරතුරු සටහන් කරනවා. භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් මගින් 2015 වසරේදී කලා භවනයේ චිත්‍ර සහ මූර්ති සමීක්ෂණය කිරීමකින් අනතුරුව මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ලංකාදීප පුවත්පත සටහන් කරන කලාභවනයේ පැරණි චිත්‍ර 42ක් අතුරුදන් බුද්ධ ශාසන අමාත්‍ය මැති සභයට හෙළි කරයි කියලයි ලංකාදීප පුවත්පතේ සටහන්. අපි බලමු හිනිදුන සුනිල් සෙනවි මහතා මේ සම්බන්ධයෙන් පළ කළ අදහස් මොනවද කියලා.
2: එවකට සිටි සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂකගේ උපදේශ පරිදි භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් විසින් 2015 වර්ෂය සඳහා ජාතික කලාභවනයේ චිත්‍ර හා මූර්ති සමීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කරන ලද භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව තොග පොතෙහි සඳහන්ව ඇති චිත්‍ර සංඛ්‍යාව 281යි, කලාභවන තුළ භෞතිකව ඇති චිත්‍ර සංඛ්‍යාව 239යි. ඒ අනුව මේ දෙක අතර ඇති වෙනස 42යි. ඒ තමයි ඔබතුමා විමසන චිත්‍ර 42. මෙම සිදුවීම සම්බන්ධයෙන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් පත්කරන ලද කමිටුවක් විසින් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති අතර කමිටුව විසින් මේ වන විට අදාළ පාර්ශවයන්ගෙන් සාක්ෂි සටහන් කරගනිමින් පවතී. තවද මේ පිළිබඳව සිදු කෙරෙන පොලිස් විමර්ශන කටයුතු වලට අදාළව කොළඹ දකුණ කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වරින් වර සිදු කර ලද තොරතුරු කැඳවීම් වලට අනුව තොරතුරු ලබා දීලා තිබෙනවා.
0: ලැකන මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරනම් වෙලාව 06:00
1: විනාඩි 12යි.

0: ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි දෙකක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් බව නියෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉල්ලයාස් මහතා සඳහන් කළා. කොළොන්නාව නල පද්ධති ව්‍යාපෘතියද ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
1: අපි දැන් අවුරුදු 50ක් 60ක් 70ක් පරණ අපේ සමහර ස්ටෝරේජ් ෆැසිලිටීස් කියලා ගොඩක් වෙලාවට එකක් දෙකක් තුනක් රිපයර් කරලා තිබ්බට ඒකට විශාල ප්‍රමාණයක් ව්‍යාපෘතියක් පටන් අරන් තිබ්බේ නැහැ. අපිට අවශ්‍ය වුණා මේ අපේ කැපැසිටීස් ටික වැඩි කරගන්න. ඉතින් අපේ ව්‍යාපෘති පටන් අරන් කරන් යන ගමන් තමයි අපිට මේ ප්‍රශ්නය ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයෙන් හතරක් පටන් අරන් දෙකක් ඉවර කරලා තියෙනවා. ඒ වගේම සපුගස්කන්ද තෙල් පීරි පහදුව රිෆයිනරිය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය අපිට බැරල් 50,000 දවසකට පුළුවන්. අපි ඒක ලක්ෂයක් දක්වා වැඩි කිරීමේ ව්‍යාපෘතිය පටන් අරන් EOI කැඳවල විශාල ප්‍රමාණයක් ආයෝජකයෝ අවිල්ලා ලෑස්ති වෙලා ඉන්නවා. කොළඹ වරායේ කොළොන්නාව නව නල මාර්ගයේ ඒ වගේම කංකසන්තුරේ ඩිපෝට් එකේ ධාරිතාව වැඩි කරන ව්‍යාපෘතිය කොළොන්න ටැංකියයි වගේ ගොඩාක් ව්‍යාපෘති අපි පටන් අරන් කරගෙන යන ගමන් තමයි අපිට මේ ප්‍රශ්නේ ආවේ. නැත්තම් කතාව අපිට මාසයකට මාසයකම ආරකට වගේ කාලයකට තමයි උඩරිම අපිට ගබඩා කරලා තියාගන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒ ගබඩා කරත් මේව පාවිච්චි වෙන ටැංකිය. ගබඩා කරලා අයින් කරලා තියෙන ටැංකිය නෙමෙයි. පාවිච්චි කරලා අඩු වෙනකොට තමයි ඊළඟ නැවෙන් ගෙනල්ලා පුරව ගන්න වෙන්නේ. ඒතර අපිට බෆර් ස්ටොක් එකක් කොහෙත්ම තිබිලා නැහැ. ඉතින් ඒක හදන ව්‍යාපෘති අපි පටන් අරන් දිනවා. අපි හිතනවා ඒක කරලා ඉවර වුණාට පස්සේ අපිට මීට වඩා යම් ස්ථායීතාවයකට එන්න පුළුවන් කියලා.

0: අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරනවා. මද්‍රව්‍ය ව්‍යාපාරිකයන් සතුව තිබූ දේශපාලන රැකවරණය මුළුමනින්ම අවසන් කළා. ජනපති රටම එකට මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනේදී කියයි අංජල මහික වීරරත්නය. අද වාර්තාව ගෙන තිබුණේ ලංකාදීප පුවත්පත වෙනුවෙන්. මද්‍රව්‍ය ව්‍යාපාරිකයන් සතුව තිබූ දේශපාලන රැකවරණය මුළුමනින්ම අවසන් කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරා. මද්‍රව්‍යවලට එරෙහි විමර්ශනවලදී කිසිදු නිලධාරියෙකුට කිසිදු බලපෑමක් එල්ල නොවන බවත්, අදාළ සියලු ආයතන තම සීමාවන් තුළ කටයුතු කරමින් තිබෙන බවත්, තමන් වෙත පැවරී ඇති කාර්ය නිසිලෙස ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. දිසානායක මහතා මේ බව සඳහන් කළේ මඩකලපුව වෙබ ක්‍රීඩාංගණයේ පෙරේදා පැවති විෂම ද්‍රව්‍ය ව්‍යසන පරදන රටම එකට මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනේදී රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කර ගෙවිගිය මාස 6දී මද්‍රව්‍යවලට එරෙහි වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම විශේෂ ප්‍රගතියක් සිදුව ඇති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. නැගෙනහිර පළාතේ පොලිස් විශේෂ කාර්යබලකාය නිලධාරීන් විසින් මද්‍රව්‍ය තුරන් කිරීමේ ක්‍රියාන්විත සඳහා දක්වන ලද සුවිශේෂී දායකත්වයේද මෙහිදී ජනාධිපතිවරයා ඇගයීමට ලක් කළා කියලයි අද ලංකාදීප පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
1: එතකම ගිහන් අපි අවධානය යොමු කරමු මේ පුවතකට. ඊයේ දවසේදීත් අපි මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරා. මේ වාහන අධිභාරය පැනවීමට ලෙටර්ස් ඔෆ් ක්‍රෙඩිට් 4000ක් විවෘත කළ බව ඊයේ දවසේ පුවත්පත් ගණනාවක් සඳහන් කරලා තිබුණා. අද දවසේදී සඳහන් වෙනවා වාහන අධිභාරය පැනවීම පෙරදින ලෙටර්ස් ඔෆ් ක්‍රෙඩිට් 4000ක් විවෘත කළ පුවත සාවද්‍ය බව රජය කියයි කියලයි අද සඳහන් කරලා තියෙන්නේ. අනයිනික වාහන සඳහා පනම ඇති රෙගුආනායන බදු මත 50%ක නව අධිභාරයක් පැනවීමට පෙරදින එනම් මැයි 15 වනදා නයවර ලිපි 4000ක් විවෘත කර බවට පළවෙනි වාර්තාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා කියලා තමයි අද පුවත්පත්වල සටහන් වෙන්නේ. එහෙත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු එනම් මැයි 18 වෙනිදා නයවර ලිපි 9429ක් විවෘත කර ඇති බව ඔහු සඳහන් කළා. ආනයනික වාහන සඳහා පනවා ඇති රේගු ආනයන බදු මත 50%ක නව අධිභාරයක් පැනවීමට මුදල් අමාත්‍යාංශයේ පසුගිය දා පියවර ගත්තා කියලා තමයි සටහන් වෙන්නේ. ඒ මැයි 16 වනදා සිට මාස 3ක කාලයක් සඳහා බලපැවැත්වෙන ලෙසයි.
0: එතකම ඔය සම්බන්ධයෙන් අද ලංකාදීප පුවත්පත මේ කළා මේ විදිහට වාර්තා කළ තිබුණා. වාහනවලට නයවරු ලිපි 4000ක් විවෘත කළයි කීම බොරුවක්, මොදල් නියෝජ්‍ය අමාත්‍යවරයා කියන කතාවකුත් වාර්තා කළ තිබුණා. එතකම අධිභාරයට කලින් වාහන 4000කට එල්සී ඇරලා කවුද තොරතුරු පිට කළේ? මේවට කියන්නේ සංවිධානාත්මක අපරාධ. മന്ത്രി මුජිබ රහ්මාන් මැති සභේදී ප්‍රශ්න කරයි කියලා වාර්තා කළ තිබුණේ. සුජිත් හේවාජුලිගේ සහාංචල මහික වීරරත්නයි වාර්තාව ගෙනෙන්නේ. ආනයන වාහනවලට අධිභාරයට ගහන්න පෙර ජනපතිගේ ගජමිතුරන් වාහන 4000කට නයවර ලිපි විවෘත කරගෙන ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කළා. මේවට කියන්නේ සංවිධානාත්මක අපරාධ බව ඔහු එහිදී වැඩිදුරට සඳහන් කළ තිබුණා. හෙතෙම මෙසේ පැවසුවේ ආනයන අපනයන පනත යටතේ රෙගුලර්ස් පිළිබඳ විවාදයේදී ජනාධිපති 16 වෙනිදා සනසුරාදා අධිභාර ගැසට් එක ගහනවා. ඒක ගහනවා කියලා පිරිසක් කලින් දැනගත්තේ කොහොමද? ගැසට් එකට කලින් දා 15 වෙනිදා එකවර දවසකට වාහන 1782කට නයවර ලිපි නිකුත් කරලා තියෙනවා. මේවා අලුත් වාහන ජනාධිපතිතුමාගේ රීබිල්ඩින් ශ්‍රී ලංකා වැඩපිළිවෙල ඉන්න ක්‍රිෂාන් බාලේන්ද්‍රලා මෙතන ඉන්නේ. මේවට කියන්නේ සංවිධානාත්මක අපරාධ තමයි. ජනාධිපති ගැසට් එක ගහන්න කලින් එයාගේ වටේ ඉන්න අය ගිහිල්ලා එල්සී ඕපන් කරනවා. වාහන ගැන නීතියක් ගේනව නම් ඔක්කොටම එක විදියට ගේන්න ඕන කියලයි ඔහු චෝදනා නගලා තිබෙනේ. කොහොම නමුත් වාහනවලට නයවර ලිපි 4000ක් විවෘත කළයි කීම බොරුවක් කියලා මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී කියලා තියෙනවා.
1: ඔගයන් ඇත්ත එක්කම අපි සඳහන් කරනුනේ මේ දිනවල විශේෂයෙන්ම වැඩි වශයෙන් කතා බහට ලක්වෝ පුවතක් තමයි මේ බාල ගල්ලඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් අද සඳහන් වෙනවා. නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන අනුකාරක සභාවක් කියලා. නොරොච්චෝලේ ලක්විජය බලාගාරය මගින් පරිසරයට සිදුවන බලපෑම් සොයා බැලීම සහ ඒ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීමට අනුකාරක සභාවක් පත් කර තිබෙනවා. මෙම අනුකාරක සභාව පත් කර තිබෙන්නේ පරිසරයේ කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණය කාරක සභාව විසින් වන අතර එම සභාපතිත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍යශ්‍රී හේරත් මහතා වෙත පැවරී තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබූ අතර එම රැස්වීමේ සභාපතිත්වය දරා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් කියලයි අද සටහන් කරලා තියෙන්නේ පුවත්පත්වල. මේ සම්බන්ධයෙන් තොරතුරු
0: එතකම අපි ලංකාදීප පුවත්පත්තර අවධානය යොමු කරනවා සුජිත් තේවා චුලිගේ සහ අංචල බහික වීර රත්න ගිරණ වාර්තාවකට. සැප්තැම්බර් තෙක් ලයිට් බිල වැඩි කරන්නේ නැහැ. කොටසකට කෝටි 1500ක සහනාධාරයක් බලශක්තිය මාත්‍ය අනුර කරුණාතිලක මැතිසභාවේදී කියයි කියලා වාර්තා කළ තිබුණා. සැප්තැම්බර් මාසයේ වනතුරු විදුලි ගාස්තුව ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් නොකරන බව වරාය සිවිල් ගුවන් සේවා සහ බලශක්තිය මාත්‍ය අනුර කරුණාතිලක මහතායේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මන්ත්‍රී රවි කරුණානායක මහතා වාචිකව පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අවසන් වරට කළ විදුලි ගාස්තු සංශෝධනයේ ඍජු බලපෑම එල්ලවන්නේ ඒකක 180ට වැඩියෙන් භාවිත කරන පාරිභෝගිකයන්ට පමණක් බවද ඔහු එහිදී පෙන්වා දුන්නා. සෙසු විදුලි පාරිභෝගිකයන්ට රුපියල් කෝටි 1500ක සහනාධාරයක් ආණ්ඩුව ලබා දී ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළ තිබුණා. අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ විශේෂයෙන්ම අහන්නේ ඩොලරයේ ඉහළ යාමත් විශේෂයෙන්ම මැද පෙරදිග අර්බුදයත් සමග ඇති වුණු තත්ත්වය තුළ තවදුරටත් විදුලි බිල ඉහළ යයිද කියන එක. නමුත් අපි ඉතා පැහැදිලිව සඳහන් කළා මේ බිල ඉහළ යනකොට මේකේ

0: සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. පුවත්පත් ගණනාවක සංචාරක අරමුණු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම මාලදිවයින් ජාතකයින්ට එළමෙන 25 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව වීසා බලපත්‍ර රෙගුලාසියක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව මාලදිවයින් වැසියන් ශ්‍රී ලංකාව බලා පැමිණීමට පෙර eta.gov.lk යන වෙබ් අඩවිය හරහා විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් ලබා ගැනීම අනිවාර්යයි කියලයි සඳහන් වෙන්නේ. මාලදිවයිනේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා. කෙසේ වුවත් මෙම පද්ධතිය හරහා ලියාපදිංචි වන මාලදිවයින් ජාතිකයන්ට දින 90ක සංචාරයක වීසා අවසරයක් සම්පූර්ණයෙන්ම නොමිලේ හිමිවන බවද නිවේදනයේ සඳහන් වෙනවා කියලා තමයි අද පුවත්පත්වල සටහන් කරලා තියෙන්නේ.
1: එතකම අපි අවධානය යොමු කරමු මේකලා ලංකාදීප පුවත්පතට. ඩොලරය 354 පන්නයි රංජන් කස්තුරි වාර්තාවගෙන තිබෙන්නේ රුපියල තවත් බහි අමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තව දුරටත් තව ප්‍රමාණය වූ අතර ඊයේ දිනේදී එහි විකුණුම් මිල රුපියල් 354 ඉක්මවා ගොස් තිබෙනවා. එනො ඊයේ දිනේදී අමරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 354.3% ලෙස බවද මහ බැංකුව සඳහන් කළා. මේ අතර ඊයේ දිනේදී අමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 342.63% ලෙස සටහන් තිබුණු අතර පෙරේදා දිනේදී අමරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් තිබුණේ රුපියල් 342 ලෙසයි. වැඩිදුරටත් අද ලංකාදීප පුවත්පත සඳහන් කළ දෙමුනේ. එතකම ලංකාදීප පුවත්පතේ මේකල ඇතුල් පිටුවල තොරතුරු සඳහන් කළ දෙමනවා. ආසියාවේ වේගයෙන්ම පහළ ගියේ රුපියල ශ්‍රී ලංකාවේ කියලායි අද දවසේ වාර්තා කළ තිබෙන්නේ.
0: බ්ලූම්බර්ග් සංගරාව තමයි මෙහෙම සඳහන් කළ තියෙන්නේ කියලා ලංකාදීප පුවත්පතේ සටහන. ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල දිනෙන් දින පහළාගයක් ගැනීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක් වී ඇති අතර බ්ලූම්බර්ග් සංගරාව දේ ගැන පුවත් වාර්තා කර ඇත්තේ ආසියානු කලාපයේ වේගවත්ම පහත වැටීම පෙන්නුම් කිරීමට ශ්‍රී ලංකා රුපියලට හැකියාව ලැබී ඇති බවයි. ශ්‍රී ලංකා මහ බැංකුව අනුව අමරිකානු ඩොලරයේ ගැනුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් 342.63 ලෙසයි, විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 354.63 ලෙසයි කියලයි අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත සටහන් කරන. ඒත් එක්කම අද දිනමින පුවත්පතත් සටහන් කරලා තිනවා ගිහන් තොරතුරු. විදේශ විනිමය කළමනාකරණයට කිසිම ගැටලුවක් නැහැ. නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දුයි මේ සම්බන්ධයෙන් සඳහන් කරන. ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න අද වාර්තාව අරගෙන එනවා. විදේශ විනිමය ඉහළ ගියත් ඒ තත්ත්වය කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිදු ගැටලුවක් නොමැති බව කම්කරු අමාත්‍ය මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ.
1: අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පරාසය එළි දැක්වේ යොහන් බහසුර වාර්තාව ගෙනෙනවා. අද ලංකාදීප පුවත්පත වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සතියකට වරක් නිකුත් කර තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල ඇස්තමේන්තු මිල පරාසය ප්‍රසිද්ධ කර තිබෙනවා. එම ඇස්තමේන්තු මිල පරාසය මෙම මාස 24 වනදා දක්වා බල පැවැත්වෙන අතර තෙරුගුපිටි සුදුසීනේ පරිප්පු අර්ථාපල් ලොකුලූණු ඇතුළු බහඳ 20ක මිල පරාස ඉදිරිපත් කර ඇති අතර තිරිඟුපිටි කිලෝවක මිල රුපියල් 153.172 අතරද සුදුසීනි කිලෝවක මිල රුපියල් 195.235 අතරද පරිප්පු කිලෝවක මිල රුපියල් 225.249 අතරද ඉන්දියන් ආනයනය කරන ලද අර්ථාපල් කිලෝවක මිල රුපියල් 160.228 අතරද පාකිස්තානයෙන් ආනයනය කරන ලද අර්ථාපල් කිලෝවක මිල රුපියල් 160.2 එකත් අතරද පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා. බ්‍රොයිලර් කුකුල් මස් සම සහිත කිලෝවක මිල රුපියල් 17.1250 අතරද සුදු බිත්තරයක මිල රුපියල් 30.35 අතරද දුඹුරු බිත්තරයක මිල රුපියල් 32.37 අතරද පැවතිය යුතු බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා කියලයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තියෙන්නේ.
0: දැන් ගිහන්න ලංකාදීප පුවත්පතේ අපි කලින් සඳහන් කරා මේ ආසියාවේ වේගයෙන්ම පහළ ගිය රුපියල ශ්‍රී ලංකාවේ කියලා. මේ බ්ලූම්බර්ග් සංගරාව මෙහෙම කිව්වත් තද පුවත්පත් ගණනාවක් සටහන් කරලා තියෙන රුපියල අවප්‍රමාණය වීම ගෝලීය පීඩනවල ප්‍රතිඵලයක්. ඒකාබද්ධ ඇඟලුම් සංසදේ තමයි මෙහෙම කියන්නේ. ඒක ආර්ථිකයේ දුර්වලතාවයක් නෙවෙයි කියලා ඔවුන් සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාවේ රුපියල මෑත කාලීනව අවප්‍රමාණය මෙරට ආර්ථික දුර්වල වීමක ප්‍රතිඵලයක් ලෙස නොව මැද පෙරදිග යුද ගැටුම්, ඉන්ධන මිල ඉහළ යෑම සහ නැව්ගාස්තු වැඩිවීම ඇතුළු ගෝලීය පීඩනවල ප්‍රතිඵලයක් බවයි ඒකාබද්ධ ඇඟලුම් සංගමය සඳහන් කරන්නේ කියලත් අද තොරතුරු සටහන් වෙලා තියෙනවා.
1: අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමුවේ මුලක්කන මෝනින් නිවුස් වලට එක්ක. ලැකන මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි
0: විනාඩි 30යි.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: වලව දසන හය විනාඩි 30යි අපි සූදානම් මේ දවසේදී දිනුම් මදිල්ලද ජාතිකල උතුරු මණ්ඩලයේ දිනුම් මදිල්ලද උතුරුයි පත්තල නිල ප්‍රතිපල සටහන් කරන්න. ඒ මේ මාසේ 21 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේ දවසේ දිමහජින සම්පත ජයග්‍රහී 6196 වෙනි දිනුම් වාරය ක්‍රියාත්මක වුණේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට Q ඉංග්‍රීසි අක්ෂරත් එක්ක ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක බිංදුව, අංක 9, අංක 6, අංක 1, අංක 5 සහ අවසානයේත් අංක බිංදුවයි. ඒ දවසේදී මහජන සම්පත ජයග්‍රහී 6196 වන දිනුම් වාරේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක බවට පත් උනේ.
1: ගොවිසෙත 4438 වන ජයග්‍රහී දිනුම් වාරේ දවසේ දී ක්‍රියාත්මක වුණ Y ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් උනේ. ජයග්‍රහී අංක අංක 24, අංක 37, අංක 50 සහ අවසානයේට අංක 77 ජයග්‍රහී අංක බවට පත් උනේ.
0: මෙගාපව ජයග්‍රහී 2544 වෙනි දිනුම් වාරිය දවසේදී ක්‍රියාත්මක වුණා. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට X ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී සුපිරි අංකය සටහන් වෙනවා. අංක 20 විදිහට එතකම ජයග්‍රහී අංක විදිහට අංක 11, අංක 33, අංක 56 සහ අවසානයේ අංක 66යි. ඒ දවසේදී 2544 වෙනි මෙගාපව දිනුම් වාරයේදී ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය, ජයග්‍රහී සුපිරි අංකය සහ ජයග්‍රහී අංක බවට පත් උනේ.
1: දරණ නිධානය 2226 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. L ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහී අංක අංක 17, අංක 40, අංක 42 සහ අවසානයේට අංක 47 විදිහටයි සටහන් වෙන්නේ.
0: හනහන 1505 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ ජයග්‍රහී ලග්න සංකේතයේ බවට පත් වුණේ මීන ලග්න සංකේතයේ ජයග්‍රහී අංක සටහන් වන අංක 12, අංක 17, අංක 18 සහ අවසානයේට අංක 46.
1: අද සම්පත 771 වන ජයග්‍රහී දිනුම් වාරයේ Q ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙන්නේ. ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 6, අංක 1, අංක 5 සහ අවසානයේට අංක බිංදුව විදිහට.
0: NLB ජය ජයග්‍රහී 464 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ E ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක සටහන් වුණා අංක 1, අංක බිංදුව, අංක 5 සහ අවසානයේට අංක 7.
1: සුබ දවසක්. 312 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ දවසේදී ජයග්‍රහී ලග්න සංකේතයේ විදිහට ධනු ලග්න සංකේතයේ සටහන් වෙනකොට ජයග්‍රහී අංක අංක 38, අංක 51 සහ අවසානයේට අංක 33, අංක 53යි සටහන් වෙන්නේ. ඒත් එක්කම සුබ දවසක් 312 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 5023 විදිහටයි සටහන් වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතිකල උතුරු මණ්ඩලයේ උතුරුයි පත වැඩි වැඩියෙන් මිලදී ගන්න ලකන මෝර්නින් නිවුස් වලට හංගන වෙලාවත් මතක් කරනක් වෙලාව දස්සන 6යි
1: විනාඩි 33යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
3: සුරමගතුට 2026 වසරේ සමාරම්භය
0: මැයි 26 වෙනිදා අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍යම විවර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය තේරේ.

ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්. ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසර වේදයාණන් වහන්සේගේ තෙමකුලට සැරසිලි සඳහා පරිසරයට හානිකර පොලිතින් ප්ලාස්ටික් යොදා නොගැනීම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි මහත් ගෞරවයකි. පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ දහන නතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්කවලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
3: දන්නවද, ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සෙක්

0: ගැන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jam Jam.

0: අදිරුධිර පීඩනය තියෙනවා කියන එක බොහෝ විට අපිට දැනෙන්නේ නැහැ. දන්නේම නැතුව අපේ ඒ සීමාවක් තියෙනවා. ඒ සීමාවට එහා ගිය ගමන් අපිට ආඝාතය, එහෙම නැත්නම් අපි කියන්නේ ස්ට්‍රෝක් එකක්, ඒ වගේ රෝග ඇවිල්ලා අකාලේ මිය යන්න පුළුවන්. විශේෂයෙන් අවුරුදු 35ට වැඩි නම් අපේ රුධිර පීඩනය අවම වශයෙන් මාස 6කට වරක් අවුරුද්දකට වරක් පරීක්ෂා කරගන්නම නම් අපිට දැනගන්න පුළුවන් රුධිර පීඩනය වැඩිද මොකද වෙලා තියෙන්නේ කියලා. අදිරුධිර පීඩනය කිව්වහම අපේ රටේ සාමාන්‍යයෙන් 3 දෙනෙකින් එක්කෙනෙක්ට අදිරුධිර පීඩනය තියෙනවා. හෘද රෝග ආශ්‍රිතව ඇතිවන ආබාධ නිසා තමයි අපේ රටේ සියලුම මරණ වලින් 34%ක් සිද්ධ වෙන්නේ. 3 දෙනෙකින් එක්කෙනෙකුට තියෙන අතරේ 63.9%ක් සියයට ප්‍රතිකාර ලබා ගන්නේ නැහැ. ඊට අමතරව ප්‍රතිකාර ලබා ගන්නා අයගෙනුත් 39.1%ක් රුධිර පීඩනය පාලනය වෙලා නැහැ. ඒකට හේතුව තමයි තමන් හරියට ප්‍රතිකාර පාවිච්චි කරන්නේ නැති එක. විශේෂයෙන් ලුණු අධික ආහාර ගන්න එක රුධිර පීඩනය වැඩි වෙන්න එක හේතුව. අපේ රටේ 54% ප්‍රමාණයක් තමන්ට දෛනිකව අවශ්‍ය ලුණු ප්‍රමාණයට වැඩිය ප්‍රමාණයක් ලබා ගන්නවා.
1: එතකම අපි මේකල අවධානය යොමු කරමු. ලංකාදීප පුවත්පතේ අද සටහනක් තිබුණා, සුදු මැස්සා පුස් එක්ක මල් කන්ටේනර් 12ක් පිට කරලා කියලා. අද මන්ත්‍රී චානකගෙන් හෙළිදරව්වක් කියලා සඳහන් කළ තිබුණා. ලංකාදීප පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළා තිබුණේ. සුදු මැස්සා සහ පුස් වර්ගයක් ඇති බවට පර්යේෂණ වලින් පැහැදිලිවම තහවුරු වී තිබියදී ක්‍රිෂාන්තිමම් අමල් සහිත කන්ටේනර් 18කින් 12ක් හිතුමතේ මුදාහැර ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී ඩේවිඩ් චානක මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කර තිබෙනවා. පසුගිය කාලයේදී එකම සමාගමකින් ගෙන මෙවැනි කන්ටේනර් සියයකට වැඩි ප්‍රමාණයක් 8 වතාවක් මේ ආකාරයට මුදාහැර ඇතැයිද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. අපේ වගාවන්ට සුදු මැස්සා බරපතල ලෙස බලපානවා. මේ ඊයේ පෙරේදා ජනවාරි 12 වනදා අක්‍රමිකතාවයක් දූෂණයක් ගැන මම හෙළිදරව් කරනවා. ලංකාවට ක්‍රිෂාන්තිමම් කියන මල් වර්ගයක් අඩංගු කන්ටේනර් 18ක් ගෙනවා. ඇස්වලට පේන ක්‍රුමින් ඉන්නවා කියලා මේක පරීක්ෂා කරපු නිලධාරියා සටහනක් දාලා, ඒ වගේම මල්වල සහ පත්‍රවල පුස් වගේ බැඳලා තියෙනවා කියලාත් කියනවා. නමුත් එහෙම තිබියදී කෘෂිකර්ම අධ්‍යක්ෂකවරිය කමක් නැහැ, කන්ටේනර් 6ක් තියාගෙන ඉතිරි කන්ටේනර් යවන්න කියලා වාචිකව කියා තිබෙනවා. යනු 12ක් පිට කරනවා. පස්සේ තියාගත්ත කන්ටේනර් වල සාම්පල් ජාතික නිරෝධායන මධ්‍යස්ථානයට යවනවා. ඒගොල්ලන්ගෙන් සාම්පල් චෙක් කරාම සුදු මැස්සා ඉන්නවා කියලා තහවුරු වුණා. මේ මල්වල තියෙන පුස් වර්ගය ඉක්මනින් වගාවන් වලට පැතිරෙනවා කියනවා. මේවා විනාශ කරන්න කියලා උපදෙස් දෙනකොට කන්ටේනර් 18න් 12ක් එළියට යවලා ඉවරයි. ඇස්වලින් දැකලා නිලධාරින් කියද්දි 12ක් යවලා ඉවරයි කියලයි ඔහු ඊ දවසේදී පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබෙන්නේ.
2: විෂ මද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26 වෙනිදා විෂ මද්‍රව්‍ය ඕදුර මුලිනුපුටා දැමීමේ රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව විෂ මද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26 වෙනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙම සමුළුව මද්‍රව්‍ය අනිසි භාවිතය සහ නීති විරෝධී ජාවාරමට එරෙහිව ජාත්‍යන්තර දිනයට සමගාමීව පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍යංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. එහි මූලික සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇති බව තමයි සඳහන් කරලා තියෙන්නේ. අද පුවත්පත් ගණනාවක් මේ සම්බන්ධයෙන් තොරතුරු.
1: සෞඛ්‍ය කාර්ය සහායක පුරපාඩු 1989යි අයදුම්පත් 92000යි. අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළා තිබුණා. අපි බලමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලට ගිහිලා තවත් තොරතුරු සඳහන් කළා තිබෙන්නේ කොහොමද කියලා. නිමල කොඩිතුවක් ওই වාර්තාව ගෙනෙන්නේ. සෞඛ්‍ය කාර්ය සහායක පුරපාඩු 1989ක් සඳහා බදවා ගැනීමේ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් සඳහා අයදුම්පත් 92000කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. සෞඛ්‍ය කාර්ය සහායක කනිෂ්ඨ තනතුර සඳහා දැනට පුරපාඩු පවතින දිස්ත්‍රික්ක වන කොළඹ ගම්පහ මහනුවර නුවරළිය ගාල්ල යාපනය අම්පාර ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල පුරපාඩු සඳහා මෙම බදවා ගැනීම් සිදු කරනු ලබනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් රචේ රුහල් සහ සෞඛ්‍ය ආයතනවල සෞඛ්‍ය කාර්ය සහායක කනිෂ්ඨ තුන්වන ශ්‍රේණියේ පුරපාඩු 1989ක් සඳහා බදවා ගැනීමට අයදුම්පත් සඳහා අදාළ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ඒකාසල්වේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරම්භ කෙරුණා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති පරිදි බස්නාහිර පළාතෙන් සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන් 2800ක් ඊයේ සහ අද මෙම ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා කියලයි අද ලංකාදීප පුවත්පත බැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
2: ලංකාදීප පුවත්පතේම තවත් පුවතකටයි මේ අවධානය. මාර්ග සංවර්ධනයේ ඉංජිනේරු සංගමය අකුරටම වැඩ. මාර්ග සංවර්ධන අධිකාරී ඉංජිනේරු සංගමය වැටුප් සහ බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අකුරටම වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් කී ආරම්භ කළ බවත් ගැටලුවලට විසඳුම් ලබා දෙන තෙක් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් මාර්ග සංවර්ධන අධිකාරී ඉංජිනේරු සංගමේ සභාපති ඉංජිනේරු UL අලුතාපල මහතා සඳහන් කරනවා. දිස්ත්‍රික් සංවර්ධන කමිටු ප්‍රාදේශීය සංවර්ධන කමිටු මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියේ විෂය පතයට අදාළ නොවන සියලු කමිටු රැස්වීම් වලට සහභාගී නොවීමටද එම සංගමේ තීරණය කළ බවයි ඉංජිනේරු අලුතාපල මහතා වැඩි දුරටත් සඳහන් කළේ කියලයි අද ලංකාදීප පුවත්පතේ සටහන.
1: ලකන මෝනින් නිවුස් වලට හැඟෙන වෙලාව මත කරණම් වෙලාව උදෑසන 6යි
2: විනාඩි 52යි
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: මෙලව දසන 6 විනාඩි 56 අපි සූදානම් දවසේදී විදෙස් පිටුවට අවධානය යොමු කරනද ලංකාදීප පුවත්පත වාර්තා කළා තිබෙනවා. කියුබාවේ හිටපු ජනපති රාවුල් කාස්ට්‍රෝට මිනිමරුම් චෝදනා. කියුබාව සහ ෆ්ලොරිඩාව අතර මුහුදු සීමාවේදී 1996 වසරේදී සිවිල් ගුවන්යානා දෙකක් වෙඩිතබා බිම හෙලීම සහ ඒවායේ සිටි ඇමරිකන් පුරවැසියන් ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් කියුබාවේ හිටපු නායක රාවුල් කාස්ට්‍රෝට මිනිමරුම් චෝදනා ඇතුළු බරපතල අපරාධ චෝදනා රැසක් එල්ල වී තිබෙනවා. 94 හැවිරිදි රාවුල් කාස්ට්‍රෝ එම සිදුවීම සිදුවන අවස්ථාවේදී කියුබානු සන්නද්ධ බලකායන්හි ප්‍රධානියා ලෙස කටයුතු කළා. රාවුල් කාස්ට්‍රෝ යනු ෆිදෙල් කාස්ට්‍රෝගේ සහෝදරවන් අතර වෙඩිතබා බිම හෙලීම සිදු වූයේ කියුබා ඇමරිකා වැසියන් නැමැති සංවිධානයකට අයත් ගුවන් යානා දෙකක් මීට අදාළව කාස්ට්‍රෝ ඇතුළු තවත් 5 දෙනෙකුට නිල වශයෙන් චෝදනා එල්ල වී ඇති බවත් අද වැඩිදුරටත් ලංකාදීප පුවත්පත සටහන් කළ තිබෙනවා. පලස්තීන ක්‍රියාකාරීන්ට අමානුෂිකව සැලකීම ඊශ්‍රායලයට 4 වටින්ම දොස්. ඊශ්‍රායලයේ කෙන හෙලිකම් හමුවේ පීඩාවට පත් වුණු ගාසා පලස්තීන වැසියන් ආධාර රැගෙන ආ යුරෝපා රටවල පලස්තීන හිතවාදී ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවටගෙන ඔවුන්ට අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් ඊශ්‍රායල් රාජ්‍යයට ජාත්‍යන්තරයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතිනවා. යුරෝපා බටහිර රටවල් ඇතුළු රටවල් 40කට 430 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු මෙම ක්‍රියාකාරීන් අතර සිටින අතර ප්‍රංශය, මහා බ්‍රිතාන්‍ය, ඉතාලිය සහ කැනඩාව පමණක් නොව ඊශ්‍රායලයේ සමීපතම මිතුර වන ඇමරිකාව පමා එම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කර ඇති අතර ප්‍රංශය එරට ඊශ්‍රායල් තානාපති කැඳවා එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බවද වාර්තා වී තිබෙනවා කියලයි අද විදේශ පිටුවෙන් වාර්තා වී තිබෙන්නේ. අපි යන්නේ විදේශ පිටුවෙන් ක්‍රීඩා පිටුවට. මොනවද වාර්තා වන ක්‍රීඩා තොරතුරු කියලා හොයලා බලන්න.
1: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්. නව ක්‍රිකට් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට දානවා. අද දමින්ද වීරසූරියයි ලංකාදීපට මේ වාර්තාව අරගෙන එන්නේ. ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් සකස් කිරීම බවත් ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකුගේ මූලිකත්වයෙන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන බවත් ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරනවා. නව ක්‍රිකට් ව්‍යවස්ථාව නියමිත ක්‍රමවේදය ඔස්සේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන බවත් මීට පෙර යෝජනා කර තිබූ සියලුම ව්‍යවස්ථා කෙටුම්පත් උපයෝගී කර ගනිමින් නවතම ක්‍රිකට් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවත් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ.
2: කාටූන්ස්
1: අද ලංකාදීප පුවත්පතේ පංකජ රොවින්දගේ සලදම් කාටුනේ සඳහන් වෙනවා. 2025 අධිවේගී ඒ ආදායම බිලියන 16,000ක්ලු. ඕකේ ඇඹුල් තියල් කොච්චර ගෙනහින් තියෙනවද කියලයි අද ප්‍රශ්නාර්ථයක් සමගින් සටහන් කළ තියෙන පංකජ රොවින්දගේ සලදම් කාටුනේ.
0: මේ ලයන්ගේ අනේ අනිච්චන් කාටුනේ වීසා පවා නොමැතිව පිට රටකල්ලි රින්ගා රටට අන්තර්ජාලය එල්ලේ. පළවෙයි පුවත වංචා හොර මැරසල්ලි සර්පයෝ ගෙනත් දාගන්නේ කිම මල්ලි කියලයි අද ලයන්ගේ කාටුනෙන් අහලා තියෙන්නේ. එතකම දාසහපෝලානගේ සුවරස් කාටුනේ මොකද මේ එන්න එන්නම රුපියල බාල්දු වෙන්නේ. මේ ගොල්ලන්ට අපට වගේ මොල හතක් තියෙන අය නෑ කියලා මං හිතන්නේ. මේ බැසිල් රාජපක්ෂ මහත්මයා වගේම සුවරස් තමයි කාටුනේ නහලා තියෙන්නේ. මොකද මේ බාල්දින මේ ගොල්ලන්ට අපිට වගේ මොල හතක් තියෙන අය නෑ කියලයි අද දාස හපුවලානගේ සුවරස් කාටුනෙන් කියලා තියෙන්නේ. අපි ලක්කන මෝනින් නිවුස් වලට අදට මේ විදිහට නිමාවටපත් කරනවා. ප්‍රාර්ථනා කරනවා ඔබට ජයග්‍රාහි
1: වාසනාවන්ත සුබ සතියන්තයක්. අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙකට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්ව අපට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0771711711
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: good morning උදේ 7යි විනාඩි 7යි වෙලාව සුබෝදස්සනක්
1: අද අපි ඉස්කෝලේ යන ළමෙක් වුණා නම් අද ගෙදර අපිට දැන් රස්සාවක් නෙමේ කරන්න තියෙන්නේ
0: අනේක ඉස්කෝලේ යනවාගේ නෙවෙයිනේ
1: ගියොත් පඩි හම්බෙනවා නොගියොත් ප්‍රශ්න ඉස්කෝලේ නම් ඇයි නාවේ කියලා අහලා හෙට එනකොට අම්මෑන් ලියුමක් කරගෙන යන්න තියෙන්නේ
0: හොරට අත්සන ගහගෙන හරි යන්න තිබ්බා
1: ඒක නම් මොකක් හරි කරගත්තේ හැකි ඉතින් අද පාසල් අපේ නංගිල මල්ල පාසල් යන අය ගොඩක් අය ගෙදර ඇති මේ වැස්සේ අපේ ටීචර් එන්නේ නැහැ
0: ඒ උනාට ගණන් සර් එනවා
1: කොමාරි මේ සෑහෙන වර්ෂාපතනයක් ඇදහැලෙනවා
0: සමහර තැන්වලට මිලිමීටර 200ට වඩා වැඩි වැසි
1: අදත් 100 ඉක්මවලා ගොඩක් පැතිවලට වහිනවා කියලා දිනවා ගාල්ල මාතර පැත්තට එහෙම
0: ඔව් මහනුවර නුවරඑළිය
1: ඊට පස්සේ බස්නාහිර මේ අපේ කොළඹට ඉතින් සමහර ප්‍රදේශවලට පායනවා ඔව් ඒ කොහොමුණත් විදුලි බල මණ්ඩලෙන් දාලා තියෙනවා නිවුස් එකක් ප්‍රදේශ රසක විදුලිය බිඳ වැටීම් ගණනාවක් වාර්තා වෙනවා හැකි ඉක්මනින් ඒවා යලි මෙව්වා කරනවා
0: කියලා.
1: ඒ නිසා අද සමහර පැතිවලට අපි වැහෙන්නේ නැහැ. බැටරි කෑලි දෙකක් දාලා අහන රේඩියෝ අහන අය ඉන්න විදිහක් නැහැනේ. ඉන්නවා නම් ඉතාම සීමිත පිරිසක්. ඒ කොහොමුණත් අයහපත් කාලගුණයේ අයහපත් කියන්නත් බෑ ඉතින් කාලගුණයේ ඒ හැටිනේ.
0: ඉතින් යම් යම් වෙනස් වීම් සිද්ධ වෙනවා.
1: ඔව් ඒ නිසා මේ මතක් කරනවා පරිස්සමින් ඔය කාලගුණ නිවේදන විශේෂම අනතුරු ඇඟවීම් නිවේදන ගණනාවක්
0: තියෙනවා.
1: ඔව් ප්‍රදේශ රසක
0: අවධානයෙන් ඉන්න රත්නගලුවේ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳව වාර්තා කරලා තියෙනවා. එතකොට මේ විශේෂම කඳු ආශ්‍රිතව ඉන්න කෙනෙක් නම් නේ වෙහිබර කාලගුණික තත්ත්වයක් එක්ක පොඩ්ඩක් අවධානයෙන් සැලකිල්ලෙන් ඉන්න ගියපාර දිත්ව වලටත් ආවේ නෑනේ කියන එකත් එක්ක ඉන්නපා. පොඩ්ඩක් අවධානය තමයි වැදගත් වෙන්නේ මේ කාල සීමාවේ.

ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: ලක්හඬ සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: හතයි විනාඩි 19යි දැන් වෙලාව.
1: අපේ රටේ දියවැඩිය රෝගීන්ගේ ප්‍රතිශතය වැඩි නිසා ඒකට කදිම විසඳුමක් අරගෙන තියෙනවා ගාල්ල දිස්ත්‍රික්කය. ගාල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයෙන් මේ තීරණය අරන් තියෙන්නේ.
0: මොකද්ද?
1: දන්සල් දෙනකොට අයිස්ක්‍රීම් දන්සල් දෙන්න එපා කියලා. සියලු අයිස්ක්‍රීම් දන්සල් තහනම් කරලා තියෙනවා.
0: ඕකේ.
1: ඊට පස්සේ පැණි බීම දන්සල් වගේවත් මං හිතන්නේ එතකොට ඒ කැටගරි එකටම යන්නේ පැණි රස නේද? ඉතින් වෙසක් පෝයේදා ගාල්ලේ දන්සල් බෑ කියලා මම දැක්ක පත්‍රයකත් යනවා.
0: ඔයා ඔය කියන කතාව දන්නේ මමත් දැක්ක ඔය මේ සීතල දේවල් දෙන්න එපා කියලා.
1: ඔව් ඒක උණුසුම් දේවල් දෙන්න කියලා.
0: උණුසුම් දේවල් වලට දෙන්න ගොඩක් කියලා.
1: ඔව් එළඹෙන වෙසක් පෝයේ නිමිත්තෙන් සංවිධානය කරන සියලු දන්සල් වෙසක් පෝයේදා පැවැත්වීම නතර කිරීමට ගාල්ල දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බලමණ්ඩලය පෙරේදා තීරණයක් ගත්තා කියලා දාලා තියෙනවා. හරි. මේ ඉතින් තව තියෙනවා මෙහෙම එකක්. මේ මුලින්ම නවත්තලා තියෙන දැන් ඔළු බක්කු නටෝන එක නවත්තන්න ඕනේනේ. ඒ වගේ විකාර වගේ දේවල් නැතුව. නමුත් සාමාන්‍යයෙන් ටවුන් එකක නේද මේ දැන් අයිස්ක්‍රීම් වෙනුවට ආදේශක. ඒ වගේ දැන් සාමාන්‍යයෙන් ඉතින් දන්සලක් දෙනවා කියලා කිව්වම ඒක හරි ලස්සන පිවිතුරු හැඟීමක්.
0: තමන්ගේ හිතින් දෙන දේනේ, කැමැත්තෙන් දෙන දේනේ නේ.
1: නමුත් ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා මෙහෙම එකක් කිව්වා කියන එක සම්බන්ධව ගාල්ල දිසා සමූහ නන්සිරි වැලිගමගේ පුවත්පතකට වාර්තා කරපු ප්‍රවෘත්තිය මම කියන්නේ. එතකොට මේක ඉතින් හරි අර අපි කියන්නේ පොඩි කන්ට්‍රවර්ෂල් තැනක් මේක සම්බන්ධව.
0: එහෙම කියන්න පුළුවන්ද?
1: මේක මේකට පක්ෂය ඉන්නවා මේ අදහසට, මේ අදහසට විරුද්ධයි ඉන්නවා. ඉතින් මේ අර දියවැඩියා වගේ එකක් ඉඳ අයිස්ක්‍රීම් නම් සාමාන්‍යයෙන් ඉතින් අපිට මෙහෙම ගන්න පුළුවන් වුණා.
0: දියවැඩියාව තියනේ නොකයි.
1: එහෙම නෙමෙයි. ලංකාවෙම අයිස්ක්‍රීම් වගේ දේවල් තහනම් කරොත් කොහොමද?
0: එහෙම කරන්න බෑනේ ඒක.
1: ඇයි බැරි?
0: කොහොමද කරන්නේ?
1: ඊට වඩා හොඳයි ලේසි මේක ඒ වගේ වලදී.
0: අයිස්ක්‍රීම් තහනම් කරන්නේ.
1: නිකන් නොදීන්නේ නේ. සල්ලි දීලා කන්නේ කොහොමත් අපි දෙපාරක් හිතනවනේ. තව මොනවද ඒ වගේ පැණි රස කෑම සම්බන්ධව තියෙන දන්සල්? ඒවා ඉතින් ඔය දෙනා ඉන්නවනම් දෙන්න සලසුම් කරන අය ගාල්ලේ වගේ හිතනවනම්.
0: ඔව්.
1: නේද?
0: ඔය විදිහට.
1: ඔව් ඒ විදිහට හිතනවනම් මේ
0: ඒක ඇත්තක් හරි බොරුවක් හරි වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම දැක් ඇත්තම කතාවක්ද ඕක?
1: ඔව් මම දැක්කා. ඉතින් මේ සම්බන්ධව තවහර මේ කියන්නේ පුවත් වෙබ් අඩවි පවා වාර්තා කරලා තියෙනවා.
0: අහහ.
1: මන් දන්නේ අද පත්තරේ තියෙනවද කියලා. එහෙම එකක් තියෙනවා නම්. අහහ. නේද?
0: හරි පුදුමයි ඉතින්.
1: මේ පුදුම දේවල් කියන්නේ හොඳ චේතනාව හොඳයි ඉතින්. කියන්නේ
0: දියවැඩියා ගින් වැඩි වෙන එක අපි කියවන පෞද්ගලික
1: දවස්වලත් මොකද ලංකාවේ දියවැඩියා කිය. හරි අපි ඒකේ බලමු. ඉතින් තවදුරටත් මේ ගැන තව ප්‍රවෘත්ති ඕනතරම් අපිට අහන්න දකින්න ලැබෙයි ඉදිරියේදී. අපි එන්නේ ඔයාගේ ගෙදර තියෙන ක්‍රිමිරාජ ගැන කතා කරන්. තාම ගෙදරක සාමාන්‍යයෙන් අපි දන්නවා උණක් හිඹිරිසාවක් හැදුනම තියෙන අර එවෙලෙට ඉක්මන් සහනය වෙනුවෙන් බොන බේත් පෙති ටික ඇරින්න ක්‍රිමිරාජ කරල් ගුලි පාවිච්චි කරන ගෙවල් තියෙනවා.
0: ආයුර්වේද ඖෂධ භාවිතා කරනවා තාමත් ගෙවල් වල. ඉතින් ඒ නිසයි අපි ඔබට කියන්නේ එහෙම ගුණාත්මක ආයුර්වේද ඖෂධ තෝරගන්නවා නම් ඔබ ISO GMP තත්ත්ව සහතිකෙන් පිදුම්ලත් ක්‍රිමිරාජ නිෂ්පාදනම තෝරගන්න කියලා. ඉතින් බඩේ අමාරු විශේෂමය ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවය ගෙන දෙන්න පුළුවන් ක්‍රිමිරාජ කරල් ගුලි වලට වැඩි විස්තර 0112 753 889 කියන නම්බරයකට කතා කරලා දැනගන්න ඔයාලට අවස්ථාව තියෙනවා.
1: රස විසෙන් තොරව ඔයාගේ කැම වේල රස කරන විජය නිෂ්පාදන
0: අදත් අපිත් එක්ක ඉන්නවා. කැම ටික රසට ගුණට ප්‍රමිතියට හදාගන්න නියම ප්‍රමිතියේ කුළුබඩු වෙනුවෙන් තෝරගන්න විජය නිෂ්පාදන ගැනයි අපි ඔබට මේ කියන්නේ. අපේ රටේ විතරක් නෙවෙයි දැන් ජාත්‍යන්තරව ගත්තමත් මේ රස බෙදන්න විජය නිෂ්පාදන වලට හැකියාව ලැබිලා තියෙනවා.
1: ඒ වගේම අපේ ධන නිධානය ගැන මතක් කරන්න ඕනේ. මේ දවස්වල ජාතික උතරයි මණ්ඩලයේ ඔය කෝටිපතියෙක් ලක්ෂපතියෙක් කරන එහෙම නැත්නම් ඔයාලට දිනුම් වාර වැඩි තෑගි වැඩි ධන නිධානය.
0: දැන් Sunday bonus අවස්ථාව ගැන අපි ඊයේත් කිව්වා. ජාතික මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ඔන්න තවත් chance එකක් දීලා තිනවා. ඒ අර කියපු Sunday bonus අවස්ථාව සුපුරුදු තෑගි වලට අමතරව ධන නිධානයේ ලොතරැයි පත්වල Sunday bonus ඉලක්කම් 4කින් සමන්විත අංක පිළිවෙලට ගලපගෙන රුපියල් 10,000ක තෑගි රසක් දිනා ගන්නත් ඔබට ඔන්න මෙවර ධන නිධානයේ ටිකට් පත හරහා අවස්ථාව ලැබිලා තියෙන ඉතින් ජීවිතේ හීන හැබෑ කරගන්න ඔන්න වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානයේ ටිකට් පත් ඔබත් වැඩි වැඩියෙන් මිලදී ගන්න.

0: ලකන්න රේඩියෝ ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLP දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: හතයි විනාඩි 30යි දැන්.
4: දැන් අපි ලොතරැයි ප්‍රතිඵල බලන්න ඕනේ.
3: බලමු. අපි ඔබට කිව්වා ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනෝ මදින ටිකට්පත් වලින් වැඩි වැඩියෙන් ඔබ ධන නිධානය වගේම හඳහන කියන ටිකට්පත් මිලදී ගන්න කියලා. එහෙමයි කියලා ඔබ ඒ ටිකට් දෙක විතරක් නෙවෙයි නෙගන්නේනේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ අනිකුත් ටිකට්පත් වලිනුත් ඔබට වාසනාව අරගෙන එනවා. එහෙම ගත්ත මහජන සම්පත 6196 වෙනි දිනුම් වාරය ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය වුණේ Q අක්ෂරය, ජය අංක 0, අංක 9, අංක 6, අංක 1, අංක 5 සහ බිඳුව. ගොවිසෙත Y අක්ෂරයත් එක්ක අංක 24, අංක 37, අංක 50 සහ අංක 77. මෙගා පවර් X අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 20, ජය අංක පිළිවෙලින් අංක 11, අංක 33, අංක 56 සහ අංක 66. ධන නිධානය L අක්ෂරයත් එක්ක අංක 17, අංක 40, අංක 42 සහ අංක 47. හඳහන මීන ලග්නයේ තමයි ජයග්‍රහී ලග්නය වෙන්නේ. ජය අංක අංක 12, අංක 17, අංක 18 සහ අංක 46. අද සම්පත Q අක්ෂරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජය අංක පිළිවෙලින් පත්ුනේ අංක 6, අංක 1, අංක 5 සහ බිඳුව.

ජය ඊ අක්ෂරයත් එක්ක අංක එක බිඳුව අංක පහ සහ අංක හත සුබ දවසක් ධනු ලග්නයත් එක්ක අංක 38 අංක 51 සහ අංක 53යි ඔබට වාසනාව උදා කරන්නේ ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඒ මතක් කිරීම

0: උදේ 7:35යි දැන් වෙලාව.
1: Good morning සුබදා සනක්.
0: Good morning.
1: දැන් ඩොලර් එක ගැන පොඩ්ඩක් හොයලා බලුවේ. ඩොලර් පුළුවන් තරම් ඩොලර් රෙවන එකේ වටිනාකම තියෙන්නේ දැන්. ඒ නිසා නේද? මේ මොකද ඩොලර් එක ඉහළ යනවා කියලා කියන්නේ අපි සියලු දෙනාටම බරපතල අර්බුද රසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක.
0: අනිවාර්යයෙන්.
1: يعني ඔක අදාළ නොවෙන්නේ කොයි එකටද කියලා හිතුවොත් එහෙමනේ. ඒක ඊටාම නරකම තැන් තමයි හැම තැනම තියෙන්නේ.
0: ඒ කියන්නේ දිගින් දිගටම දැන් මේ රුපියල කඩා වැටෙමින්ද තියෙන්නේ.
1: රුපියල කඩා වැටෙනවා කියනවට වැඩිය මම කියන්නේ නැහැ. අපි කියන්නේ ඩොලරය කියන්නේ රුපියල ශක්තිමත් මදි ඩොලරයට සාපේක්ෂව.
0: රුපියල ශක්තිය වැඩි මෙව්ව කරන්නේ.
1: ඔව්. ඒ කියන්නේ වැඩි ශක්තියක් නැහැ. ඒකයි වෙලා.
0: රයිට්.
1: දැන් බලන්න ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ වෙනකොට වෙනදරත් වඩා පිරිහීමට ලක් වෙලා තියෙනවා. යනුව ඇමරිකානු ඩොලරේ විකුණුම් මගේ ඊයේ 21 වෙනකොට 354යි. ඒ කියන්නේ ඉදිරියේදී මේක තව කොයි පැත්තට යයිද මන්දා. 20 වෙනකොට 342 තිබ්බ එක 12කින් ඊයේ වෙනකොට වැඩි වුණා.
0: ඔව්.
1: ඉතින් ඒ නිසා මේ සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තානුව වසර 3කුත් මාස 2කට පස්සේ තමයි මේ විදිහට මේ කියන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. නේ එතකොට දැන් අපි හැමතිස්සෙම මේකයි මතක් කරේ අර ඔබට කිව්වේ ගොඩාක් කාලවලට මේ ඩොලරය ශක්තිමත් කරන්න එහෙම නැත්නම් මේ සංචිත ප්‍රමාණය වැඩි කරන්න ඔය විදේශගත ශ්‍රමිකයින්ගේ නේ ඒ අයගේ මේ පැත්තට ලැබෙන
0: තැන්පතු
1: සෑහෙන වටිනවා කියන. ඉතින් කොහොම නමුත් මේ නිසා ආර්ථිකය තුල සිදුවමින් පවතින දේ මොකද අපි දන්නවා රුපියල් 5කින් ටී එකේ ඉඳලා ප්ලේන් ටී ඉඳලා සමහර ලාවට අපිට මේක දැනෙන්න පටන් අරන් තියෙනවා.
0: හරි.
1: එතකොට දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලිනුත් අපිට පොඩි සපෝට් එකක් හම්බෙනවා. හැබැයි හැමතිස්සෙම නේද? ඒක ගැනම හිතන්න බෑ. අර මම දැක්කයි කවුරු හරි කියලා දින අපි මේ වෙලාවේ රටක් විදියට ණය ප්‍රමාණය දවසින් දවස වැඩි වෙනවා කියලා මේ කියන තත්ත්වයන් එක්ක. ඒ වැඩි වෙන්නේ බිලියන ගණන් වලින්. ඒ හින්දා ඩොලර් එක වැඩි නොවි එහෙම නැත්තම් මේ වැඩිවීම පාලනය කරන්න යම් කිසි ක්‍රමවේදයක් ඕන. නමුත් මේක අපේ අතේ තියෙන එකක් නෙවෙයි. ඒ කියන්නේ මේක කාටවත් අතින් අල්ල නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් 370ටත් ගිය කාලයක් තිබ්බා.
0: තිබ්බා.
1: මම හිතන්නේ මට මතක විදිහට 400ක් ඉක්මවාද මන්ද?
0: නෑ නෑ 370 369 ඔය
1: කා. උපරිම ගිය.
0: ඔව් උපරිම.
1: ඉතින් තව පොඩ්ඩයි තව 15යි. නේ?
0: ඔව්.
1: ඉතින් ඒ 2023ට කලින් තිබ්බ තත්ත්වයට ගියොත් තව ප්‍රශ්න ගොඩක්. මොකද තෙල් ගන්නකොට, ගෑස් ගන්නකොට
0: ඔය රටවල් වල තියෙන යුදමය තත්ත්වයන් නේද ඔක්කොම ඉදිරියට බලපානවනේ.
1: දැන් ඔය කවුරුත් සමහරු මන් දැක්ක ඊයේ දාලා තියෙනවා මේ පුළුවන් නම් වාහනයක් ගනින්. මීට ශ්‍රී ලංකා රජයේ පණිවිඩය. ඒ කියන්නේ මේ වාහනයක් ගන්න එක වාහනයක් අවශ්‍යයි. තව කවුරු හරි කියලා තිබ්බා හැමෝටම
0: අවශ්‍යමද වගේ එකක්.
1: වාහන අත්‍යවශ්‍යම නැහැ කියලා. ඒ වගේ කතාවක් තියෙනවා අර මේ තව ඒ කාලෙත් කිව්වේ.
0: ඔව්
1: ඔව්. වාහන හැමෝම ගන්න ඕනේ නැහැ. අවශ්‍යයි පමණක් ගන්න කියලා.
0: රයිට්.
1: ඉතින් අවශ්‍යයි තමයි වාහන ගන්න.
0: ඒ ඇයට ගන්නත් නේද?
1: ඔව් ඒ කොහොමුණත් වාහනයක් ගන්න එක හැමෝගෙම හීනයක් තමයි. නමුත් වාහන වෙළඳපොළ මේ වෙලාවේ අර බද්දක් ගහලා වැඩි කිරීම ඊ අපි කතා කරා.
0: ඔව්.
1: ඒ කරෙත් මේ ආර්ථිකය හරියට කලමනාකරණය කරගන්න මාස 3ක් සඳහා. අහහ. ලොකු අවදානමකට යන්න නොදී අවදානම කලමනාකරණය කරගන්න.
0: අල්ලගෙන ඉන්න පොඩ්ඩක්.
1: ඉතින් මේ වගේ දේවල් පොඩක් සුබවාදීව දකිමු.
0: අහහ.
1: මොකද ඇත්තරම හැමෝටම වාහනයක් ගන්න පුළුවන් නම් ඒක රටකට හොඳයි.
0: අනිවාර්යයෙන්.
1: ඒ රටේ කියන්නේ නේද? දිනුණු වටපිටාවක් හැදෙනවා වගේ කියනවනේ.
0: අනිවාර්යයෙන්.
1: නමුත් ඒ කොහොමුණත් මේ මාස 3 පොඩ්ඩක් ඒ වෙනුවෙන් අපිට කැප කරන්නත් වෙනවා. ඉතින් යම් යම් උත්සාහයන් දරමින් ඉන්නවා. ඒ උත්සාහයන් සාර්ථක කරගන්න අපිත් අපේ සපෝට් එක දෙමු.
0: නේ? අපි හයියක් දෙන්න බෑනේ.
1: ඩොලර් රෙවන්න පුළුවන් තරම්. ඩොලර් එවන් නැතුව ඉන්නේපා.
0: අහහ. අර එක එක විවිධ ක්‍රම වලට එවන්නපා හරි විදිහට එවන්න.
1: මුන්ඩියල් ක්‍රමයට එවලා වැඩකුත් නැහැ.
0: ඔව්.
1: හරි නීත්‍යානුකූල විදිහට රට ඇතුළ ඩොලර් ටිකක් එන්න ඕනි. සංචාරකයෝ එන්න ඕනි. මොකද සංචාරකයින් ඉන්න බැරි වටපිටාවක්
0: නැහැ.
1: හොඳ සාමකාමී වටපිටාවක් තියෙනවා.
0: ඔව්.
1: ඒ නිසා පුළුවන් විදිහට අපි වචනකින් හරි මේක දිරිමත් කරමු.
0: 7:40

0: උදේ 7යි විනාඩි 47යි.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
3: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලක්හඬින් 7යි විනාඩි 50යි වෙලාව. වෙසක් උත්සවයේ නිමිති කරගෙන කරන මේ කටයුතු වලදී විශේෂම විදුලිය පරිභෝජනය කරනකොට ඒකත් ඉතාම නේද පරිස්සමට ඕනේ කරන්.
1: හරි.
0: තොරන් වලට එහෙමනම් කරන්ට් එක නොගෙන බෑ. නමුත්
1: අනවශ්‍ය විදියට ඕනේ
0: නැහැ නේද? අනවශ්‍යයි කියන්නේ කොහොමද? ඔයාට බෑ එහෙම තියන්නේ. ගෙදර වෙනදාට කූඩු පහක් හැදුවා නම්
1: දෙකක් හදන්න.
0: කූඩු තුනක් දෙකක්. මේ කාලේ හින්දා මම කියන්නේ. බලන්න කොච්චර දුරට මේකට සපෝට් කරන්න ඕනේද? බල්බ් පැල් පහක් හයක් දැම්මා.
1: ඉතින් වෙසක් කූඩු වලට ලයිට් වෙනුවට පහනක් තියන්න.
0: පහනක් පත්තු. තෝර ලයිට් පැල් විකුණන මිනිස්සුන්ට මොකද වෙන්නේ? මේ හැම එකකම දෙපැත්තක්
1: තියෙනවා.
0: එතකොට වෙසක් කූඩු විකුණන අයට මොකද වෙන්නේ? වෙන්දර කූඩු පහක් ගෙනියන ගෙදර දැන් මේ පාර තුනක් ගෙනිච්චම අර අයට මොකද
1: වෙන්නේ? ඔව්. නේ? ඒ කට්ටිය කීයක් හරි හම්බ කරගන්නේ මේ කාලෙ
0: වෙනකොට? හම්බ කරගන්නේ මේ කාලෙ. වෙස් මුහුණක් විකුණන කෙනෙක් නේ? වෙස් මුහුණක් කියලා කියන්නේ ඔය විකාර රූපේ
1: නෙමෙයි. අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි ඉතින්.
0: අර පොඩි දරුවෙක් එහෙම සැනසෙන පොඩි ලස්සන
1: බෝලයක් නේද?
0: වෙසක් කියන බැලුම්
1: බෝල. බැලුම් බෝලක් තියෙන නේද? ඔයකක් කියලා හරි තියෙන්නේ දන්නේ නැද්ද? ඉස්සරහ වෙසක් බලන්න යනකොට වාට හම්බෙලා නැද්ද එහෙම?
0: ආ තියෙනවා අර අර මැලුම් විකුණනයි.
1: ඔව්.
0: ඔව්. ඒතකොට සාර විට විකුණනයි. එහෙම බැලුවම ගොඩක් අය ඉන්නවා. එතන අයිස්ක්‍රීම් මේව එක දාගෙන ඉන්න බෑද?
1: ඔව්.
0: වෙසක් කලාපු
1: ගාල්ලේ වගේ නේද?
0: රයිට් 7යි විනාඩි 50යි වෙලාව. ඩීප් ටෙක් සෝලගෙන මතක් කරන්නේ අපි විදුලිය අරපිරි මැස්මෙන් පරිභෝජනය කිරීම කියනකොටම අපිට මේකට විසඳුමක් විදියට ඔබට යෝජනා කරන්නේ ලංකාවේ හැමෝම විශ්වාස කරන ඩීප් ටෙක් කියන නමත් එක්ක සෝලා පද්ධතියකට යන්න කියලා.
1: ඔබේ ගෙදරට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථානයට, කර්මාන්ත ශාලාවට, මේ ඕනම තැනකට හරියනම සෝලා සිස්ටම් එක මෙයාලා දන්නවා. ඉතින් විශ්වාසයෙන් ඩීප් ටෙක් සෝලාම තෝරගන්න කියලා කියන්නේ අන්න ඔබට. ඒ නිසා ඔබට පුළුවන්කම තියෙනවා මේ ඇත් එක කතා බහ කරගෙන ඔබට ගැළපෙනම සෝලා සිස්ටම් එකට යන්න. වැඩි විස්තර දැනගන්න 071 711 711 1 071 711 711 1 කියන නම්බරයකට කතා කරලා සුවිශේෂී උමිල අඩු කිරීම සහිතව ඩීප් ටෙක් සෝලා සම්බන්ධ කරගන්න පුළුවන්.
0: පැල්වත්ත අපි කිරිපිටි ගැන හැමතිස්සම මතක් කරනවා.
1: දැන් පැල්වත්ත කිරිපිටියක මේද සහිත සහ මේද රහිත කියන වර්ග දෙකෙන්ම ඔබට තෝරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කැමති විදිහට, ගෙදර අය කැමති විදිහට ඔන්න කිරියාශ්‍රිත නිෂ්පාදන ටික තෝරගන්නවා නම් පැල්වත්ත කියන නමින්ම ගන්න. ළඟම තියෙන අවුට්ලට් එකෙන්, එහෙම නැත්නම් දිවෙන පුරා තියෙන ඕනම සුපිරි වෙළඳ සැලකින් ඔයාට පැල්වත්ත නිෂ්පාදන, කිරියාශ්‍රිත නිෂ්පාදන ටික තෝරගන්න අවස්ථාව තියෙනවා.
0: ඩෝමා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ලංකාවේ පහුගිය දශකයේ විතර ගත්තම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දැවැන්ත කාර්යභාරයක් ඉටු කරපු නමක් ඒ මාක්ස් වෙන් හෝල්ඩින්ග්ස්.
1: දැන් ඔබ කැමති නැත් දෙයත් එක සම්බන්ධ වෙලා වැඩ කරන්න, රස්සාවක් කරන්න, ඔන්නේ වෙනුවෙනුත් අවස්ථාව තියෙනවා. දිවයිනේ අංකකේ වීකේටි යන්ත්‍ර වෙළඳපළට හඳුන්වා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමාගමේ පුහුණු කාර්මික ශිල්පීන් සඳහා රැකියා අවස්ථාවන් තියෙනවා. ඉතින් ආකර්ෂණීය වැටුප් සහ දීමනා යටතේ ඔන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ලත් එක සම්බන්ධ වෙලා ඔබට රැකියාවක් කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔබේ ඇඳුම්පත 076 423 94 27 076 423 94 27 කියන නම්බරයකට WhatsApp කරන්න කියලා තමයි කියන්නේ අමල්ක මැණික් කඩවර මහත්මයාට යොමු කරන්න. එතකොට මේ පුහුණු කාර්මික ශිල්පීන් සඳහා තියෙන රැකියා අවස්ථාවන් පිළිබඳ විස්තර ඔබට දැනගන්න පුළුවන්.
0: තරුණ නිදානේ වැඩි වැඩි මිලදී ගන්න ජාතික ලොතරැයි මණ්ඩලය හොයාව දිනවන ලොතරැයි ටිකට් පත් පෙළ
1: පුංචි රුපියල් 40කින් ගොඩ යනවා නම් මේ දවස්වල හොඳම ටිකට් එකක් තමයි ධන නිදානේ කියලා කියන්නේ.

0: හතයි විනාඩි 57යි.
1: අලුත් පැයට යන්නත් ඕනේ.
0: අවිසාවෙල්ල කොළඹ පාරේ රන්වල හන්දියෙන් පාර යට වෙලා.
1: ආ.
0: අවිසාවෙල්ල කොළඹ. ලෝ ලෙවල් එකේ.
1: අහහ.
0: රන්වල හන්දියේ මතක තියාගන්න. රන්වල හන්දියෙන් පාර යට වෙලා. මේ වෙනකොට කැලණි ගඟ පාර හරහා ගමන් කරනවා කියලා.
1: කකුල් දෙකෙන්ද දන්නේ.
0: කොමත් ඔය මේ 143 මාර්ගය.
1: එහෙම
0: නැත්නම් අවිස්සාවේල්ල පිටකොටුව මාර්ගය. ගොඩක් වෙලාවට ඔය හංගල්ලා හරිය මේ යට වෙනවා. ඒ හරිය කොමත් පාර ගඟ තියෙන්නේ පාරේ.
1: ඔව්.
0: හරි. ගොඩක් වෙලාවට අර වංගුවක් එහෙම තියෙන ඒ වංගුවට හයියෙන් ඇවිල්ලා වතුර පාර වදිනකොට පාර කෙලින්ම ගඟ ඇතුලේ. සෑහෙන මේ අපි කියන්නේ මේ කණ්ඩි පස් කණ්ඩි කඩාගෙන වැටෙන යන්න බයයි සමහර කාලවල. ඉතින් පිළියමකුත් නැහැ. හැමදාම ගංවතුර අනතුරු වැඟවීම් ඉවත් කිරීම. ඕක තමයි අපේ රටේ ක්‍රමවේදය.
1: පිළිවෙල කියන්නේ අර කියපු විදිහට පිළිවෙලක් නැහැ නේ.
0: ඔව්. පිළියමක් නැහැ.
1: ඔව් පිළියමක්.
0: ගංවතුරක් කෙනවා කියලා කියනවා කාලගුණෙන්. ඊට පස්සේ ඒකට ආපදා කළමනා කරන මධ්‍යස්ථානය හරි කවුරු හරි මැදිහත් වෙලා කියනවා ඉවත් වෙන්න. ඊට පස්සේ ගංවතුර සහනාධාර. ඔන්න පියවර තුන.
1: ඒකත් හැමෝටම හම්බෙන්නේ නැහැ
0: නේ. ඔව්. හැමෝටම හම්බෙන්නේ නැහැ. හැම කාලවලම එහෙම තමයි. ඉතින් මේක නිකන් අර මේ අවුරුදු වෙසක් පොසොන් එනවා වගේ.
1: එනවා යනවා.
0: ඉතින් මේ අර සමහර තැන්වල කියනවා වගේ මේවට විසඳුම් දෙන්න ඉතින් මන් දන්නේ කවුද මේවට විසඳුම් දෙන්නේ. මිනිස්සුම විසඳුම් හොයාගන්න ඕනේද? ඉවත් වෙන එකත් අවුරුද්දෙන් අවුරුද්දට සමහර විට අවුරුදු දෙක තුනකට සැරයක්. ඔය පහරවල් ඔය කැලණි ගඟ දෙපස විශේෂයෙන්ම කැලණි ගඟ කළු ගඟ දෙපස ඉන්න අයට
1: රත්තරන් ගලුවය
0: ඒවා ඉතින් අර අවුරුද්දක සැරයක් බර්ත්ඩේ කේනවා වගේ නේ.
1: ඔව්
0: අත්තනගලු ඔය හරහත් එහෙමයි මේ වෙනකොටත් ඒ සම්බන්ධව යම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරලා තියෙනවා.
1: තත්ත්වයක් තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ විශේෂයෙන්ම ඔය පහත් බිම් වල ඉන්න කට්ටිය නේ.
0: මේ අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්න.
1: Good morning එහෙනම් වෙලාව හුදේ 8:00.

0: අටයි විනාඩි හයයි. අතුරුගිරි ඉඳලා හෝකන්දර පාර එනකොටත් මේ ජලයෙන් යට වෙලා තියෙන්නේ. ඔතනත් යට වෙනවා. ඔතනත් පොඩි පහත් පාර, පොඩි පහත ගතියක් තියෙනවා. දෙපැත්තේ වෙල එහෙම තියෙන හරිය තියෙන. ඉතින් වෙල උතුරන්න කෙලින්ම
1: පාරට ගමන් කරනවා.
0: පාරට ගමන් කරනවා. පාර හරහා යනවා. පරිස්සමෙන් විකල්ප මාර්ග පාවිච්චි කරාට නොවට පොඩි හරි සැකයක් තියෙන තැන් තියෙනවා නම් නේද, මේ හරිය යට වෙලා ඇති, මේ හරිය දැන් ට්‍රැෆික් එකක් ඇති, ඔය ඔහොම ගොඩක් එහෙම සිද්ධි වාර්තා වෙනවා. ඉතින් නිසා ඒගෙන කිව්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට දානවා ඊයේ, මේ අද පුවත්පත් වාර්තා කරපු ඊයේ නිවුස් එක මේක. ඉතින් ලංකාවට අලුත් දැන් ක්‍රිකට් මොකක්ද ඒකට කියන්නේ, තේරීම් කමිටුවක් ඉන්නවා. අතුරු අර මොකද්ද මේ පරිවර්තන කමිටුවක් ඉන්නවා. ඉතින් දැන් හොඳයි, ඇත්තනම අලුත් නායකයෝ ඉස්සරහට එන්නේ ඉන්නවා. නිතරම ශ්‍රී ලංකාවේ මේ අලුත් පත්වෙච්ච කමිටි එක කතා කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කොහොම දුරට ගෙනියන්නේ කියලා. රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර වගේ ක්‍රිකට් ගහපු ජාත්‍යන්තර අත්දැකීම් තියෙන, ජාත්‍යන්තරයේ පිළිගත්ත නේද, අන්න එහෙම පිරිසක් මේ කට්ටි අතර ඉන්නවා. සිදත් වෙත්තමුනි මහත්තයා තමයි මේ කතාව ඊයේ කිව්වේ. නිතරම ඒ අය මේ සම්බන්ධ වෙලා කතා කරලා කොහොමද මේ ක්‍රිකට් එක ඉහළට උස්සලා තියන්නේ කියලා නේද. ක්‍රිකට් ක්‍රියන්නේ ක්‍රිකට්. ක්‍රිකට් ක්‍රීඩාවට රජයේ කිසිම ඇඟිලි ගැසීමක් නැහැ. මොකද ක්‍රිකට් කියන දේ ස්වාධීන වෙන්න ඕනේ. අපි අන්තර්ජාතික ක්‍රිකට් සභාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඒකේ තියෙන ප්‍රධාන අවශ්‍යතාව තමයි ක්‍රිකට් ක්‍රීඩාව රජයකින් නේද ඉවත් වෙලා ස්වාධීන ආයතනයක් වෙනවා කියන එක. ඉතින් අර එහෙම කතාවකුත් එරාන් වික්‍රමරත්න මහත්තයා කිව්වා. ඉතින් මිනිස්සු විදියට, අපි ෆෑන්ස්ලා විදියට, ක්‍රිකට් ෆෑන්ස්ලා විදියට අපේ බලාපොරොත්තු තියෙන්නේ කොහොම හරි හොඳ
1: ක්‍රිකට් එකක් බලන්න,
0: මැච් එකක් බලන්න. පරදින එක නෙමෙයි ඉතින් අපි කියන්නේ. පරදින්නත් ෆයිට් එකක් දීලා පරදිනවා.
1: අනිවාර්යයෙන්.
0: දැන් මේ ඉන්දියන් ඒ ටීම් එක හිටාන ඉඳලා ලංකාවට එනවා. ඉන්දියන් ඒ ටීම් එක දාලා අපේ ටීම් එකට අපේන්නේ, අපේ හරි ටීම් එකට ගහන්න පුළුවන්. ඒ වගේ මට්ටමක් නිති.
1: ඔව්.
0: දැන් IPL වල සුපිරි ක්‍රීඩකයෝ රසක් ඉන්දියා මේනකොට හොයාගෙන තියෙනවා.
1: එතකොට එයාලගේ රිද්ම් එක මෙයාලා දන්නවා.
0: ඔව්. දැන් ඒ වගේ තරුණ ක්‍රීඩකයෝ ඉන්නවා. අපේ නැෂනල් ටීම් එකේ අවුරුදු ගාණක් අත්දැකීම් තියෙන ක්‍රීඩකීන්ට වැඩිය දක්ෂතා පෙන්නන.
1: ඒක ඇත්ත.
0: දැන් මේක ආයි කොහෙට හරි ගිහිල්ලා තව ක්‍රීඩකෙක් දෙන්නේ කියලා නමක් කියවෙන්න කලින් අපි මෙතනින් බ්‍රේක් එකකට යනවා.
1: හරි.
0: නේ. නැත්තම් හැමදාම වගේ ගිහිල්ලා කවුරු හරි
1: කාගේ හරි ඇඟෙල්ලෙනවා අපිත්.
0: ඔව්, අපිත් අපිටත් මැක්කයි කතාවයි.
1: 8:10යි දැන්.

0: තිලින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේ.

0: ඇහිනා කියන්නේ කොතේ වැළදෙනා කියන එකනේ.
1: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
0: කොහොම වෙරිවිලා?
2: වෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
0: තුමයි මේ කඩල බලන්නකෝ.
3: පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
4: පූර්ණ මාධ්‍යම විවර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය තේරේ ගියා සුරේ මුමගතුට

0: පිනබලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක මන්න අදම අමතන්න 011 7679 579
3: ITN ලක්හඬ පූජා

0: දා සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසත් කලාපය
1: දකින්න නිවෙන්න

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.
0: පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි, සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: ලකඬ රේඩියෝ ITN.

0: අටයි විනාඩි විසි දෙකයි වෙලාව අපේ විජය නිශ්වාදන විජය කෝපි ගැන කතා කරලේමු. කෝපිකක් කියලා කියන්නේ වැස්සත් එක්කම එකට අපිට ඕනම වෙලාවක රස විඳින්න පුළුවන් කෝපි වැස්ස පොත්පත් කියලා කියන්නේ සංස්කෘතිය.
1: අනිවාර්යෙන් දැන් කෝපි දන්සල් එහෙම ඉස්සරහට සංවිධානය කරනවා නම් නියම කෝපි තෝරගන්න. ඒ වෙනුවෙන් අපි ඔබට විජය කෝපි ගැන කියලා තියෙනවා. ඉතින් විජය කෝපි කියලා කියන්නේ නියම පාට රස සුවඳ ක්වොලිටි එක මේ හැම දෙයක්ම එක ගත්තට පස්සේ හොඳම කෝපි විජය කෝපි. දැන් කුළුවඩු ටික විතරක් නෙමෙයි ඔබට අවශ්‍ය කරන සියලුම, ඒ කියන්නේ කැම ටික හදා ගන්න ඕන කරන සියලුම නිෂ්පාදන විජය කියන නමින් මිලදී ගන්න අවස්ථාව තියෙනවා.
0: ඒ වගේම මතක් කරනවා අපි මාක්ස් පෙන් ගෲප් එකත් එක්ක ඔයාලට සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාව. ඉතින් රටේ සංවර්ධනයේට, කෘෂිකාර්මික ශාස්ත්‍රයේ සංවර්ධනයේට ඔයාට එකතු වෙන්න තියෙන අවස්ථාවක්. මොකද ලංකාවේ හොඳම කම්පැනි එකක් එක්ක
1: වැඩ කරන්න, දැන් පුහුණු කාර්මික ශිල්පියෙක් විදියට වැඩ කරන්න රැකී අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔබේ අයදුම්පත අමල්ක මැණික්කඩවර මහතා වෙත යොමු කරන්න මෙන්න මේ කියන නම්බරයකට 076 423 94 27 කියන නම්බරයකට තමයි කතා කරන්න ඕන. දිවයිනේ අංක 1 වීකටිම යන්ත්‍ර වෙළඳපොළට හඳුන්වා දුන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ලත් එක්ක ඔන්න ඔබේ රැකී අවස්ථා හිනේ හැබෑ කරන්න මේ අය සූදානමින් ඉන්නවා.
0: ෆෝන් එක, ඔයාගේ ෆෝන් එකේ සෙකියුරිටි ගැන ඔයා කොච්චර දුරට වද වෙනවද?
1: මං ෆින්ගර් ප්‍රින්ට් තියලා තියෙන්නේ.
0: සමහර අය ෆේස් ID එක තියලා තියෙන්නේ. අර පෞගේ කාලේ අපි කතා කරේ. මැරුණු මූණු වලට නම් ෆේස් ID වැඩ කරන්නේ නැහැ. රයිට්. ෆෝන් එකේ කොළපාට තිතක් තියෙන ඔයා දැකලා තියෙනවද?
1: කො නෑනේ.
0: උඩ ෆෝන් එකේ ඔය සිග්නල් ටික තියෙන හරියේ 4G ඊට පස්සේ එක පැත්තක වෙලාව, එක පැත්තක බැටරි එක, බැටරි එකේ percentage එක එහෙම පෙන්නන හරියේ සමහර වෙලාවට ඔය
1: හිටපු ගමන් ඉඳලා යනවා.
0: ඔව්, එක පාට කොළපාට තිතක් තියෙනවා. ඒ සිග්නල් එක පෙන්වන ලයිට් එකක් නෙවෙයි.
1: එහෙනම් මොකද්ද?
0: මේ තප්පරේ ඔයාව කවුරු හරි ලයිව් බලන් ඉන්නවා කියන අදෘශ්‍යමාන අනතුරු එඟවීමක් කියලා කිව්වොත් ඔයා මොකද කියන්නේ?
1: ඉතින් මේකේ කැමරා ඔන් වෙලා නැහනේ.
0: අන්න ඒක තමයි වැඩි. මේක අහගන්න. දැන් ඔය සිග්නල් පෙන්වන ලයිට් එක නෙමෙයි මේ තප්පරේ ඔයාව කවුරු හරි අහගෙන, එහෙම නැත්නම් බලාගෙන ඉන්නවා. මේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ උඩ තියෙන කොළපාට තිත ග්‍රීන් ඩොට් එක කවදාවත් නොසලකා හරින්න එපා. දෘශ්‍යමාන මේ තිත පිටුපස හැංගිලා තියෙන්නේ හැකර් කෙනෙක්.
1: අයියෝ, මල කරදරයක් මේ හැකර්ලා.
0: දැන් හැකර්ලානේ ඔක්කොටම. හරි, මේකත් හැකර්ලාගේ පිටින් දාමු. හැකර් කෙනෙක් ඔබේ කැමරාවෙන් ඔබව ලයිව් බලන් ඉන්නවා කියන අදහස තමයි මේ ලිපිය ආශ්‍රයෙන් අපි ඔබට කියන්නේ. එතකොට අපි ෆෝන් එකෙන් ගේම් ගහද්දි, අපි ස්ක්‍රෝල් කරද්දි සමහර ලාට ස්ක්‍රීන් එකේ උඩ දකුණු පැත්තේ කොනේ බැටරි අයිකන් එක ළඟ පුංචි කොළ පාට හරි තැමිලි පාට හරි තිතක් පත්තු වෙනවා පේනවා.
1: හරි,
0: මෙන්න මේක තමයි කියන්නේ ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් සමාගම් මේ පුංචි තිත ෆෝන් වලට දැම්මේ ඔබේ පෞද්ගලිකත්වය බේරන්න තියෙන අන්තිම ආයුධය විදිහට. ඉතින් කොළ පාට තිතේ තේරුම තමයි ද කැමරා

0: ආකාර නේද? විවිධ සංඥා නිකුත් වෙන ඒවා ගැන අවධානයෙන් ඉන්න.
1: සමහර විට ඔබට ඒක ඇච්චර තේරුමක් නැති වෙන්න පුළුවන්.
0: හිතන්නෙම නැහැ. කවුරුත් හිතන්නෙම නැහැ.
1: ඔව්.
0: මොකද අපි එක එක ලෝකවල එක එක වැඩ සමහර විට කාර්යබහුලයි.
1: හරි.
0: අපිට මේක මගහැරනවා කියලා මේ කියන්නේ. අපි ගොඩාක් වෙලාවට මේ වගේ දේවල් සම්බන්ධ හිතන්නේ
1: නැහැ.
0: ඉතින් මේ තවදුරටත් මේ ගැන හොයලා බලන්න. ඔය iPhone එකක් පාවිච්චි කරලා Android එකක් පාවිච්චි කරලා ෆෝන් සම්බන්ධ එක්ස්පර්ට් ලා ඉන්න ඔෆිස් වල ඉන්නවා. ඔයා දන්න
1: IT සම්බන්ධ කට්ටිය නේද?
0: ඕනම කෙනෙක්ගෙන් මේ සම්බන්ධ තවදුරටත් දැනුවත් වෙන්න කියලා අපි ඔයාලට මතක් කරනවා.
1: උදේ 8:26 දැන්.

0: උදේ 8යි විනාඩි 29යි කිතුලයි යාගේ යාළුවයි අපි අහගෙන යන ගමන් කියලා කිව්වා.
1: මේ වැස්ස වැඩට යන මිනිස්සුත් ඉන්නවයි
0: කියන්නේ නේද? ඒගොල්ලෝ අදත් කොහේ හරි දුර යන ගමන් කෝල් එකක් ගත්තා. කෝල් එකට එච්චර හොඳ කනෙක්ට් එක නෙට්වර්ක් කනෙක්ට් නෑ, සිග්නල් නෑ. ඉතින් ඒ හින්දා මං කිව්වේ කිතුලයි යාගේ යාළුවයි. කිතුලයි මායි ගාලු ගියා යෝගේ. රයිට් අසංක කිතුල කියන්නේ අර අපි ආදරේට. පරිස්සමෙන් ජය වේවා.

0: උදෑටයි විනාඩි 35යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ. TBS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය, මහ පුලවට මහ බලයක්.
4: දශකාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය, හඳි තෛලය, මුඛ සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: අටයි විනාඩි 38යි දැන් වෙලාව. මොකද?
1: මාලදිවයිනේ පෞගේ දවසක ඛේදවාචකයක් සිද්ධ වෙනවා. කිමිදුම් කරුවන් හතර දෙනෙක්.
0: ඔව්.
1: වාර මතක නම් මාලදිවයින වගේ රටක් කියලා කිව්වම අපි ඔළුවට එන්නේ කපාරට නේද? ඔම ලස්සන සාගර කලාපයක් තියෙන. ඉතින් සංචාරක කර්මාන්තේ ඉතාම ආකර්ෂණයක් දිනාගත්ත.
0: අපි උනත් යන්න ආස රටක් නේ.
1: ඔව්. ඉතින් ඔය මාලදිවයිනේ තියෙන වාව් අතෝලු කියලා මුහුදු කලාපයක්.
0: අහ.
1: මේකේ සිද්ධ වෙච්ච දරුණුතම කිමිදුම් අනතුර තමයි මේ ඉතාලි ජාතිකයන් හතර දෙනෙක් මීටර් 60ක් අඩි 197ක් විතර ගැඹුරේ නේද? ගැඹුරේ ගුහාවක තිබිලා මේ අයගේ සිරුරු හොයාගත්තා. මාලදිවයින සහ ෆින්ලන්ත විශේෂඥ කිමිදුම් කරුවන් පිරිසක් මෙතන හිටියේ. මේක ඒකාබද්ධ කණ්ඩායමක් විදියට ඇවිල්ලා මේගොල්ලෝ විවිධ පරීක්ෂණ කටයුතු වලට ආපු හතර දෙනෙක්. නමුත් කොහොමුණත් මේ අය මැරිලා හිටියා කියලා මේ ගැලවීම් සම්බන්ධව කටයුතු කරපු කණ්ඩායම හොයාගත්තා. මියගිය පිරිස අතර ඉතාලියේ ජිනෝවා විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමකට අයත් මහාචාර්ය මොනිකා මොන්ටිෆල්කෝන්, එයාගේ දියණිය වන ජෝජියා සොම්මකල්, ඒ වගේම පර්යේෂකීන් වන මුරියෙල් ඔඩෙඩිනෝ, ඒ වගේම ෆෙඩරිකෝ ගුවල්ටියේරි කියන කිමිදුම් උපදේශක ජියාලු බෙනට් යන සෙට් එක ඒ පිරිස හිටියා.
0: මේ කිමිදුම් උපදේශකවරු හොඳේ?
1: ඔව්, මේ ඇවිල්ලා මේ සබ්ජෙක්ට් එකේ
0: වැට්ටෝ.
1: ඔස්තාර්ලා. හැබැයි මේ අයට මොකද වුනේ කියලා මාලදිවයින රජයේ ප්‍රකාශක මොහමඩ් හුසේන් ෂරීෆ් BBC එකට කිව්වා. දැනට හොයාගෙන යනවා කොහොමද මේක වුනේ කියලා.
0: ඔව්.
1: ඉතින් ලෝකේ පුරා සංචාරක ආකර්ෂණ දිනාගත් මාලදිවයිනෙන් වාර්තා වෙච්ච මේ දරුණුතම කිමිදුම් කියද වාචකයේ ඉතාම සංවේදී සිදුවීමක්. මොකද අතුරුදන් වූවන් සෙවීමේ ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුමට එකතු වෙලා හිටපු මාලදිවයින ආරක්ෂක බලකායේ සහන සේවා කිමිදුම් නිලධාරියෙකු පවා මේ මොහොතේ මේ මෙහෙයුම අතරතුරදී ජීවිතක්ෂයට පත් වුණා. අට දෙනෙක්ගෙන් යුතු සහන කණ්ඩායමක් ගියා. ඒ අතරින් එක්කෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් ඔය මූද යටදී විශේෂයෙන්ම ගිලෙනකොට ඇතිවෙන්න පුළුවන් තත්ත්වයක්ලු මෙන්න මෙහෙම එකක් තියෙනවා. කිමිදුම් ආබාධ කියන ඔය මෙව්ව එක අතරේ ඩෙකොම්ප්‍රෙෂන් සික්නස්. ඩෙකොම්ප්‍රෙෂන් සික්නස්. හරි. ඉතින් මේක හරියට උච්චාරණය වුණාද දන්නේ නැහැ. කිමිදුම් ආබාධයක් මේක. ශාරීරික තත්ත්වයේ දරුණු ශාරීරික තත්ත්වයක් මේ. ඉතින් අන්න ඒ නිසා මෙන්න මෙතෙන්දී මෙන්න මේ කියන පිරිසට මෙන්න මෙහෙම තත්ත්වයක් ඇති වෙන්න ඇති කියලා තමයි මේ පර්යේෂකයෝ එහෙම නැත්නම් මේ සම්බන්ධ පරීක්ෂණ කරන කණ්ඩායම ප්‍රකාශ කරන්නේ.
0: අහහ.
1: ඉතින් පීනන්න දන්න අය ගිහිල්ලත් එහෙම වුණා නම් දැන් ඔය වැසි කාලයත් එක්ක පොඩි පොඩි ජලාශ පිරලා ඉතිරිලා යනවා.
0: ඔව්. එතනින් පස්සේ වලවල් හැදිලා ඊට සුව පිරලා තියෙනවා නේද?
1: ඊට පස්සේ පොසොන් එක එන්නේ අනුරාධපුරයට ගියාම වැවකට බැස්සේ නැත්තම්
0: වැව් දැකලා නැහැ වගේ නාලා නැහැ වගේනේ හැසිරෙන්න
1: ආවා. ජීවිතේ අන්තිම නෑම කරගන්නවා. ඒක තමයි ඇත්ත.
0: ඒක
1: ජීවිතේ සමහර කෙනෙක්ගේ අන්තිම නෑම තමයි. ඒ නිසා ඒගෙන පරිස්සමින් මොකද ඕනම විශේෂඥයෙකුට ඕනම දක්ෂයෙකුට වරදින්න යන්නේ තප්පරයයි දෙකයි.
0: දැන් මේ පේනවනේ කිමුදුම් කරුව මේ.
1: ඉනිසයගෙන චුට්ටක් හිතන්න. 8යි විනාඩි 42යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: මේ TVS Sport 110 petrol heater එක ගැව්වාම යනවා.
2: ඉවරයි. TVS Sport 110 petrol heater එකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසර වේදයාණන් වහන්සේගේ තෙමකුලට සැරසිලි සඳහා පරිසරයට හානිකර පොලිතින් ප්ලාස්ටික් යොදා නොගැනීම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි මහත් ගෞරවයකි. පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.

උදේ 8යි විනාඩි 48යි වෙලාව. ඩීප්ටෙක් සෝලාගෙන මතක් කරන්න ආවේ. ඔයා දැන් කොහෙද drive කරන ගමන්ද? ඔෆිස් එකේද? මාව නිෂ්කලංක වහගෙන ඉන්න පුළුවන් තැනකද? බස් එකේනේ. පැහැදිලිව හෙන්න නැතුවේ. රයිට් මං ආයි කියන වෙලාවක හරියට මේක අහගම්. මං අනිත් අයට චුට්ටක් මතක් කරන්නම්. මාව හොඳට පැහැදිලිව අහගෙන ඉන්න, නිදහසේ අහගෙන ඉන්න. වැස්සත් එක්ක පොඩි නේද කෝපි එකක් ටී එකක් අතේ තියාගෙන ජලයේ ඈත බලාගෙන ඉන්න. වහින් නැති පළාත් වල අයිට මේක අදාළම නැහැ. හැබැයි වාට අදාළ වෙනවා. වාගේ ගෙදර වියදම අඩු කරගන්න මොකක් හරි කවුරු හරි ක්‍රමයක් කියනවා නම් කොයි පැත්තෙන් හරි වියදම අඩු කරගන්න ඒක අදාළයි නේ. රයිට් මං කියන්නේ යන්නේ වාගේ කරන්ට් බිල් එක ගැන, විදුලි බිල ගැන. ඉතින් ඒක අඩු කරගන්න වාට පුළුවන්කමක් තියෙනවා. ගෙදර මෙන්න මේ ටික කරන්න ඕන නම් රාත්‍රී 6:10 කාලවල විදුලි පරිභෝජනය අඩු කරන්න. ඊට පස්සේ ඇඳුම් මදින එක නේද පාර ගණන අඩු කරන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැත්නම් අත්‍යවශ්‍ය විදුලි පහන් නිවා දමන්න පුළුවන්. අත්‍යවශ්‍යව නෙමෙයි, සමාවෙන් අනවශ්‍යව. අනවශ්‍යව නිවා දමන්න පුළුවන්. ඊට පස්සේ විදුලි වාහන ආරෝපණ දවල් කාලයේදී සිද්ධ කරගන්න පුළුවන්. ඔය අතරේ තව යෝජනාවක් තියෙනවා. වාඩ පුළුවන් ගෙදරට සෝලා එකක් අයි කරන්න. ඩීප්ටෙක් සෝලා 0.71 711 711 1 0.71 711 711 1 කී නම්බරයකට කතා කරන්න. ඒගොල්ලෝ තමයි ලංකාවේ මෑත කාලේ මේ පහුගිය අවුරුදු 5 විතර ගත්තම වැඩිම ප්‍රොජෙක්ට් ගණනාවක් ආවරණය කරේ. ඉතින් රාජ්‍ය සහ පෞද්ගලික අංශවල ගොඩාක් වැඩ කරා. ඒ නිසා ඒගොල්ලන් ගැන විශ්වාසය තියන්න පුළුවන් කමක් තියෙනවා. හොඳ ටීම් එකක් ඉන්නවා, තරුණ ටීම් එකක් ඉන්නවා. කියපු ගමන් ඇවිල්ලා වාට අවශ්‍ය කරන සේවාව සපයනවා. කෝල් එකක් දීලා මාස ගණන් සති ගණන් බලන් ඉඳලා අයියෝ සමහර අයත් එක්ක වැඩ කරන්න ගියාම එපා වෙනවනේ. එහෙම ටීම් එකක් නෙමෙයි මේක. හරි. ඒ නිසා ඩීප් ටෙක් එක ගැන ඒ විශ්වාසය තියන්න. ඒ වගේ මතක් කරනවා ඔයාට විජේ නිෂ්පාදන ගැන, කැමරා රස කරන විජේ නිෂ්පාදන. ඔයා දන්නවද ඔයාගේ ගෙදර උයන පරිප්පු ටික උයනකොට පාවිච්චි කරන කුළුබඩු ටික තියෙන්නේ? ඉතින් මගෙන් අහන්න එපා මොනවද කියලා. ඔයා දන්නවනේ රයි. මාළු කරියක් හදනකොට පාවිච්චි කරන කුළුබඩු ටික තියෙන්නේ. තුන පහ ටික තියෙනවා. ඒ ටික ඒ විදිහටම දැන් ජාත්‍යන්තර මට්ටමේ වෙළඳපළේදීත් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ රටේ ඉන්න යාළුවට ඔයයි පණිවිඩය දෙන්න අමතක කරන්න එපා. ලංකාවේ රසයට කැම ටික හදාගන්න විජේ නිෂ්පාදනත් එක්ක.

8යි විනාඩි 57යි වෙලාව අපි අලුත් පැයකට යන්න හදන්නේ. මේ පැයට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන පැල්වත්ත නිෂ්පාදන ගැන. පැල්වත්ත නිෂ්පාදන අතර තියෙන සියලුම ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ටික ඔයා දැන් ගන්න ඕන පැල්වත්ත කියන නමින් විතරමයි. හරිද? විතරමයි. ඒ නිසා ළඟම තියෙන අවුට්ලට් එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දිවයින පුරා තියෙන ඕනම සුපිරිවෙලඳ සැලක වෙන්න පුළුවන්. ඔය කොයි කොහොම ගත්තත් අනිවාර්යෙන්ම හොයා ගන්න ඕන පැල්වත්ත කියන නමින් විතරයි මේ නිෂ්පාදන. ඒ වගේම හඳහන ගැන මතක් කරන්නම්. හඳහන ගන්නකොට ඔබ දන්නවා දැන් ඔබට දිනුම් අවස්ථා ගොඩක් තියෙනවා. ඉතින් හඳහන ටිකට් එක ගන්නකොට ඔයාගේ ලග්නෙත් එක්ක ගලපගෙනම ගන්න. මොකද ඔයාගේ ලග්නෙට තියෙන වාසනාව ටිකට් එකකින් ඇදෙනවා කියලා කියන්නේ නේ. ඒක වෙනම මේකක් නේ. ඒ නිසා වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් ගන්නකොට හඳහන ටිකට් පතට වැඩි වටිනාකමක් දෙන්න. දර නිදානියත් එහෙමයි. හොඳේ දැන් සන්ඩේ බෝනස් අවස්ථාවම තියෙන නිසා වාට දිනන්න තියෙන chance එක වැඩි. 8යි විනාඩි 57යි.

ලංකාවේ හඬ වෙලාව පෙරවරු 9යි.

0: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලි.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිතහනේ නුතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගංගා හතරක් ආශ්‍රිතව ගංවතුර අවධානම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. කැලණි, කළු, අත්තනගලු ඔය සහ මහඔය ආශ්‍රිතව මිලිමීටර 200ක සහ මිලිමීටර 300ක පමණ වර්ෂාපතනයක් ලැබීම සමග ජලමට්ටම් ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු LS සූර්යබණ්ඩාර මහතා සඳහන් කළේ. කැලණි ගඟෙහි රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, දෙහිඔව විට, ඇහැලියගොඩ, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ සඳහා ඉදිරි පැය 24 දී සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි. කළු ගඟෙහි රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත සහ කිරියල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මෙන්ම අත්තනගලුවේ දෙවුලපිටිය, මේරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජායල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එබැවින් අවධානයෙන් පසුවන් ලෙසයි වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු LS සූර්යබණ්ඩාර මහතා ජනතාවට දැනුම් දෙන්නේ.
4: ඊයේ රාත්‍රියේ සිට ඇදහැරෙන වර්ෂාපතනයත් එක්ක විශේෂයෙන්ම ගංගාතුරු නිකීපයක අධික වර්ෂාපතනයක් දක්නට ලැබෙනවා. ඒ අනුව කැලණි ගඟ, කළු ගඟ, අත්තනගලුව සහ මහවය ගංගාවල ගංගාතුරු නිවල විශේෂයෙන්ම මිලිමීටර 200 300 අතර වර්ෂාපතනයක් ඇතැම් ස්ථානවල ලැබිලා තියෙනවා. ඒ වගේම මේ වර විටත් වර්ෂාපතනය ලැබෙමින් පවතිනවා. මේ නිසා අත්තනගලුවේ විශේෂයෙන්ම සුළු ගංවතුර තත්ත්වය දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඒ අනුව දුනමලේ මිනුම් මධ්‍යස්ථානයේ මේ විට මිලිමීටර 200 ඉක්මවා වර්ෂාපතනයක් අපිට දකින්නට තියෙනවා. වගේම ඉහළ ද්‍රෝණිය ඇතැම් ස්ථානවල මිලිමීටර 250ට වඩා වැඩි වර්ෂාපතනයක් දකින්නට තියෙනවා. මේ නිසා විශේෂයෙන්ම ගම්පහ, කටාන, වත්තල වෙන් ප්‍රදේශවල පහත් වීම කලින් යටවීමේ අවධානම තියෙනවා. ඒ වගේම කැලණිගඟ ඉහළ ද්‍රෝණියේ අවිසාවේල්ල, කිතුල්ගල, ඒ වගේම හාන්වැල්ල ප්‍රදේශයේ මිලිමීටර 200කට ආසන්න වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. ඒ වගේම තාමත් වර්ෂාපතන ලැබෙමින් පවතිනවා. මේ නිසා ඉදිරියේදී ඇතිවන තත්ත්වයන් පිළිබඳ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ දක්වා ගංවතුර තත්ත්වය දක්වා වර්ධනය වී නැතත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියන කාරණාව ඉල්ලීමක් කරනවා. ඒ වගේම කළු ගඟේ රත්නපුර සහ නිරියැල්ල ඒ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර 200ත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ත් 150ත් අතර වර්ෂාපතනයන් ඉහළ ද්‍රෝණි දකින්නට තියෙනවා. මේ නිසා රත්නපුර සහ ඒ ආසන්න ප්‍රදේශවල ඇතැම් විට තව දුරටත් වර්ෂාපතන ලැබීම සමග ගංවතුර තත්ත්වය දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පඩල්ගම මහවයේ මිලිමීටර 300කට ආසන්න වර්ෂාපතනයක් මේ වෙනකොටත් ලැබිලා තියෙනවා. ඒ අනුව ගිරිඋල්ල සහ පඩල්ගම පහළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල ජලමට්ටම් වැඩිවීමේ අවධානම තියෙනවා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න මේ දක්වා දැනට ගංවතුර ඇතිවීමේ අවධානම තියෙන අත්තනගලුවේ වුණත් අනිකුත් ගංගා තුනේම ඒ වැනි තත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියන ඉල්ලීම විශේෂම කැලණි ගඟ, අත්තනගලුවේ සහ මහවය, ඒ වගේම රත්නපුර ප්‍රදේශයෙන් කළු ගඟ ජලමට්ටම් වේගයෙන් වැඩි වීමේ අවධානම තියෙනවා.
0: අවිසාවෙල්ල කොළඹ මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයෙන් යටව තිබෙනවා. දෙල්ගොඩ බැලුම්මහර මාර්ගයේ ස්ථාන කිහිපයක්ද ජලයෙන් යටවීමෙන් අධික රථවාහන තදබදයක්ද පවතින බවයි පොලිසිය පවසන්නේ. මේ අතර දිස්ත්‍රික්ක දෙකකට නායාමේ රතු නිවේදනද නිකුත් කළා. අද උදෑසන 6 සිට හෙට සවස 6 දක්වා එය වළංගු වන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔව විට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ සඳහා රතු නිවේදන නිකුත් කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ, අත්තනගල්ල සහ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ සඳහා නිකුත් කර ඇත්තේ දෙවැනි මට්ටමේ රතු නිවේදනයි. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ අයගම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂද ඊට ඇතුළත්. එබැවින් අවධානයෙන් පසුවන් ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙනවා. අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 201ම වූ ඉතා තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් ඊට ඇතුළත්. ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඩිය දිස්ත්‍රික්කවලට මිලිමීටර 100කට වඩා වැඩි තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කුවේට් රාජ්‍යයේ ගුවන් ගමන් සීමා කර තිබෙනවා. ආරක්ෂක හේතුන් මත තීරණයට එළඹි බවයි කුවේට් බලධාරීන් උපුටා දක්වන විදේශ මාධ්‍ය සඳහන් කළේ. සිය ගුවන් කලාපය හරහා ගමන් කරන වෙනත් රටවල ගුවන් යානා සඳහා අවසර දීම තාවකාලික අත්විටුවීමටයි පියවරගෙන තිබෙන්නේ. කෙසේ වෙතත් පවතින තත්ත්වය සැලකිල්ලටගෙන ගුවන් සීමා දීර්ඝ විය හැකි බවද කුවේට් බලධාරීන් සඳහන් කළා. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 10ට
5: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: උදේ 9යි විනාඩි 10යි ගුඩ් මෝර්නින් සුබදාසන අපි ඊළඟ පැයට ඇවිල්ලා ඉන්නේ.
1: හරි.
0: කොළඹ හස කළු කරලා තියෙන්නේ. සිහින් වැහි පොද ටිකක් වැටෙනවා. සමහර ප්‍රදේශවල කාලගුණය මීට ගොඩාක් සමානයි. ඇතැම් ප්‍රදේශවල මට දැන් මේ මොහොතේ ලැබුණු ආරංචි මාර්ග අනුව අනුරාධපුරයට
1: ඉලක් පායලා
0: වහින සේයාවක් අන්නේ. හරිද ගෙදරින් අහලා කියන්නේ
1: අපිට අවශ්‍ය කාලෙදී විතරයි අපි වැස්ස බලාපොරොත්තු වෙන්නේ.
0: ඇත්තද මට හම්බෙච්ච නිවුස් එක හරිද?
1: ඔව් වෙන්නේදී නේ. දන්නේ.
0: අනුරාධපුර ටවුන් එකේ මට මේ පොඩ්ඩකට කලින් මගේ මිත්‍රයෙක් එක්ක මං දුරගතන සංවාදයක් තිබුණා. එවිල හිව්වේ වහින්නේ නැහැ කියලා. ඉතින් වහින්නේ නැති ප්‍රදේශවලත් සන්ධ්‍යා කාලෙදී වැසි ඇති වෙන්න පුළුවන්.
1: ඔව් ඒවා කියන්න බැහැ. හිටපු ගමන් වෙනස් වෙනවා.
0: කියන විදිහට. ඉතින් දැන් වැස්සත් එක්ක ඔය අපිට එනවා පොඩි කම්මැලි කමක් කියලා එකක්. මේ කම්මැලි කමත් එක්ක අපි කරන කියන අපේ දෛනික ජීවන රටාවේ වෙනස්කම් කරනවා. අපි හිතනවා උයන පිහන එකත් පොඩ්ඩක් අඩු
1: කරනවා. අද කඩෙන් කමු.
0: ඔව්. වැස්ස සීතලයි තව පොඩ්ඩක් නිදා ගන්න. දැන් උදේ සමහර විට අද කඩෙන් වෙන්න පුළුවන් වාගේ කෑම එක ගත්තේ. ගෙදර කෑම ටික හදන්න උදේ නැගිටින්න බෑ කම්මැලි පාන්දර 3:00 4 වෙනකොට සුපිරි වැස්සක් වැස්ස මේ කොළඹට නම්.
1: ඔව්.
0: හරි. එතකොට එහෙම නැති වුණත් අපි පොඩ්ඩක්
1: මේ අනිමදි කරනවා උදේට පොඩ්ඩක් නේ.
0: ඔව් උදේ නැගිටලා උදේට කන කෑම අතර තියෙනවා විශේෂයෙන්ම අපි ওই බෝඩින් වල ඉන්න ගොඩාක් නංගිලා මල්ලිලා කැම්පස් වල හොස්ටල් වල ඉන්න අය එහෙම ওই නූඩල්ස් කියන එක හරි ජනප්‍රිය කෑමක් නේ.
1: ඔව්
0: නූඩල්ස් වලත් ෂණික නූඩල්ස්. ඒ කියන්නේ අර පැකට් එක ගත්තා අර
1: උණු වතුරකට දැම්මා.
0: ඔව් රසකාරක පැකට් ටික දැම්මා එකක් දෙකක් තියෙනවා ඒ ටික කඩලා දැම්මා කලවම් කරගත්තා කෑවා. එතකොට මේකේ ඔයිල් පැකට් එකක් තියෙනවා රසකාරක පැකට් එකක් තියෙනවා. හරි. ෂණික නූඩල්ස් කන එක ඉතාම අවදානම් කියලායි මේ කියන්නේ යන්නේ.
1: හා.
0: ඔයා මාසෙකට පස් පාරක් කෑවොත් ඒ කියන්නේ ඔයා දන දන ඔයාවම මරා ගන්නවා කියන එක තමයි. මේක පර්යේෂණ ලිපියක් ඇසුරෙන් මම මේ කියන්න යන්නේ. මොකද ඔය නූඩල්ස් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම එකක්. නූඩල්ස් හදන්න ගන්න අමුද්‍රව්‍ය අතරේ තියෙනවා ප්‍රධාන වශයෙන් ওই නූඩල්ස් එක හදන්නේ පාම් පිටි සහ ලුණු වතුර කියන මේ ප්‍රධාන මෙව්ව තුනේ. හරි. හැබැයි ඔය දැන් අපි කියන ওই ෂණික නූඩල්ස් එකට පාවිච්චි කරනවා ඊට වැඩි යමක්. මොනවද මේකට පාවිච්චි කරන්නේ?
1: රසකාරක
0: ගොඩක් තියෙනවා. හරි. ඒ කියන්නේ අර පැකට් එක කියන්නේ මම කියන්නේ නූඩල්ස් එක කියන්නේ.
1: නූඩල්ස් එකේ
0: ඔය දැන් අර පැකට් එකක් තියෙන රසකාරක පැකට් එක ඒක නෙමෙයි මේ කියන්නේ. සාමාන්‍ය ෂණික නූඩල්ස් කියලා ගත්තම අර මෙහෙම කුට්ටියක් තියෙන.
1: ඒක.
0: අන්න ඒක හදන්න ගන්න ඒවා ටික තමයි මේ කියාගෙන යන්නේ. සාමාන්‍යයෙන් තිරුංගු වල නියුඩ් අරගෙන සුදු පාට වෙන්න තියලා ඕකට අර එක එක දේවල් එකතු කරලා හරි ඔන්න එහෙම තමයි නූඩල්ස් එකක් හදන්නේ. අහගන්න මෙන්න මේ පාම් පිටි ඊට පස්සේ පාන් නොලෙයින් ඊට පස්සේ සෝඩියම් කාබොක්සිමෙතිල් සෙලියුලෝස් සෝඩියම් ට්‍රයිපොසස් ප්ලප්සස්
1: අපි ඒවත් කරනවද?
0: අන්නේ ඔක්කොම මේකට දානවා. නූඩල්ස් ඔය ෂණික නූඩල්ස් එකට ඔය ටික ඔය වගේ ගොඩක් ඒවා දානවා. මම මේ දෙක තුනයි කිව්වේ. හැබැයි ඇත්තටම ඕනේ පාම් පිටි ලුණුයි වතුරයි තිබ්බනම් නූඩල්ස් කියන අර මෙහෙම රැලි රැලි එන එක හදාගන්න පුළුවන්. හැබැයි අර ටික දාලා හරිද? ෂණික නූඩල්ස් එකක් බවට පත් කරලා ඒකේ ටේස්ට් එක වෙනස් කරනවා. පාම්පිටි හදන්නේ මං කිව්වේ පාම්පිටි හදන්නේ නියුඩ් අයින් කරපු තිරුගු වලින්. ඒක තමයි හරිම ක්‍රමය.
1: රයිට්.
0: හැබැයි ඒකට තව දේවල් එකතු කරන්න තියෙන්නේ. හරි. එතකොට මොකද කරන්නේ? කිමිකල් දාලා හැම අපිට ශරීරයට අහිතකර තැනට ගේනවා.
1: ඔව්.
0: මේක සාමාන්‍ය නූඩල්ස් එකක් එක්ක පටල ගන්න එපා. මේක නෙමෙයි කියන්නේ. මේ කියන්නේ ෂණික නූඩල්ස් එක ගැන.
1: ඕකේ.
0: හරි. ඉතින් ඔය ඔන්න ඔය කාරණා නිසා මේ නූඩල්ස් කන එක අවදානම් කියලායි
1: කියන්නේ.
0: හරි. මේක ඇඟ ඇතුලේදී සීනි ඉක්මනට වදන්නවා. ගොඩාක් කාලවලට කෑවම ඇඟ ඇතුලේදී සීනි ඉක්මනට මේ මොනවද ඒකට කියන්නේ? ඔය අපි කන ඔය දැන් ඔය පාම් පිටි කෑම අපි දන්නවනේ ඒකේ තියෙන සීනි ඇඟ ඇතුලේදී මෙව වෙනවා කියලා නේද? කාබෝහයිඩ්‍රේට් සීනි බවට පත් වෙනවා කියලා. අන්නේ ක්‍රියාවලිය ඉතාම ඉක්මනින් වෙන කෑමක් තමයි මේ නූඩල්ස් එක කියලා කියන්නේ.
1: ෂණික නූඩල්ස්.
0: ඒ නිසා පැකට් එක නොදා නූඩල්ස් එක විතරක් කෑවයි කියලා ඔයා පරිස්සම් නෑ කියලයි මට කියන්න උවමනාවක් තිබුණේ.
1: ඕකේ.
0: මේව ගැන තව ගොඩාක්
1: කතා. මේකෙන් පැකට් වල ගහලා තියෙනව නේද કૃතිම වර්ණක රසකාරක නැහැ කියලා.
0: එහෙම ගහලා තියෙනවා.
1: බොරුවට.
0: ඔය RBD palm oil හරි. ඔය saturated fat ඒවා කන්න හොඳම නැති දේවල්. ඒ නිසා මේ ගැන කියන්න හිතුනේ නූඩල්ස් කියලා කිව්වම බලන්න නූඩල්ස් පැකට් එක අරගෙන ඔන්න ඔය කියන දේවල් අන්තර්ගතද කියලා. එහෙම නැති එකක් ඔයාගේ කෑමට එකතු කරගන්න පරිස්සම් වෙන්න.
1: හොයාගන්න පුළුවන් වුණොත්.
0: නැත් මේ ඔක ෂණික නූඩල්ස් කියන එකෙන් අයින් වුණා නම් පොඩ්ඩක් ඔක සෑහෙන ප්‍රමාණයකට බේරෙනවා. දැන් අපි දන්නේ අර කඩේ තියෙන ලොකු නූඩල්ස් පැකට් එක. අපි ගමු විජේ නූඩල්ස් පැකට් එක.
1: අන්න.
0: ඒක ගෙනාවා.
1: කෘතිම වර්ණක රසකාරක ඔය කිසිම කියන දෙයක් නැහැ.
0: ආ ඒකේ තියෙන
1: ඒක අපිට ස්ථිරයිද නේද?
0: තිරිඟු පුටි ලුණුයි
1: වතුරයි.
0: හරි. ඊට පස්සේ අපි ඒක හදනකොට එළවලු ටිකක් කැරට් ටිකක් ලීස් ටිකක් කපලා දැම්මා.
1: කුළුබඩු ටිකකුත් දැම්මා ඕන කරන.
0: හරි. ඒ ටික දැම්මා. ඊට පස්සේ ඒක කන්න වෙනම හොද්දක් මොකක් හරි එකක් හදාගත්තා. හරි. නූඩල්ස් වලට චිකන් කරියක්.
1: අහහ.
0: ඊට පස්සේ චිකන් ඩෙවල් එක.
1: ඕකේ.
0: ඊට පස්සේ ඕන්නම් ඉස්සු ටිකක් දැල්ල ටිකක් කපලා අරකට මික්ස් කරන්න පුළුවන්.
1: හරි.
0: චිකන් ටිකක් මික්ස් කරලා චිකන් මික්ස් නූඩල්ස් එකක් හදාගන්න.
1: ඔය ඔක්කොම නැත්තම් පරිප්පුවකු සම්බෝලකු හදාගන්න. ඒත් මාරෝ.
0: ඔය කිව්වේ. පරිස්සමින් කෑමෙන් පරිස්සමින්
1: අනිවාර්යයෙන් නව විනලිදා.

0: හයයි විනාඩි 25යි.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි. කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00ට

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ලුකයා මාර වෙඩනේ ඕනේ දොක්කිවානේ මඩ මෙමෙරි ලොස්කීලා මෙමරි.

0: Sina Vevi Sinduhan FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
1: Evening Drive with Chamit and Charu.
2: Sama Anugrahaya.
1: Rasayenut Ihala. Gunayenut Ihala. Vijaya Tose Mishranaya.
3: Vijaya Products. Ape Rasaya. Rate Sevata.
4: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. දනඩිතහනේ නුතුරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් අන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබ

0: පැමිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: අයුබෝවන් අනුරාධපුර එහෙම පොඩ දෙන්න ගනිමු මොකක්ද අනුරාධපුර
1: මට වැඩිය ගැම්මක් වා දෙන්න ඕනේ
0: හා
1: ඔයා අනුරාධපුර උතන බස් ස්ටෑන්ඩ් දෙකක් තියෙනවා
0: ඔව් එකක් පරණ බස් ස්ටෑන්ඩ් එක අනිත් එක අලුත් බස්
1: අලුත් එක ඔව් එතකොට ඔයාගේ පුංචි කාලෙම ගෙවුනේ පරණ බස් ස්ටෑන්ඩ්
0: එකේ
1: අර කොට බිත්ති වලට හේතු වෙලා නේ
0: පරණ බස් ස්ටෑන්ඩ් එක දුරයි 10 ක මාන්දිට
1: වැඩි එතනනේ අර අපි කියන්නේ පොඩ්ඩක් ගෙදර ගෙවල් පැත්තේ එහෙම දකින් නැති තැන දැන් අපේ කියන්නේ අපේ තියෙන මාළබේ කඩුවෙල බස් ස්ටෑන්ඩ් එක ගත්තම මම ගොඩාක් කාලවලට කඩුවෙල එකේ ඉන්නේ නැහැ මාළබේ එක තමයි සුරක්ෂිත මාළබේ ස්ටෑන්ඩ් දෙකක් තියෙනවා මහරගම ස්ටෑන්ඩ් එක සුරක්ෂිතයි
0: ආ එහෙමද
1: ඔව් එතකොට එතන අපේ ගර්ල් පැත්තෙන් යන කවුරුත් එන්නේ නැහැ
0: ආ දකින්නේ නැහැ
1: ඒතකොට ඉස්කෝලෙන් කාලේ කවුරු හරි ගෑන් ළමෙක් හම්බෙන්න උනත් අතනට තමයි යන්නේ
0: ආ
1: ඕන මැර වැඩක් කරන්නේ දැන් ඔයාගේ ඔය ටවුන් එකේ අලුත් බස් ස්ටෑන්ඩ් එකේ විශේෂයෙන්ම මේ ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එක කියලාද කියන්නේ ඒකට කොහොමද කියන්නේ අනුරාධපුර කියන්නේ අපිට නුහුරු නුපුරුදු ආගන්තුක තැනක් නෙවෙයි අනුරාධපුර කියන්නේ අපිත් එක්ක තියෙන ලොකු ආත්මීය බැඳීමක් තියෙන තැන
0: මෙතන උනත් බලන්න නේ බැඳීම
1: කලව ගන්න බැරි රයිට් එහෙනම් ඔතන සද්දෙට අපි ඇහෙනවා කියලා කිව්වා අපේ මිත්‍රයෙක් ඔතන ඉඳලා කෝල් එකක් දුන්නේ
0: හරි
1: දැන් ඉන්නම ඇති නේද? එයා තොලු අතක ගා.
0: මං කරගත්ත විනාශයක් කියලා.
1: රයිට් එහෙනම් ජය වේවා. සුබ වෙන්න ඕනේ අද දවස ඕගලන්ට.
0: අනිවාර්යෙන්. අපි ඔබට දවස සුබ කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ පණිවිඩෙත් මෙහෙම මතක් කරන්නම්. ඊයේ ඔබ ගත්ත ටිකට් පත්වල නිල ප්‍රතිඵල ටිකයි මේ කියන්නේ. මහජන සම්පත 6196 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය Q, ජය අංක 0.9, අංක 6, අංක 1, අංක 5 සහ 0. ගොවිසෙත Y අක්ෂරයත් එක්ක අංක 24, අංක 37, අංක 50 සහ අංක 77. මෙගා පවර් X අක්ෂරයත් එක්ක සුපිරි අංක වුණේ අංක 20. ජය අංක අංක 11, අංක 33, අංක 56 සහ අංක 66. ධන නිධානය L අක්ෂරයත් එක්ක අංක 17, අංක 40, අංක 42 සහ අංක 47. හඳහන මීන ලග්නයත් එක්ක අංක 12, අංක 17, අංක 18 සහ අංක 46. අද සම්පත Q අක්ෂරයත් එක්ක අංක 6, අංක 1, අංක 5 සහ 0. NLB ජය E අක්ෂරයත් එක්ක අංක 1, 0, අංක 5 සහ අංක 7. සුබ දවසක් ජයග්‍රහී ලග්නය මෙන්න ධන ලග්නය ජය අංක අංක 38, අංක 51 සහ අංක 53යි ඔබට වාසනාව ගේන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. උදේ 9යි විනාඩි 35යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
5: යහතුන වඩින අපේ රස විජේ.
4: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.

0: නවයයි විනාඩි 38යි වෙලාව. අපි මතක් කරේ නෑ මේ පැයේදී අපේ අනුග්‍රාහක බවතුන්. ඒ අතරේ මුලින්ම මතක් කරනවා ඩෝම මාක්ස් පෙනෝලින්ග්ස් ගෲප් එකත් එක්ක වට අලුත් ජොබ් එකක් හොයාගන්න තියෙන අවස්ථාව ගැන.
1: ඒ තමයි පුහුණු කාර්මික ශිල්පීන් සඳහා තියෙන රැකිය අවස්ථාවන්. ඔබේ අයදුම්පත අමල්ක මැණික්කඩවර මහතාට යොමු කරන්න මෙන්න මේ කියන නම් එක හරහා 076 423 94 27 076 423 94 27 කියන නම් එකට ඔයාගේ අයදුම්පත යවන්න. ආකර්ෂණීය වැටුප් සහ දීමනායක දිවයිනේ අංකයේ වීකටීමේ යන්ත්‍ර වෙළඳපළට හඳුන්වා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ලත් එක්ක ඔන්න සම්බන්ධ වෙලා වැඩ ටික පටන් ගන්න ඔයාට පුළුවන්.
0: එවගේම රාජ නේද අපි කිව්වා මේ නිෂ්පාදන ආයතනයේ තව නිෂ්පාදන ගොඩාක් තියෙනවා කියලා. කැස්ස හිම්බිරිස්සාව ඊට පස්සේ
1: හන්දිපත්
0: වේදනාව ගොඩක් ඒවා තියෙනවා. ඔයාලට අවශ්‍ය කරන එක විතරක් ඔය ළඟම තියෙන උසුසලෙන් එහෙම නැත්නම් ෆාමසියෙන් එවනතව සුපිරි වෙළඳසැල් උනත් ඕනම තැනකින් ගන්න අවස්ථාවක් තියෙනවා.
1: අවුරුදු 75කට වඩා වැඩි කාලයක් තිස්සේ ISO GMP තත්ත්ව සහතිකෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ තමයි කෘමිරාජ හරහා ඔබට ලැබෙන්නේ. වැඩි විස්තර දැනගන්න 0112753889 කියන නම්බරයකට කතා කරන්න. එහෙම නැත්නම් www.krimiraja.lk කියන වෙබ්සයිට් එකට ඇවිල්ලත් මේ ගැන විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම විජය නිෂ්පාදන කැමටික රසට ගුණට ප්‍රමිතියට හදාගන්න නම් අදත් ඔයා එකතු කරගන්නේ විජය. අපි දන්නවා දැන් මේ රස රටේ සමට වගේම ජාත්‍යන්තර වෙළඳපළටත් බෙදන්න විජය නිෂ්පාදන වලට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා වෙළඳ සැලෙන් සුපිරි වෙළඳ සැල් වලින් මේ නිෂ්පාදන ගන්නකොට ඔයාට පුළුවන් නම බලලම විජය නිෂ්පාදන ගන්න. විජය වගේම අපේ රටේ අපේම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඔබට ඕන කරන කිරියාශ්‍රිත නිෂ්පාදන අතර තියෙන කිරිපිටි පැකට් එකේ ඉඳලා යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතෙල් මීකිරි මේ හැමදේම දැන් පැල්වත්ත කියන නමින් ගන්න පුළුවන්. ඒ නිෂ්පාදනත් අවුට්ලට් වලට අමතරව ඕනම සුපිරි වෙළඳ සැලක තියෙනවා.
0: වෙලාව 9:40.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
2: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්නේ නම් මේක තමයි.

0: නවයයි විනාඩි 45යි. යේ යේ යේ යේ යේ. කියන්න පුළුවන් ප්‍රවෘත්තියක් තියෙනවා.
1: මොකද්ද?
0: ඩොලර් එක.
1: හා වැඩි වුණා.
0: නෑ. ඩොලර් එක වැඩි වුණාම සතුටු වෙන්න.
1: අහහ.
0: වහිතුවද මම කුහක රටවැසියෙක් කියලා.
1: නෑ නෑ ඉතින් සාමාන්‍ය
0: ඩොලර් එක වැඩි වුණාම ඒකට සතුටු වෙන්න.
1: එහෙනම් අඩු වෙලා.
0: ඩොලර් අපි උදේ කිව්වේ මොකද්ද? ඩොලර් එවන්න රට.
1: එවන්න කියලා නේ.
0: හරි.
1: අපි කියපේ කහන් ඉඳලා.
0: ඩොලරය රුපියල්ට සාපේක්ෂව රුපියල් 5කින් විතර අඩු වුණා කියලා මේ මොහොතේ දැනගන්න ලැබුණා. දැන් 349. 354ට තිබ්බ.
1: ඔව්නේ.
0: 349.
1: අහහ.
0: යේ අපි මේක සමරන්න ඕනේ නැද්ද?
1: සමරමු.
0: සමරන්න ඕනේ. නෑ අතර මේක මේ දැන් ඊයේ වෙනකොට උඩ පැත්තරනේ ගියේ. අද මෙහෙම ආයි දැන්
1: ලොග් ගාලා වැටුණා.
0: පහළට එන එක සතුටට කාරණාව.
1: අනිවාර්යෙන්.
0: හරි. රුපියල් 5කින් හයිරි හම් අඩු වුණානේ.
1: අහහ. දැන් එතකොට කිරිපිටි මිල අඩු වෙනවද?
0: නෑ නෑ රුපියල් 5න් අඩු වුණාට අඩු වෙන්නේ නෑ. ඩොලර් එක රුපියල් 5න් අඩු වුණාට එහෙම වෙන්නේ නෑ. හරිද? මේක ආර්ථිකය ගලප ගන්න විදිය කියන්න තරම් මං ආර්ථික විශේෂඥ දැනුමක් නෑ නේ මට. මම නිකන් කිව්වේ අර ඊයේ 354 අද 349 අඩුයි කියලා බැලුව බැලමට ඕන පොඩියෙකුට
1: තේරෙනවා.
0: අන්න ඒක තමයි මම කිව්වේ.
1: අහහ.
0: හරි.
1: රයිට්. 9යි විනාඩි 48යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
4: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සෙත් සුවඳින් පිරේවා.

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: ඇතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: උදේ 9 විනාඩි 51 වෙලාව
3: අපි යනවනේ.
2: අපි යන්න හදන යන්නේ කලින් මතක් කරන හඳහන ලොතරැය්‍ය. හදත්වා වැඩිපුර ගන්න කොට වලට වැඩිපුර දිනුම් අවස්ථා තියෙයි.
3: අන්නේ නිසා අපි ඔබට කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා.
2: හඳහන ලොතරැය්‍ය. ඔයාව හෙට වෙනකොට සුපිරි කෝටිපතියෙක් ලක්ෂපතියෙක් බවට පත් කරයි. ඒ වගේම පැල්වත් නිෂ්පාදනය මතක් කරන්න ඕනේ.
3: දැන් ඔයාට රස ගොඩකින් පැල්වත් නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. බටර් එක ගත්තත් ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා. අයිස්ක්‍රීම් එක ගත්තත් එහෙමයි, යෝගට් එක ගත්තත් එහෙමයි. ඉතින් මේ හැම දෙයක්ම ගන්නකොට පැල්වත් කියන නම තියෙනවද කියලා බලලම අවුට්ලට්ස් වලින් ගන්න, සුපිරි වෙළඳසල් වලින් ගන්න.
2: එහෙනම් අද 22 23 24 අපි නිවාඩු.
3: අපි ආයෙත් 25
2: පරිස්සමට ඉන්න.
3: සුබ දවසක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176 679
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0271 711 711 1
3: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පරු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: විසක් මංගල

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 10යි.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩි තහනේ ලොතරැයි රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බිලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩ බැස්වීමට පැමිණි ගුවන් යානා 9ක් මත්තල ඇතුළු වෙනත් ගුවන්තොටුපළ 3ක් වෙත යොමු කර තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිත ප්‍රදේශයේ අද අලුයම පැවති අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන්. ඒ අනුව ගුවන් යානා 9ක් මත්තල සහ ඉන්දියාවේ කොචින් මෙන්ම ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපළ වෙත යොමු කිරීමට පියවරගත් බවයි කටුනායක ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරිවරයා ප්‍රකාශ කළේ. මෙලෙස වෙනත් ගුවන්තොටුපළ වෙත යොමු කර ඇත්තේ සාජා, අබුඩාබි, කුවේට්, ඩුබායි, නවදිල්ලි සහ චෙන්නයි නුවර සිට පැමිණි ගුවන් යානා 9ක්. කාලගුණ තත්ත්වය යහපත් වූ වහාම ඉන්දියාවට යැවූ යානා නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද කටුනායක ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරිවරයා සඳහන් කළා. පෝලන්තයට තවත් හමුදා බටින් 5000ක් යැවීමට ඇමරිකාව සූදානම් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. පෙන්ටගනය පෝලන්තයට හමුදා බටින් 4000ක් යෙදවීමට සැලසුම් කිරීම අවලංගු කිරීමෙන් සතියකට පසුවයි ඇමරිකාව මෙම තීරණය ගත්තේ. ඒ අනුව හමුදා සෙබළුන් 5000ක් අනිවාර්යෙන්ම පෝලන්තයට යවන බව ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළා. පසුගිය වසරේ ජනාධිපති වන සමයේදී තමන් සහය දුන් පෝලන්ත ජනාධිපති කැරොල් නවුරොකී සමග ඇති සම්බන්ධතාව මත මෙම තීරණය ගත් බවද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. මෙලඟ ලක්කඳ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
3: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: I beat it with a mix winner heartbeat අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙක අපව ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග්. මේ

0: ගුඩ් මෝනිං උදේ 10යි විනාඩි 9යි වෙලාව ලැකන්ඩ හාර්ට් බීට් අපි අද දවසේ මේ 22 සිකුරාදා මේ විදිහට උදෑසනින් ආරම්භ කරනවා. අයිබොන් සුබ උදෑසනක් ජයග්‍රහී වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සුබ දවසක් වෙන්න කිව්වොත් සමහර පැතිවලටම සුබ නෑ හෙන ප්‍රවෘත්තිත් එක්ක දැන් වැස්ස ප්‍රදේශ කිහිපයකට බරපතල විදිහට ලැබිලා තියෙනවා. දැන් දවසේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් පුරෝකථනය කරලා තියෙනවා ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 300ක්ම වූ වැසි ඇතිවීමට හැකියාව ලැබෙනවා කියලා. දෙහැලමින් පවතින අධික වර්ෂාපතනය හමුවේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 300ක්ම වූ වැසි ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එතකම මේ දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළ තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කෑගල දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව මෙම අගයන් වාර්තා වී තිබෙනවා කියලා. එතකම මේ වැසි තත්ත්වය ඉදිරිපැය කිහිපය තුලත් අපේක්ෂා කළ හැකි බවත් පැවසුවා. මාධ්‍ය හමුවේ වැඩිදුරටත් බස්නාහිර, සබරගමුව, වයඹ, ඒ වගේම මහනුවර, නුවරළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් දවස පුරා වැසි අපේක්ෂා කළ හැකි බව තමයි සඳහන් කළ තිබෙන්නේ. ඒ වැසිත් එක්ක ඇතැම් ප්‍රදේශවල මිලිමීටර 100-150 ඉක්ම විය හැකි බවත් වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළ තිබුණා. ගංගා නිම්න ආශ්‍රිතව, පහත් බිම් ආශ්‍රිතව ජනතාව සහ නායම් අනතුරු ඇඟවීම් සිදු කර ඇති ස්ථාන ආශ්‍රිතව ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කියලා දැනුම් දීලා තියෙනවා. තව මෝසම් තත්ත්වය විටින් සක්‍රිය වීමේ හැකියාව පවතින බැවින් ඉදිරියේදීද තදවැසි අපේක්ෂා කළ හැකි බව තමයි වැඩිදුරටත් සඳහන් වෙලා තිබෙන. ඒත් එකම දැන් අපි පැය ප්‍රවෘත්ති වලට ඇහුවා හලාවත පැත්තට පොඩ්ඩක් වැස්ස වැඩි කරලා තියෙනවා. ඒත් එකම මේ හලාවත රෝහලේ වාට්ටු තුනක් ජලයෙන් යට වෙලා තියෙනවා. මේ වන විට පවතින අධික වැසි හමුවේ හලාවත මහරෝහලේ වාට්ටු තුනක් ජලයෙන් යට වී තිබෙනවා. ඒ හේතුවෙන් වාට්ටුවල සිටි රෝගීන් වෙනත් වාට්ටු කරා යොමු කිරීමටත් පියවර ගත් බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළ තිබුණා. ඊ රාත්‍රියේ සිට අදහැරෙන දහරානිපාත වර්ෂාවත් සමග මේ හේතුවෙන් පුත්තලම ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවද වැඩිදුරටත් සඳහන් වෙලා තියෙනවා. මම අර කලිනුත් කිව්වේ ඇස සමහර වෙලාවට සමහර පැතිවලට අහිතකර බලපෑම් තමයි ඇති කරලා තියෙන්නේ. ගස් කඩා වැටීම්, ඒ වගේම ඔය විශේෂයෙන් මාර්ගවල ධාවනය කරද්දී පොඩ්ඩක් අවධානයෙන් කටයුතු කරන්න, අවධානයෙන් ඩ්‍රයිව් කරන්න. අපි දන්නේ නැහැ කොයි මොහොතේ කොයි වෙලාවක මොන වගේ ආපදාවක් සිදුවෙයිද කියලා. ඒක හින්දා පොඩ්ඩක් පරිස්සමෙන් කටයුතු කරන්න කියලා ඔයාට මේ වෙලාවේ අපි මතක් කරනවා. හොඳයි, ලක්කන හાર્ට් බීට් අපි අද දවසේදී මේ විදිහට ආරම්භ කරනවා. ඔයාට පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් දාන්න. 0703 93 5 93 7 0703 93 5 93 7 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මොකද ඔය පැත්තේ වෙන්නේ වැස්ස තියෙනවද, ඒ වගේම මොන වගේ තත්වයක්ද දාවෙලා තියෙන්නේ, ෆොටෝ එකක් එහෙම දාන්න මේ පැත්තට, ඔයාගේ පැත්තේ මොන වගේ තත්වයක්ද තියෙන්නේ කියලා අපිත් තොරතුරු දැනගන්න ආසයි. වගේම තව තොරතුරු දැනගන්න බොහෝ දෙනෙක් ඉන්නවා. ඒකෙහිඳ පොඩ්ඩක් ඒ පිළිබඳව තව දහන යමු කළා. මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මොකද්ද ඔය පැත්තේ තියෙන තත්වේ? ගන්න විශේෂයෙන්ම කළුගඟ, කැලණිගඟ ආශ්‍රිතව ජලමට්ටම් වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. මේ පිළිබඳව තව දහනෙන් පසු වෙන්න කියලා අපි ඔබට මේ වෙලාවේ මතක් කරනවා. හරි, හැලකන හાર્ට් බීට් අපේ එහෙනම් අද දවසේදී පළවෙනි සින්දුව විදිහට තෝරගත්ත තවත් ලස්සන සින්දුවක් මම තෝරගෙන තියෙන්නේ කීර්ති පැස්කෝල් මහත්මයා ගායනා කරන තවත් ලස්සන සින්දුවක්. අපි සින්දුවට යමු. හැලකන හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙනම ලකන හાર્ට් බීට් අහන වෙලාව මතක් කරනම් උදේ 10යි විනාඩි 13යි
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ජීවිත තිළින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදල නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: උදේ 10 විනාඩි 22යි.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකෙන් වුණු ඩෝමා කලවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ ප්‍රෝග්‍රාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින්. අදම අවතන්න 011176479579.
2: ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය
3: ITN ලක්හඬ පූජා සම්

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් දෙල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න නිවෙන්න.

0: ඇතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිපර දායකත්වයෙන්
2: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline
3: Irida උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937 Search Line සමාජ ගවේෂණය.

ගුඩ් මෝර්නින් උදේ 10:26 වෙලාව. ලකන හාඩ් බීට් වල තම පළවෙනි පැය ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. දැන් ඔන්න වැස්සත් එක්ක ඉදිරි පැය 48 තුල සුළු ගම් වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව කැලණි ගඟ ආශ්‍රිතව අනතුරු අංග වීමනික නිවේදන නිකුත් කරලා තියෙනවා. එයනෝ සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, බියගම, කඩුවෙල, කොළොන්නාව, කැලණිය, වත්තල සහ කොළඹ ප්‍රදේශ රසකට ඉදිරි පැය 48 කාලය තුළ සුළු ගම් වතුර තත්ත්වයක් ඇති වෙ හැකි බව තමයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළ තියෙන්නේ. ඒ හේතුවෙන් මෙම ප්‍රදේශය ආශ්‍රිතව ජනතාව සහ මාර්ග භාවිත කරන රියදුරන් සහ

0: පිළිබඳව මතක් කරන්න ඕන. පැල්වත නිෂ්පාදන කියන්නේ ක්‍රියාශ්‍රිත නිෂ්පාදන නම් ලංකාවේ අංක 1 නිෂ්පාදන තමයි පැල්වත නිෂ්පාදන කියලා කියන්නේ. පැල්වත නිෂ්පාදන අපේ රටේ අපේම දේශයේ කිරිගොවින්ගෙන් ලබා ගන්නා වූ කිරි අස්වැන්නෙන් තමයි පැල්වත නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. ඒකෙන් බායනතෝ පාවිච්චි කරන්න පුළුවන්, අපේ පොඩ්ඩන්ට පවා බායනතෝ දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් පැල්වත කියලා කියන්නේ. පැල්වත නිෂ්පාදන ගත්තට පස්සේ පැල්වත යෝගට් එක, පැල්වත කිරිපිටි එක, දැන් පැල්වත කිරිපිටි එක ගත්තට පස්සේ මේද සහිත මේදු රහිත කියන කාණ්ඩ දෙකෙන්ම වාට වෙළඳ පොළෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි පැල්වත අයිස්ක්‍රීම් එක, පැල්වත බටර් එක, මේ හැමදේම වාට පැල්වත නාමය යටතේ පැල්වත අවුට්ලට් වලින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඕනෑම සුපිරි වෙළඳසලකට ගිහිල්ලා මිලදී ගන්නත් පුළුවන්. මම ඉක්මනට මතක් කරන්නම් අවුට්ලට් එකත්. ස්ථල තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, ඒ වගේම බත්තරමුල්ල පැලවත්ත ශාඛාව, අනුරාධපුර මර්දංකඩවල ශාඛාවත් ඔන්නෝ ආවෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ ඕනෑම ශාඛාවකට ගිහිල්ලා වාට පැලවත්ත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න පුළුවන්. FM 93.5 FM 93.6 අපි දවල් එක වෙනකන් ලක්කඩ හાર્ඩ් බීට් අදවසෙදිත් මේ විදිහට ලස්සන ප්ලේලිස්ට් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. වාට පුළුවන් මේ පැත්තට එන්න 07.3935 937 අපේ WhatsApp නම්බර් එක. අපව මතක් කරන්නම් 07.3935 937 අපේ WhatsApp නම්බර් එක. එක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න, මම බලන් ඉන්නවාගේ මැසේජ් එක මේ පැත්තට එනකන්. ඒ වගේම තමයි ඔයාලගේ පැත්තේ මොන වගේ තත්වයක්ද දැන් තියෙන්නේ? වහිනවද? එහෙම නැත්නම් සාමාන්‍යයෙන් දැන් ගම් වතුර එහෙම තියෙන පැති තියෙනව නම් පොඩ්ඩක් දැනුවත් කරන්න. මොකද ගොඩක් වෙලාවට ගමන් බිමන් යන අය ඉන්නවා, එයාලට තොරතුරු වැදගත් වෙනවා. සමහර මාර්ග භාවිතා කරද්දී ඒ මාර්ග පිළිබඳව පොඩ්ඩක් දැනුවත් කිරීම කටයුතු කරන්න ඕන. දැන් ඔය අපිට උදේ ආරංචි වුණා කඩුවෙල බැලුම් මහර මාර්ගයේ උඩුපිල හරිය පොඩ්ඩක් ජලයෙන් යට වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේ මාර්ගවල ගමන් කරනකොට පොඩ්ඩක් ඩ්‍රයිවර්ස්ලා, ඒ වගේම බයික් වල යනා එහෙම පොඩ්ඩක් පරිස්සමෙන් ඩ්‍රයිව් යන්න. විශේෂම හේතුව දැන් අපි දන්නේ නැහැ මොන වෙලාවේ වතුර මට්ටම් කොහොම වැඩි වෙයිද කියලා. ලැබිච්ච වර්ෂාපතනයත් සුළු වර්ෂාපතනයක් නෙමෙයි, මිලිමීටර 300කට අධික වර්ෂාපතන ලැබිලා තියෙන සමහර ප්‍රදේශවලට. ඒකෙහිඳ පොඩ්ඩක් අවධානයෙන් යුතුව ගමන් බිමන් යද්දී විශේෂයෙන් අවධානය යොමු කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි හයිවේ එකේ ඩ්‍රයිව් කරද්දී පොඩ්ඩක් පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 60ක විතර ස්පීඩ් එක තමයි හයිවේ එකේ ඩ්‍රයිව් කරද්දී ඩ්‍රයිව් කරන්න කියලා තියෙන මේ වැසී බර කාලගුණෙත් එක්ක. ඒකෙන්ද පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඒ පිළිබඳවත් කියලා අපි ඔයාලට මතක් කරනවා. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 ලක්කඩත් එක්ක එකතු වෙන්න. ලක්කඩ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන අපි සින්දුවට යන්නම්. උදේ 10යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්නවා.

0: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
0: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
0: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271 711 711 1
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා

0: ඕනමන සතිය දෙනතන දවල් එකේද හතර වෙනකන්
1: ඔවටයි ජාම ජාමී.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: මුදේ 10:42යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
6: Heartbeat.

හොඳටම ඉතින් අපිවත් දෙකතු කරන් ලස්සන ගීතයක් දෙන්න සීතල දුරවෙලා උණුසුම් වෙන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මෙතන ඉන්නවා චතු, ඒ වගේම රෝසි, සමන්වලි, සමීර, හෛරාංගනි, ශ්‍රියානි, ශ්‍රීමති, රමාලි, කීර්තිනන්ද, අපේස, හසන්ත, සිංහබාහුවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. අපේ ගීතිකා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආ වැස්ස නේද? ඒකනේ බලන්නකෝ. හරි, ඔයාලවත් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ලක්හඬ හાર્ට්බීට් වලට. දරුණිය කියලා පැත්තට යන්න කියලා හේතුව අපේ අනු අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවක් මට තෝණේ කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සෙල්ලන්ටම සෙත් වේවා. කරදරයක් නොම වේවා. සරච්චන්ද්‍ර ඩයස් කලේකඩේ රයිගම ඉඳලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. එතකම මාතලේ පැත්තට යන්න කියලා හේතුවා. හෙලෝ කලබල පෑන්චෝ, ගුඩ් මෝර්නින්, ගිහන් අයියේ කොහොමද, හොඳින් ඉන්නව නේද? අපේ මාතලේ දිලින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන කවියකුත් එක්ක එන්නට ඔබ වෙත ආසයි. ඒත් සිහිනයක් බව දනිමි ඔබ අන්සතුයි. මාත් එහෙමයි. අවසරද සොයුර ඔබ වෙන මතු භවයේ දෙන පිළිතුර නොරිදා පුංචි සිත මගේ කියලා මැසේජ් එක දාලා තියෙනවා. කාටද දිලිනි මැසේජ් එක දැම්මේ? සතුටින් ඉන්න හොඳේ කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ. දිලිනව තාදරෙන් එකතු කරගෙන ලක්කඩ හાર્ට් බීට් වලට. එතකම හලව්ව පැත්තට යන්න කියලා හිතුවා. හලව් ඉඳලා අපි අහගෙන ඉන්නවා හලව්වේ කොහලාන්නේ ජයකලනේ. සින්දු අහන මම එකතු කරගන්නවා උපාලි, චිත්‍රානි, මාධව, කසුන් ඇතුළු ලක්කඩ අහන සියලු දෙනාම. සුබ දවසක් සින්දුකට මාමත් එකතු කරගන්න. කෑගල මීදනි ගමේ අපි උපරන්දු මැසේජ් එක දාලා තියෙන්නේ. එතකම රත්නපුරේ රත්නේ, තමරා කුමාරි අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. අපේ උපාලි අලව් ඉඳලා අපි වහගෙන ඉන්නවා. යා වැඩ කරන තර අධිපතිතුමිය පද්මිනී මිස්, අධිපතිතුමා උදේ කුමාර් සර්, සමිතා, සිසිර, නිලන්තී, වසන්තී, සුචානි ඇතුළු ලක්කනහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් කට්ටියම එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙනවා. ඊළඟට සුපුන් පෙරේරා සිංහන සින්දුවක් තමයි මම ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි එහෙනම් සින්දුවට යමු. මේ විදිහට ආරාධනා කරනවා FM 93.5 FM 93.7 ලක්කනත් එක දිගටම එකතු වෙන්න. මම බලන් ඉන්නවා මේ පැත්තට යනකන්. අපේ නම් එකත් මතක් කරගෙන මෙයන්නම්. 0703 93 5 93 7 0703 93 5 93 7 අපේ WhatsApp නම්බර් එක ඉක්මනට මැසේජ් එකක් දාන්න මේ පැත්තට. මම බලන් ඉන්නවා වයනකන්. දවල් එක වෙනකන් අසල් ප්ලේලිස්ට් එකක් අදත් තියෙනවා. අපි එහෙනම් යමු සින්දුවට මේ විදිහට. ඔය හිටිය විදිහටම, ඒ ආදරෙත් එක්කම අපිත් එක දිගටම එකතු වෙන්න කියලා අතවාට මතක් කරනවා.

0: උදේ 10:53යි.
1: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
3: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
4: Evening drive with Chamit and Charu.
3: Sama anugrahaya.
4: Marksman samuha vyapare vithin genwa api taharana dan navanimawakin ena Domas Vantri Wikiti miyantrika sadambara himikaruwiku wanna. Adumama tanna 01176 679 579.
5: ඩෙංගු රෝගීන්ගෙන් 50% බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තාවීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්කවලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
3: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

උදදහය විනාඩි 55 වෙලාව ලකඩ හාට් බීට් එහෙනම් ඔන්න අපිට පළවෙනි පැය ඉවර කරන වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි ආපහු යන්නේ දෙවෙනි පැයට. දෙවෙනි පැයට යන්න කලින් ඔයාලට මතක් කරන්න තියෙනවා පළවත නිෂ්පාදන පිළිබඳව. පළවත නිෂ්පාදන කියලා කියන්නේ අපේම රටේ අපේම නිෂ්පාදනයක්. අපේ දේශීය කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරියස්වැන්නෙන් තමයි පළවත නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. පළවත නිෂ්පාදන පිළිබඳව කතා කරද්දී පළවත කිරිපිටියක වෙළඳ පොලේ වැඩිපුරම ඉල්ලුමක් තියෙන කිරිපිටියක තමයි පළවත කිරිපිටියක් කියලා කියන්නේ. දැන්වාඩ මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකින්ම පළවත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් විශේෂයෙන් පළවත කිරිපිටියක. ඒ වගේම තමයි පළවත යෝගට් එක. ඒ නැවුම් බව ඒ කිරි රසය වට වෙන යෝගට් එකකින් ගන්න හම්බ වෙන්නේ නැහැ. පළවත යෝගට් එකකින් හැරෙන්න. ඒ වගේම තමයි පළවත අයිස්ක්‍රීම් එක. පළවත අයිස්ක්‍රීම් එක ඔයා කැමති ෆ්ලේවර්ස් ගොඩකින් ඔයාට දැන් ඔන්න වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි පළවත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එකත් අපි ඉක්මනට මතක් කරනම්. ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලපිටිය තියෙන ශාඛාව, මාලබේ අරංගලහන්දිය තියෙන ශාඛාව, බතරමුල්ල පළවත්තු ශාඛාව තියෙනවා. ඒ වගේම තමයි අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවත් ඔන්න ආවෙනුන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා පළවත්තු නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලාත් ඔයාට මේ වෙලාවේ අපි මතක් කරනවා. හොඳයි, අපි එහෙනම් ලකඩ හාර්ට් බීට් පළවෙනි පැය මේ විදිහට ඉවර කරනවා. අපි ආපහු හම්බ වෙන්නේ ලකඩ හාර්ට් බීට් දෙවෙනි පැයේ. ඒ පැයේ ප්‍රවෘත්ති වලින් පස්සේ එතකන් සතුටින් පරිස්සමින් අපි වහගෙන ඔය ආදරෙත් එක්ක අපි ඊළඟ පැයේදී හම්බ වෙමු. උදේ 10:57 වෙලාවා.

0: 89.5 91.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Vilavu Peravuru 11

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරයියේ රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ අයර මුදලේ පහසුකම් 5 සහ 6 වෙනි ඒකාබද්ධ සමාලෝචනයේ ලබන සතියේ සිදු කරන බව ජාත්‍යන්තර මූල්‍ය අර මුදල ප්‍රකාශ කළා. යානුව මූල්‍ය අර මුදලේ විධායක කමිටුව ලබන සතියේ බදාදා රැස්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද ජාත්‍යන්තර මූල්‍ය අර මුදලේ ප්‍රධානී එවන් පැපජියෝ සඳහන් කළා. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා බලධාරීන් සාර්ව ආර්ථිකයේ ස්ථාවරත්වයේ යථාතත්වයට පත්කිරීම, විදේශ සංචිත යළි ගොඩනැගීම සහ ආර්ථිකය පිළිබඳ විශ්වාසය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවයි මූල්‍ය අර මුදලේ මෙහෙයුම් ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ. එම උත්සාහයන් ආයෝජකයන්, කොටස්කරුවන් සහ මහජනතාව විසින් හඳුනාගෙන ඇති බවද ඔහු පෙන්වා දෙනවා. ඒ ආර්ථිකයේ ශක්තිමත් පදනමක් කරගෙන යාමට උපකාරී වන බව සඳහන් කරමින්. හොන්ඩුරාස් රාජ්‍යයේ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 20කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි හොන්ඩුරාස් බලධාරීන් පවසන්නේ. ගොවිපලක් ආශ්‍රිතව පළමු වෙඩි තැබීම වාර්තා වී තිබෙනවා. එදේ කම්කරුවන් 10 දෙනෙකු පමණ වෙඩි තබා ඝාතනය කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. සන්නද්ධ කැරලිකරුවන් මෙම ප්‍රහාර එල්ල කර පල්ලියක රැස්ව සිටි තවත් පිරිසකට වෙඩි තබා ඇති බවයි මාධ්‍ය වාර්තා පළ කළේ. මරණ සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවද හොන්ඩුරාස් බලධාරීන්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් අල් ජසීරා ප්‍රවෘත්ති සේවයේ වාර්තා කළා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: 11 විනාඩි 4යි.

0: 11 විනාඩි 10 වෙලාව ලකන හාර්ට් බීට් එක ඔයා එකතු වෙලා ඉන්නේ දෙවනි පැය අපි මේ විදිහට පටන් ගන්නවා අයිබුවන් කියලා පිළිගන්නවා මේ පැයට ඔයාව. ඉතින් අපි පළවෙනි පැයත් කතා කරා දැන් රටට බලපාලා තියෙන මේ අයහපත් කාලගුණයත් එක්ක යම් යම් ප්‍රදේශ ජලයෙන් යට වෙලා තියෙනවා. ඒ වගේම තමයි සමහර මාර්ග ජලයෙන් යට වෙලා තිබෙනවා. සමහර මාර්ගවල ගමනාගමන සම්පූර්ණයෙන්ම ඇනහිටලා තියෙනවා. ඒ පිළිබඳව නවතම යාවත් කාලීන කිරීම සිදු කරලා තිබෙනවා. දැන් ඒ අනුව දෙල්ගොඩ උඩුපිල මාර්ගයේ ජලයෙන් යට වී තිබෙන බව තමයි සඳහන් වෙන්නේ. මේ හේතු වෙන්නේ මේ මාර්ගයේ දෙල්ගොඩ සිට බැලුම්මහර දක්වා ප්‍රධාන මාර්ගයේ රථවාහන දහවන යන හිට තිබෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. එතකම් වේයන්ගොඩ ප්‍රදේශයට අදහැරුණු අධික වර්ෂාව හේතුවෙන් නිවාස සහ මාර්ග රැසක් ජලයෙන් යට වී තිබෙනවා. පවතන කාලගුණික තත්ත්වය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතුද සම්පූර්ණයෙන්ම නවතා තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. රත්නපුරවට පහත්බිම් රැසක් මේ විදිහ ජලයෙන් යට වී තිබෙනවා. රත්නපුර බෞද්ධ රාජමාවත බටුගෙදර ඇලපාත අංගම්මන ඒ වගේම තිරිවානා කැටය මුද්දුව මුවගම අධි ප්‍රදේශ රැසක් මේ වන විට ජලයෙන් යට වී තිබෙනවා. ඒ වගේම තමයි රත්නපුර සීවලී ක්‍රීඩාංගණයද සුළු වශයෙන් ජලයෙන් යට වී ඇති බව තමයි වැඩිදුරත් තොරතුරුවල සඳහන් වෙලා තිබෙන්නේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඒ පිළිබඳව වැඩිදුර අවධානය යොමු කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. එතකම වැස්ස සහිත කාලගුණ තත්ත්ව හේතුවෙන් දෙහිඔ විට අධ්‍යාපන කලාපයට අයත් පාසල් 6ක් අද දවසේදී වසා දැමීමට පියවරගෙන තිබෙනවා. රුවන්වැලි ප්‍රාදේශීය සභා ප්‍රාදේශීය පාසල් 3ක් සහ දෙහිඔ විට ප්‍රදේශීය පාසල් 3ක් වසා දමා ළමයින් නිවෙස් වෙත යොමු කිරීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් සහ විදුහල්පතිවරුන් දැනුවත් කරලා තිබෙනවා. පවතින කාලගුණක තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෙසු පාසල් පවත්වාගෙන යාම හෝ නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ වගකීම කලාපයේ පාසල්වල විදුහල්පතිවරුන් වෙත පවරා ඇති බව දෙහිඔ විට කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සඳහන් කළ තිබෙනවා. අධික වර්ෂාපතනය හේතුවෙන් කෑගල අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඔ විට ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ගමනාගමනයටද බාධා ඇති බව තමයි වැඩිදුරටත් සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඔය වගේ තත්ත්වයක් තමයි අපිට වාර්තාවන තොරතුරුවල නවතම තොරතුරුවල යාවත්කාලීන කිරීම්වල සඳහන් වෙලා තියෙන්නේ. ඔය පැත්තේ තොරතුරු මොන වගේද අපිට පොඩ්ඩක් සඳහන් කළ මැසේජ් එකක් දාන්න. මේ පැත්තට 0703935937 අපේ WhatsApp මැසේජ් කරන්න පුළුවන් නම්බර් එක නෝමල් මැසේජ් එකක් කර මේ පැත්තට දාන්න පුළුවන්. අපි පුංචි සින්දුවකට යමු. සින්දුවට ගිහිල්ලා මේ පැත්තට එමු. ආරාධනා කරනවා FM 93.5 ලක්කඩත් එක දිගටම එකතු වෙන්න. අපි මේ තත්ත්වය පිළිබඳව මේ කාලගුණ තත්ත්වෙන් ඇති වෙලා තියෙන බලපෑම් සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම ඔබව දැනුවත් කිරීමට සීලු කටයුතු සූදානම් කළ තියෙන රටට වගකින රේඩියෝ විදිහට FM 93.5 අපි නිරන්තරයෙන් ඔබත් එක්ක ඉන්නවා. ඔය පැත්තේ තොරතුරුත් මොනවද කියලා අපිට වාර්තා කරලා එවන්න. අපි රටටම කියන සූදානම් මේ වෙලාවේ මොන වගේ තත්ත්වයක්ද ඔයාගේ පැත්තේ තියෙන්නේ කියලා. හරි, අපි එහෙනම් සින්දුවට යමු. අතුල අධිකාරිගේ සින්දුවක් තමයි මං ඊළඟට තෝරගෙන තියෙන්නේ. අපි එහෙනම් සින්දුවට ගිහිල්ලා ආයේ මේ පැත්තට එමු. ලක්කඩ හාර්ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන මේ යන්නම්. 11 විනාඩි 13යි.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: හාර්ට් බීට්

0: අලුත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන්ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.

0: කරන්න රේඩියෝ ITN රටට වග කියන
1: ධම්මපදයේ තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කිරීමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතින

0: බැතිබර අනුග්‍රහය. කසාගල ප්ලාන්ටේෂන්.
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද? මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: කොළහ විනාඩි 23යි වෙලාව ලැකඩ හાર્ට් බීට් එකව එකතු වෙලා ඉන්න දෙවෙනි පැය මේ විදිහට අපි හිතුවා දැන් පවතින මේ කාලගුණ තත්ත්වයත් සමග පොඩ්ඩක් ඒ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මොන වගේ අනාවැකිද ඉදිරියට ඉදිරිපත් කරන්නේ පිළිබඳව පොඩ්ඩක් කතානේ මොන වගේ කතාවක්ද මේ වෙලාවේ තියෙන්නේ කියලා දැනගන්න මේ වෙලාවේ අපි සජීවීව සම්බන්ධ කරගන්නවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකියංශයේ අධ්‍යක්ෂතුමන් මෙරිල් මෙන්ඩිස් මහතා අයිබෝන් සුබදාසන කුමතුමන්ට
2: අයිබෝන්
1: මෙරිල් මෙන්ඩිස් මහත්මයා දැන් මේ පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව මොන වගේ වාතාවරණයක්ද දැන් මේ වන විට තියෙන්නේ?
2: මේ වෙනට ගත්තොත් ඇත්තම දිවෙන හරහා නිත්‍යදික මෝසම ක්‍රමයෙන් ස්ථාපිත කිරීමෙන් තමයි පවතින්නේ. ඒකට නිත්‍ය දේශින් අමන ජල වාෂ්ප සහිත සුළං ප්‍රවාහයක් මේ වෙනකොට ශ්‍රී ලංකාව හරහා පවතින එක තමයි මේ වැඩි තත්ත්වයට හේතු වෙලා තියෙන්නේ. දැන් අපට පෞලිය ප්‍රයිවසි අතරේ අපිට වැඩිම වර්ෂාපතනය ඇත්තට වාර්තා වෙනවා මිලිමීටර 336.5ක් කෑගල්ලෙන්. ඊට අමතරව ගම්පහ සහය අවට ප්‍රදේශ රත්නපුරය මිලිමීටර 201 වැසි වාර්තා වෙනවා. මේ තත්ත්වයකින් ගත්තොත් දැන් මේ වෙනකොට ගොඩක් අඩු මේ පහත් බිම් ස්ථාන ප්‍රමාණයක ජලයෙන් යටලා තියෙන සමහර ගංගා ව්‍යාපාර මට්ටමේ තියෙනවා කියලා තමයි දැන් අපි තොරතුරු වල තියෙන්නේ. මිනිස්සයිටින් අද දිනේ පුරා තත්ත්වය මේ වැසි තත්ත්වය අපි අපේක්ෂා කරනම තර්මක තදවස ලැබීමේ හැකියාව අඩු වුණත් දවස පුරාවාගේ වැස්ස පවතින විශේෂයෙන් බස්නාහිර සපරගමුව වයඹ පළාත් කුට මහනුවර නුවරලි සහ ගාල්ලමාතර දිස්ත්‍රික්කවල අද දවස පුරාවාගේ වැසි අපේක්ෂා කිරීමේ හැකියාව පවතිනවා.
1: ඒ වගේම තමයි දැන් මේ අකුණු පිළිබඳව යම් අනතුරංග වීමක් නිවේදන නිකුත් කළ තියෙනවද?
2: මෙමයි දැනට තියෙන තත්ත්වය ගත්තොත් අකුණු වලට වඩා සාමාන්‍යයෙන් වැසි තත්ත්වයේ බලපෑම තමයි දැන් තියෙන්නේ. තමන් නමුත් වැසිත් සමග විචින් විචින් අකුණු වැටි වීමේ හැකියාව තියෙනවා. එසේ නමුත් ඔය අකුණු මගින් සිදුවන විශේෂයෙන් ඔය රද අකුණු සහිත තවත් අවස්ථාවල අකුණු මගින් සිදුවන අනතුරු ආමකර ගන්න අවශ්‍ය පීවර ගන්න කියන කාරණා ජනතාවට නිතරම මතක් කරනවා ඇත්තටම.
1: ඒ වගේම තමයි දැන් මේ ධීවර ප්‍රජාවට අත්‍යවශ්‍ය කාරණයක් තමයි මේ මුහුදු වල සුළං වේගය සම්බන්ධව පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරොත් ඒ පිළිබඳවත්.
2: විශේෂයෙන් ගත්තොත් අපි මන්නාරම ඉඳන් හලාවත පුත්තලම හලාවත කොළඹ ගාල්ල මාතර හම්බන්තොට හරහා පොතුවිල් දක්වා විශේෂයෙන් දකුණු සහ බස්නාහිර මුහුදු ප්‍රදේශවල සාමාන්‍ය මීට 8 කිලෝමීටර 50-60 දක්වා සුළං වේගයේ වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම රළ උස මීටර 2-2.5 දක්වා ඉහළ යාමේ හැකියාව තියෙනවා. ඒ නිසා මුහුදු ප්‍රදේශ සළු ස්වභාවයක් ගන්නවා මේ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශය. විශේෂයෙන් ධීවර යාත්‍රා කුඩා ධීවර යාත්‍රාවල ධීවර කටයුතු දෙන්න ධීවරයන් සම්බන්ධව විශේෂ අවධානය යොමු කරන්න කියන එක මතක් කරන්න ඕනේ.
1: බෙහෙන් ස්තුතියි ඔබතුමන්ට මේ වෙලාවේ අපිත් සමගින් සජීවීව සම්බන්ධ වුණාට. අපි නිරන්තරයෙන්ම රටට වග කියන රේඩියෝ විදිහට FM 93.5 FM 93.7 ඔබට මේ තොරතුරු ඉදිරිපත් කරන්න සූදානම්. ආරාධනා කරනවා අධිකට අපිත් එකතු වෙලා ඉන්න කියලා. හරි, අපි තවත් ලස්සන සුදුකිර යන සූදානම් වෙන්නේ. ඉතින් දැන් අර සඳහන් කරපු ප්‍රදේශවල ඒ වගේම පහත් බිම්වල ඉන්න ජනතාව පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඉදිරිපැය 48 තුලත් මේ වර්ෂාව විටින් විට ලැබෙන්න පුළුවන් කියලා එතුමන් සඳහන් කරා. ඉතින් ඒකත් එක්කම මේ ජලාශවල ගංගාවල ජලමට්ටම ඉහළ මේ හැකියාවක් තිබෙනවා. ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න කියලා අපි ඔබට මේ වෙලාවේ මතක් කරනවා. ලකඩ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙනම අපි සින්දුවකට යන තමයි හදන්නේ. ශෂිකා නිසංසලාගේ සින්දුවක් තමයි මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි එහෙනම් සින්දුවට යමු. වෙලාවත් බලලා ලකඩ හાર્ට් බීට් අහගෙන වෙලාව මතක් කරන්නම්. 11 විනාඩි 27යි.
3: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදක

0: රටට වග කියන රේඩියෝ
1: 11:36
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.

11 විනාඩි 31 වෙලාව ලකන හර්ට් බීට් වල දෙවෙනි පැයේ ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි WhatsApp chat එක පැත්තට යන්න කියලා හිතුවා. මේ වෙලාවේ අපි වහගෙන ඉන්නේ යාළුවෝ කට්ටියව එකතු කරගන්න. හර්ට් බීට් අපිවත් සෙන්දෝකට එකතු කරගන්න. පොදු පිටිය වාද්දුව සමන්ත තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරණ එකතු කරගන්නවා සමන්ත ලකන හර්ට් බීට් වලට. ගල්පත පැත්තර යද්දි අපේ සෙට් එක අදත් ලකන හගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා දෙනවා සද්දෙනම මාෂා දිල්හානි කමල් දිශාන්ත දම්මිකා විනීතා චන්ද්‍රලතා ශ්‍රියානි රේණුකා ඉරංගි චන්ද්‍රාණි ගයානි කටිය මාදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එතකම හැමදාම වගේ අදත් ගිනිගත් තේන පෝස්ට් ඔෆිස් එකේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන අපේ මංජුල හේමන්ත ආදරණ එකතු කරගන්න ඕන සෙට් එකත් එක්කම ලකන හાર્ට් බීට් වලට. දෙලිනි මටද ඔයයි මැසේජ් එක දාලා තියෙන්නේ. බලමු බලමු නේද. හරි දෙලිනි ඔයවත් ආදරෙන් එකතු කරගන්නවා ලැකඩ හાર્ට් බීට් වල දෙවෙනි පැයට. මහරගම පැත්තට යද්දී මේ වෙලාවේ මට මැසේජ් කරලා තියෙනවා අපේ දිනු. දිනු

0: ඒවෙලා වැඩ කරන ගමන් ඉන්නේ යා වැඩ කරන තැන කළමනාකාරතුමන් ඩිලංක ආදරෙන් එකතු කරගන්න කෙලෙකිවේ. වගේම තමයි ගාමිනිස විමල ඉන්නවා, රසික ඉන්නවා, නිරෝෂා, ඉරේෂා, හර්ෂණී, වගේම සිරිවංශ, කුමාරී, සුභ, චූටි, ගයන්, අංජලි, චන්ද්‍රානි, කමනි, නයනා, චමෝදේ, වගේම අනුර, චනිඳු, ලසිත, පසිඳු, වගේම නිරංගිකා, ශාන්ති ඇතුළු සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. හයි ගිහාන්, සුබ දවසක් වේවා ඔයාට. මෙහෙනම් හොඳටම වැස්ස බස්නාගල ඉඳලා තමයි අපේ සෙට් එක මැසේජ් එක දාලා තියෙන්නේ. මේ වෙලාවේ ලකන හાર્ට් බීට් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. සෙට් එකක් එකතු කරගන්න අනෝමා, මංගලී, වරුණී, වරුණී, වගේම නන්දක්කා, නිශාන්ති, නිරංජලා, නෙත්මි, ගීතා, සුරංජි, අපේ බොස්ව මනාෂද, මනාෂා නේද? හරි, ආවත් ආදරෙන් එකතු කරගන්නවා. අතුරු ලක්කඩහන සීලු දෙනාම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපි සෙව්වන්දි මැසේජ් එක දාලා තියෙන්නේ. සුබදාසනක් වේවා. ඩුබයි වලින් මාවත් එකතු කරගන්න මගේ වයිෆ් නිමේෂා, ලක්කඩහන සීලු දෙනාම, ඒ වගේම මගේ ආදරණීය දුව චෙනායා, ආවත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන මහේෂ්. අපිවත් අහගෙන පරිස්සමට වැඩඩික් කරන්න කියලා ඔයාට මතක් කරනවා. සුබදාසනක් වේවා. නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් වේවා ඔයාට. ගිහන් මල්ලි අවංකවම ඔයාට කියන්නේ, මං හැමදාම රෑ එළි වෙනකම් එලිවෙලා රැවෙනකම්ම දිනපතා හන්නේ ලක්කඩ විතරයි. ගුවනේ ආදරණීය FM නාලිකාව ආදරණීය ලක්කඩ විතරයි. මා තින්නවා අහගෙන මාවත් එකතු කරගන්න ලක්කඩහන හැමෝමවත් එකතු කරන්න, ආවත් එකතු කරන්න. ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලා මට මැසේජ් කරලා තියෙන්නේ අපේ සීෂෙල්ස් වල ඉන්න බණ්ඩාරගම ලංකා ප්‍රදීප්. ලෝකෙ කොහේ හිටියත් ඉතින් ඒ ආදරේ විදිහටම ලක්කඩට ලැබෙනව නේද? ආදරණ එකතු කරගන්නවා ඔයාවත් මේ වෙලාවේ. ගුඩ් මෝර්නින්, හායි, ඔයාට කොහොමද? අද මෙහෙට හොඳටම වැස්ස, වැස්සත් ඔයා වහනවා. කැලණි ගඟ පිටාර ගරලද? තවම නම් එහෙම නෑ නේද? ඒවලාට සුළු ගංවතුර මට්ටමක හවදහනමක් තියෙනවා කියලා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සඳහන් කරලා තිබුණා. පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න. මට මැසේජ් කළ තියෙන අපේ කොටිකාවත් චන්දිමා බේ ගුණවර්ධන, ඔයාවත් මේ වෙලාවේ අපි එකතු කරගන්නවා ලක්කඩ හાર્ට් බීට් වලට. එයා එකතු කරගන්නවා දෙවුනි, තිමිර, පුන්සඳි, යුවෙන්දි, ඒ වගේම මාවත් එකතු කරගෙන තියෙනවා. ගොඩක් ස්තුතියි. හාදරෙන් ආවත් මේ වෙලාවේ එකතු කරගන්නවා ලක්කඩ හાર્ට් බීට් වලට. සුබ දවසක්. මාවත් එකතු කරගන්න බරු දැල් පොළ, අපේ SL ප්‍රනාන්දු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කොහොම සතුටින් කොහොමද සතුටින් නේද? අපිත් හොඳින්. කෑගල්ලේ අමිල, ඒ වගේම වැඩ කරන ගමන් එයා ඉන්නවා ඇමිලිපිටි ආමි කැම්ප් එකේ. එයාත් එක්ක ඉන්නවා විල්ෂාන්, ඒ වගේම ගුණරත්නවත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ආයුබෝව වේවා. මඩබාදු ලක්ෂ්මන්, තමාරා, නිශානි, චේතනා, තේජා, ආවෝර්, පුංචි පුතා භාග්‍ය, අවිෂ්ක සමග සේරුවාවිල KDA සමරසිංහවත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් එහෙනම් කැටියම එකතු කරගෙන අපි ලස්සන සින්දුවකට යන්න තමයි හදන්නේ. ඊළඟට මම තෝරගෙන තියෙනවා තවත් ලස්සනම ලස්සන සින්දුවක්. ඊළඟට මම ලෑස්ති කරගෙන තියෙන කාංචනා අනුරාධගේ සින්දුවක් අපි නම් සින්දුවට යමු. මේ විදිහට ආරාධනා කරනවා FM 93.5 FM 93.7 ලක්කඩත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි මේ පැයදෙත් මතක් කරන් තියෙනවා පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ ක්‍රියාශ්‍රිත නිෂ්පාදන නම් ලංකාවේ අංක එකේ නිෂ්පාදනය ඒ පැල්වත්ත විතරයි. පැල්වත්ත කියලා කියන්නේ 100%ක්ම අපේ රටේ දේශීය කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරියස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. එහින්ද බය නැතුව අපේ පොඩ්ඩන්ට උනත් දෙන්න පුළුවන්. පැල්වත්ත නිෂ්පාදන ගත්තට පස්සේ පැල්වත්ත කිරිපිටි එක විශේෂයෙන්ම මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම දැන් ඔයාලට වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. මම ඉක්මනටම අවුට්ලට් ටිකත් මතක් කරන්නම්. ස්ටැන්ලි දෙලකරන්ද මාවත නුගේගොඩ, ගාලුපාර, කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දිය තියෙන ශාඛාව, ඒ වගේම තමයි බත්තරමුල්ල පැලවත්තු ශාඛාව, අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවත් ඔන්නෝ අවිනෙන් විවෘත වෙලා තියෙන්නේ. මේ ශාඛාවන් වලට ගිහිල්ලා පැලවත්තු නිෂ්පාදන වලට වැඩි වැඩියෙන් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳ සලට ගිහිල්ලා පැලවත්ත නම හරියට තියෙනවද බලලා මිලදී ගන්න කියලා තුවාට මතක් කරනවා. ව්‍යාජ අනුකරණ වලට රැවටෙන්න යන්න එපා. ලකන හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙනම අපි සින්දුවට යන්නම්. 11 විනාඩි 37යි.
1: මේ සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම අඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම අඳුන්කුර අම්රිතා.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: හායි

0: ලකඩහාට් බීට හැඟෙන වෙලාව මතක කරනං 11:45.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: ලක්හඬින්.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
3: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
3: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
5: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
6: සම අනුග්‍රහය
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

Beat. එකොළහයි විනාඩි 49යි වෙලාව. ලක්කඩ හાર્ට් බීට් වල දෙවෙනි පැය ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා කුරැස්සේ ඉඳලා. අපිවත් එකතු කරගන්න කියලා දෙව්මිනී තමයි මැසේජ් එක දාලා දෙන්නේ. ආගේ ආදරණීය මහත්තයවත් එකතු කරගන්න කියලා අමිත්ව. ඉතින් කට්ටියම එකතු කරගෙන අපි යමු සින්දුවට. සේරුවාවිල කේඩියේ සමරසිංහ අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. ඒත් එකම ආයිබෝ වේවා ලක්කඬට. අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට මම පළවෙනි වතාවට ඔයාලගේ channel එකට කතා කරන්නේ. මට රූකාන්තගේ ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා. අපි try එකක් දෙන්නම් අනිවාර්යෙන්ම. මේ පැත්තට නම් හොඳටම වැස්ස වහිනවා. අපේ මාලතී නේද? මතේගොඩ ඉඳලා අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඒත් එකම තවත් යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. අපි මේ සින්දුවෙන් පස්සේ අනිවාර්යෙන් යාළුවත් එකතු කරගන්නවා. ඔහොම ඉන්න. ඉඳපු විදිහටම අපිත් එක්ක ඔය ආදරෙත් අරගෙන ඔය විදිහටම අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා මතක් කරනවා. ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙන ශාන්ත දිසානායක මහත්මයාගේ. අපේ නම් සින්දුව අහලා මේ පැද්දටෙමු. ලකඩ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරන්නම්. 11:50යි.

0: විනාඩි 53යි.
1: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ තහනමේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: පාට පොතක් පිළකලා කලල් කලාවේ
3: ආදරේ උණුසුම විරහවේ වේදනාව
2: මගේ නොවදිනි සුරු කරුපති සහතන උබයමියන තුරු
4: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
3: ආදරණීය ජෝති
2: රසෝ ගයේ බැඳීනු රහයි ජීවිතේ
4: අහිමි ආදරේ ජීවමාන හඬ
3: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
4: ජෝතිරාත්‍රය.

එකොළහයි විනාඩි පනස් පහයි වෙලාව. එකන හඩ් බීට් එහෙනම් ඔන්න අපිට දෙවෙනි පැයත් ඉවර කරන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ පැයට යන්න ඕන. ඊළඟ පැයට යන්න කලින් අපි මතක් කරන්න තියෙනවා පැල්වත නිෂ්පාදන පිළිබඳව. කිරි ආශ්‍රිත නිෂ්පාදන නම් මේ දින ලංකාවේ අංක 1. පැල්වත නිෂ්පාදන. පැල්වත නිෂ්පාදන අපේ රටේම අපේම දෙයක්. වස විස නැති නැවු නැගෙන ඇති කල් තබා ගැනීම ද්‍රව්‍ය නැති අපේම රටේ අපේම දෙයක් තමයි පැල්වත නිෂ්පාදන කියලා කියන්නේ. පැල්වත නිෂ්පාදන ගැතර පස්සේ පැල්වත කිරිපිටියක මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන් වාට වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන්. මම මේ කියන අවුට්ලට් එකට ගියත් වාට ඉක්මනටම මේ ටික වෙළඳපොලේන මේ අවුට්ලට් එකෙන් මිලදී ගන්න පුළුවන්. ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලපිටිය දෙන ශාඛාව, මාළඹ අරංගල හන්දිය තියෙන ශාඛාව, බතරමුල්ල පැලවතු ශාඛාව, ඒ වගේම තමයි අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවත් ඔන්න ආවෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා පැල්වත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා තෝ ආට මතක් කරනවා. හරි, අපි එහෙනම් ඊළඟ පැයට යන්න තමයි හදන්නේ. ඊළඟ පැයට යන කලින් මට මැසේජ් එකක් දාලා තිනවා අපේ හම්බේගමුවේ සේපාලිකා. යා මේ වෙලාවේ ලැකන හાર્ට් බීට් අහගෙන ඉන්නවා කියලා. යවත ආදරණ එකතු කරගන්න කියලා. එහෙනම් කට්ටියම එකතු කරගෙන අපි ඊළඟ පැයට යනවා. අපි ඊළඟ පැයදී හම්බ වෙන්නේ 10:30 ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සේ. එතකන් පරිස්සමෙන් සතුටින් අපිව අහගෙන ඉන්න කියලා මතක් කරනවා. 11:56 වෙලාව.

0: ගම්පහට සහ කෑගල්ලට මිලිමීටර් 301ම වූ ඉතා තද වැසි. කැලණේ කළු අතන ගලු පිටාර ගලයි. ප්‍රදේශ රැසක සුළු ගම් වතුර තත්වයක්. රත්නපුරට සහ කෑගල්ලට නායාමේ රතු නිවේදන. අම්පාරයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනපති ප්‍රධානත්වයෙන් නැරඹි. රුපියල රකිමින් ආර්ථික කළමනාකරණයට රජයෙන් වැඩපිළිවෙල රැසක්. ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් බව මූල්‍ය අරමුදල කියයි. කියුබාව අමරිකාවට තර්ජනය බවට රාජ්‍ය ලේකම්ගෙන් ප්‍රකාශයක්. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යම සම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගංගා හතරක් ආශ්‍රිතව ගං වතුර අවධානම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. කැලණි කළු අතනගලු ඔය සහ මහවය ආශ්‍රිතව මිලිමීටර් 200ක සහ මිලිමීටර් 300ක පමණ වර්ෂාපතනයක් ලැබීමත් සමග ජලමට්ටම් ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූර්යබණ්ඩාර මහතා සඳහන් කළේ. කැලණි ගඟේ රුවන්වැල්ල සීතාවක පාදුක්ක හෝමාගම බියගම කඩුවෙල කොළොන්නාව කැලණිය වත්තල සහ කොළඹ දොම්පේ දෙයෝවිට ඇහැලියගොඩ යටියන්තොට සහ බුලත්කූපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ සඳහා ඉදිරිපැය 48 දී සුළු ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි. එබැවින් මෙම ප්‍රදේශ ආශ්‍රිත ජනතාව සහ මාර්ග භාවිත කරන රියදුරන් මෙන්ම මගින් දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. කළුගඟෙහි රත්නපුර කුරුවිට අයගම ඇලපාත සහ කිරියල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මෙන්ම අත්තනගලුවේ දෙවුලපිටියේ මේරිගම අත්තනගල්ල මහර ගම්පහ මිනුවන්ගොඩ ජායල කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටද අනතුරුඟවීම් නිකුත් කර තිබෙනවා. එබැවින් අවධානයෙන් පසුන් ලෙසයි වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූර්යබණ්ඩාර මහතා ජනතාවට දැනුම් දෙන්නේ.
1: ඊයේ රාත්‍රියේ සිට ඇදහැරෙන වර්ෂාපතනයත් එක්ක විශේෂයෙන්ම ගංගාතුරුණි කීපයක අධික වර්ෂාපතනයක් දක්නට ලැබෙනවා. ඒ අනුව කැලණි ගඟ, කළු ගඟ, අතනගලුව සහ මහවය ගංගාවල ගංගාතුරුණිවල විශේෂයෙන්ම මිලිමීටර 200 300 අතර වර්ෂාපතනයක් නැත්නම් ස්ථානවල ලැබිලා තියෙනවා. ඒ වගේම මේ වර විටත් වර්ෂාපතනය ලැබෙමින් පවතිනවා. මේ නිසා අතනගලුවේ විශේෂයෙන්ම සුළු ගං වතුර තත්ත්වය දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඒ අනුව දුණමලේ මිනුම් මධ්‍යස්ථානයේ මේ විට මිලිමීටර 200 ඉක්මවා වර්ෂාපතනයක් අපිට දකින්නට තියෙනවා. වගේම ඉහළ ද්‍රෝණිය ඇතැම් ස්ථානවල මිලිමීටර 250ට වඩා වැඩි වර්ෂාපතනයක් දකින්නට තියෙනවා. මේ නිසා විශේෂයෙන්ම ගම්පහ කටාන වත්තල වෙන් ප්‍රදේශවල පහත් වීම කැලණි යටවීමේ අවධානම තියෙනවා. ඒ වගේම කැලණි ගඟේ ඉහළ ද්‍රෝණියේ අවිසාවේල්ල, කිතුල්ගල, ඒ වගේම හාන්වැල්ල ප්‍රදේශයේ මිලිමීටර 200කට ආසන්න වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. ඒ වගේම තවමත් වර්ෂාපතන ලැබීමෙන් පවතිනවා. මේ නිසා ඉදිරියේදී ඇතිවන තත්ත්වයන් පිළිබඳ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ දක්වා ගම් වතුර තත්ත්වය දක්වා වර්ධනය වී නැතත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියන කාරණාව ඉල්ලීමක් කරනවා. ඒ වගේම කළු ගඟේ රත්නපුර සහ නිරියැල්ල ඒ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර 200ත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ත් 150ත් අතර වර්ෂාපතනයන් ඉහළ ද්‍රෝණී දකින්නට තියෙනවා. මේ නිසා රත්නපුර සහ ඒ ආසන්නයේ ප්‍රදේශවල ඇතැම් විට තව දුරටත් වර්ෂාපතන ලැබීම සමග ගම් වතුර තත්ත්වය දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පඩල්ගම මහවයේ මිලිමීටර 300කට ආසන්න වර්ෂාපතනයක් මේ වෙනකොටත් ලැබිලා තියෙනවා. ඒ අනුව ගිරිඋල්ල සහ පඩල්ගම පහළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල ජලමට්ටම් වැඩිවීමේ අවධානම තියෙනවා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න මේ දක්වා දැනට ගම් වතුර ඇතිවීමේ අවධානම තියෙන අත්තනගලුවේ වුණත් අනිකුත් ගංගා තුනේම එවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියන ඉල්ලීම විශේෂයෙන්ම කැලණි ගඟ, අත්තනගලුවය සහ මහවය, ඒ වගේම රත්නපුර ප්‍රදේශයෙන් කළු ගඟ ජලමට්ටම් වේගයෙන් වැඩිවීමේ අවධානම තියෙනවා.
0: හලාවත කොළඹ මාර්ගයේ මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයෙන් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම එනහිට තිබෙනවා. ඒ ගලහිටියාව ප්‍රදේශයේදී මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් එම නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ. හලාවත මහරෝහලේ වාටු තුනක් ජලයෙන් යටව තිබෙනවා. රෝහලේ දෛනික කටයුතුවලට බාධා මතු ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අවිස්සාවිල්ල කොළඹ මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයෙන් යටව තිබෙනවා. දෙල්ගොඩ බැලු මහර මාර්ගයේ ස්ථාන කිහිපයක්ද ජලයෙන් යටවීමෙන් අධික රථවාහන තදබදයක් පවතින බවයි පොලිසිය පවසන්නේ. වේයන්ගොඩ ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග නිවාස මාර්ග කිහිපයක් ජලයෙන් යට වුණා. වර්ෂාධික කාලගුණය සමග මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්ද සම්පූර්ණයෙන් නැවතී තිබෙනවා. රත්නපුරාවට පහත් බිම් රැසක් ජලයෙන් යට වුණා. රත්නපුර බෝධිරාජ මාවත බටුගෙදර ඇලපාත අංගම්මන තිරුවාණ කැටේ මුද්දුව සහ මුවගම ඇතුළු ප්‍රදේශ ජලයෙන් යටවැති බවයි ආපදා කර්මාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. රත්නපුර සීවලි ක්‍රීඩාංගණයේ ජලයෙන් යට වුණා. වර්ෂාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් දෙහිඔව් විට අධ්‍යාපන කලාපයේ පාසල් 6ක් වසා දැමීමට පියවරගෙන තිබෙනවා. රුවන්වැල්ල ප්‍රදේශයේ පාසල් 3ක් සහ දෙහිඔව් විට ප්‍රදේශයේ පාසල් 3ක් මෙලෙස වසා දමා ළමුන් නිවසට යොමු කිරීමටයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත විදුහල්පතිවරුන් කටයුතු කර තිබෙන්නේ. වර්ෂාපතනයත් සමග කෑගල්ලා විස්සාවෙල්ල මාර්ගයේ දෙහිඔව් විට ප්‍රදේශයෙන් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා මතු වුණා. පවතින අධික වර්ෂාව සමග දිස්ත්‍රික්ක තුනකට ඉදිරිපැය 24 සඳහා නායම් අනතුරංග වීම නිකුත් කර තිබෙනවා. අද උදෑසන 6 සිට හෙට අවස 6 දක්වා ඒ වළංගුඩම වයි ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානය පවසන්නේ. එයන්ව කෑකල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔව් විට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ සඳහා රතු නිවේදන නිකුත් කළා. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක මෙන්ම ගම්පා දිස්ත්‍රික්කයේ අතනගල සහ කළුතර දිස්ත්‍රික්කයේ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ සඳහා නිකුත් කර ඇත්තේ දෙවනි මට්ටමේ අනතුරු ඇඟවීමයි. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සායගම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂද ඊට ඇතුළත්. එබැවින් අවධානයෙන් පසුවන ලෙසයි ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා ජනතාවට දැනුම් දෙන්නේ.
2: කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල රුවන්වැල්ල සහ එහිවිටන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර අයගම කොරුවිට සහ ඇහැලිවඩන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධිකර 3 යටතේ ඉවත්ීමේ මේ රතු නිවේදනය නිකුත් කරන ලබන අතර, මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්කන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, හතර දිස්ත්‍රික්කයේ හොරණ බුලත්සිංහල ඉංගිරිය සහ පාලින්ද නුවරන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්ම ඩුල්ල කිරියල්ල ඇලපාත කලවාන් සහ නිවිතිගලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධිකර 2 යටතේ අවධානය සිටින නිවේදන නිකුත් කරන ලබන අතර, ඒ සමගම ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිකම සහ දියුලපිටියෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත සහ මතුගමෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, කෑගල දිස්ත්‍රික්කයේ බුලත්කොහඹිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, නුවර එළියේ දිස්ත්‍රික්කයේ අමගම කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් අධිකර 1 යටතේ විමසිලිමත් බව සිටින නිවේදන ක්‍රියාත්මක වන අතර, මෙම නිවේදන ඉදිරියේදී පවතින වර්ෂාපතන සමග වෙනස් වී පසුගිය අවුරුද්දවර ඇතුළු අධික වර්ෂාපතන සමග පහළ වෙලා තියෙන ආයම ලක්ෂණ ඔබ නිරීක්ෂණය මක සිටිය යුතුයි. මොකද මේ ලැබෙන වර්ෂාපතනත් සමග එම ලක්ෂණ පහළ වෙති ස්ථාන නැවත සක්‍රිය වීමේ අවධානමක් පවතිනවා. ඒ නිසා ඒ සම්බන්ධ සැලකිලිමත් අවශ්‍ය වූ ආරක්ෂිත ස්ථාන කරා යාම සිල්ලා සිටින
0: අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 201 වූ ඉතා තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නායිර සබරගමුව සහ වයඹ පළාත ඊට ඇතුළත්. ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100කට වඩා වැඩි තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ගත වූ පැය කිහිපයේදී කෑගල්ලේ පම්බිගමට මිලිමීටර් 331 වූ ඉතා තද වැසි ඇති වුණා. කිරිඳිවැල ප්‍රදේශයේද මිලිමීටර් 244ක තද වැසි ලැබුණු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ඉදිරිපැය කිහිපයේ කාලගුණය පිළිබඳ මෙලෙස පැහැදිලි කළා.
3: දිවෙන හරහා නිරත දිග මෝසම මෙවරට ස්ථාපිත වෙමින් පවතිනවා. මේ නිසා දිවෙන හරහා නිරත දිගින් හමන නැත්නම් බටහිරින් හමන ඉතා හොඳ සුළම් ප්‍රවාහයක් තියෙන ජලවාෂ්ප සහිත මේ තත්ත්වයේ බලපෑම තමයි මේ ඊයේ රාත්‍රියේ සිට පවතින තද්වැසි ස්වභාවය. ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා ගත්ත විශේෂයෙන් දිවෙනේ බස්නාහිර සබරගමුව සහ වයිම පළාත්වල ඉතා තද්වැසි අපිට වාර්තා වෙනවා. ගම්පහ සහ ඒ වගේම කෑගල් වගේ දිස්ත්‍රික් වල මිලිමීටර් 301 වූ ඉතා තද්වැසි මෙවරට වාර්තා වෙනවා. ඒ වගේම මේ වැසි සහිත කාලගුණ තත්ත්වයේ ඉදිරිපැයි කීපිතුල් තවදුරටත් අපිට අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් බස්නාහිර සබරගමුව ඒ වගේම වයඹ පළාත්වල සහ ඊට අමතරව මහනුවර නුවරඑළිය සහ ගාල්ල මාතර දිස්ත්‍රික්වල දවස පුරා වාගේ වැසි අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම ඇතම් ස්ථානවල මිලිමීටර් 150 100 වූ තද වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තවදුරටත් පවතිනවා. මේ නිසා විශේෂයෙන් මේ ගංගා නිම්නාශ්‍රිතව ඒ වගේම පහත් බිම්වල ජීවත් වන ජනතාව සහ ඒ වගේම නායම් අනතුරු සහිත ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කරන්න කියන එක මතක් කරන්න කැමතියි.
0: පවතින වර්ෂාධික කාලගුණයත් සමග ඇතිවිය හැකි ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීමට සූදානම් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් ආණ්ඩුවක් ලෙස අවශ්‍ය තීන්දු තීරණ එකින් එක ගන්නා බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. ආර්ථිකය අඩපණ නොවන ලෙස තීරණ ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එය අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මාබැංකුව මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
4: මේ මොහොත වෙනකොට රුපියල අප්‍රමාණ වීම හේතු කරගෙන රජයේ විදියට ගනු ලැබුණු ක්‍රියාමාර්ග සියල්ලක්ම පාදක වෙලා තියෙන්නේ තොරතුරු පාදකව මේ මොකක්ද සිද්ධ වෙන්නේ මේ විදේශ විනිමය අනුපාතය මේ ආකාරයට ඉහළ ගියයි කියන කාරණේ පළමු කොටම කියන්නට අවශ්‍යයි. මෙය කිසිදු ආකාරයක දේශීය ආර්ථික ප්‍රතිපත්ති හෝ ආර්ථික ක්‍රියාකාරකම් වල ඒ වගේම රාජ්‍ය මූල්‍ය අවකාශය පිළිබඳව තත්වයක් නිසා නෙවෙයි බාහිර තත්වයක් නිසා මේ යුදමේ තත්වයක් නිසා ඒ නිසාම ඒ අපේ රට විතරක් නෙවෙයි හැම ලෝකේ හැම රටකට වගේ බලපාලා දෙන විශේෂයෙන්ම මේ තෙල් ඉන්ධන ආනයනය කරන රටවලට අපේ කලාපේ ඉන්දියාව ඉන්දුනීසියාව තායිලන්තයේ මේ හැම රටකම අව ප්‍රමාණ වෙලා තියෙනවා මේ කාරණය නිසා. ඊට අමතරවත් මේ රුපියල අව ප්‍රමාණ වීමට බලපාලා තියෙනවා විශේෂයෙන්ම ඩොලරය එහි ඉපයුම් පළදාව කියන්නේ ජීල්ඩ් එක වැඩි වීම නිසා ඇමරිකානු එක්සත් ජනපදයේ ක්‍රියාකාරකම් වලදී ඒගොල්ලන්ගේ ඩොලරේ ප්‍රතිලාභය වැඩි කිරීම නිසා ඩොලර් ආයෝජන සඳහා පෙළඹීම නිසා ඩොලරය අගේ වැඩි වෙලා තියෙනවා. ඒ සියලු කාරණාත් එක තමයි මේ තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ. මේ පෙබරවාරි 28 වෙනිදා උත්සන්න වෙච්ච මේ මැද පෙරේද අර්බුදයේ අපි රටක් විදියට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරමින් තිබිය වෙලාවක තමයි මේ බාහිර කම්පණය ඇති වෙන්නේ. එහි ප්‍රතිඵලයක් අනුව අපේ ආර්ථිකයට යම් බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලේ කමිල 2026 වර්ෂයේ මාර්තු 2 වෙනිදා වෙනකොට පැවති ඩොලර් 74.724 අගය මැයි මාසේ 18 වෙනි වෙනිට ඇමරිකානු ඩොලර් 116.73ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා 50%කටත් වැඩි අගයක්. ඒ නිසා ඉන්ධන ආනයන වියදම 2025 වර්ෂයේ මාර්තු මාසයේදී පැවති ඇමරිකානු ඩොලර් 360.7 සිට 2026 මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් 630 දක්වා 75%කින් සීග්‍රයෙන් ඉහළ ගිහින් තියෙනවා. විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ අඛණ්ඩව වර්ධනය වෙලා තියෙනවා. පළවෙනි මාස 4 වෙනකොට ඩොලර් බිලියන 3ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ නිසා ගෙවුම් ශේෂ තුලනයට එහි තියෙන ජංගම ගිණුමට ඇතිවිය හැකි බලපෑම අවම වෙලා තියෙනවා. අපි අපේක්ෂා කර මට්ටමට වඩා හොඳ මට්ටමක තියෙන බලපෑම අපි දැනට තියෙන්නේ උද්දමනයේ රාමුවක් ඇතුලේ අපි ඉන්නේ. ඒ ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ අපිට අවශෝෂණය කරගන්න පුළුවන් මට්ටමක තමයි දැනට තියෙන්නේ. ඩොලරේ මිල වැඩිවීම නිසා ආනයන භාණ්ඩවල මිල ඉල යාමත් විශේෂයෙන්ම ඉන්ධන නිසා රජය පොදුවේ රට ඇතුලේ ක්‍රියාත්මක කරන සහන ක්‍රියාමාර්ගවලට අමතරව විශේෂයෙන්ම අතිරේක රුපියල් බිලියන 100ක් මේ සඳහා වෙන් කරමින් විශේෂ සහන පැකේජයක් ඉදිරිපත් කළා. ඒ මිලියන 57000ක් කියන බිලියන 57ක් වෙන් වෙනවා ඉන්ධන සහන ආධාරයේ ලබා දීම සඳහා.
0: වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා.
4: අපි අඩු ආදායම් ලබන කණ්ඩායමට අස්වැසුම විශේෂයෙන් වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙන්නේ ඔවුන්ගේ අස්වැසුමට හිමි දීමනාවන් වර්ෂයේ මේ අවුරුද්දේත් අපි වැඩි කරලා තිබුණා. ඊට අමතරව විශේෂ මැදිහත්වීමක් කරනවා මේ මොහොතේදී අන්ත දිලිඳු දුප්පත් අවදානමට ලක් වූ කියන කාණ්ඩ තුනටම පවුල් 10,00,000කට ආසන්න ප්‍රමාණයකට රුපියල් බිලියන 8.5ක් වෙන් වෙලා තියෙනවා. එනවා සමස්තේ මේ වැඩසටහන ඔක්කොම එකට එකතු කරගත්තට පස්සේ ඒ බිලියන 100න් දැනටම නිශ්චිත වැඩසටහන විදියට බිලියන 92ක් වෙන් කරලා තියෙනවා. ඉතුරු බිලියන 8ත් අපි අවශ්‍ය විශේෂයෙන් සංචාරක කර්මාන්ත සහ අනිකුත් කණ්ඩායම් ඉලක්ක කරගෙන මේ කාර්යයට අපි ප්‍රවිෂ්ඨ වෙනවා. එතකොට රුපියල අව ප්‍රමාණ වීමේදී මෙය සුවිශේෂී තත්ත්වයක් මේක කෙටි කාලයකට පවතින්නේ. ඒ අනුව අපි ආණ්ඩුව විදියට ගන්න ඕන ප්‍රතිපත්තිමය තීන්දුව తీරන මේ වෙනකොට එකින් එක අපි ගන්නෙත් පවතින තත්ත්වය අත්දා බලමින් ඒකට හේතුව අපි මේ ගන්න තීන්දුව විසින් කිසිම ආකාරයකට ආර්ථිකයේ අඩපණ නොවිය යුතු ආර්ථිකයේ හකුලන්නේ නැතුව ඒ වර්ධනයේ පවත්වාගෙන යන්න. ඊට අමතරව මහ බැංකුව විසින් මූල්‍ය ස්ථාවරත්වයේ අත්පත් කර ගැනීමට විවිධ ක්‍රියාමාර්ගෝන් ගනිමින් ඉන්නවා. අපි සංචිත ගොඩනගාගෙන තියෙනවා. ඒ සංචිත වලින් සැලකිය යුතු ප්‍රමාණයක් වෙළඳපළට නිදාස් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය හැසිරීමේදී අපි අමතක නොකළ යුතු ප්‍රධානම සාධකයේ තමයි ශ්‍රී ලංකාවේ රුපියල් වලට ලැබෙන පොලි අනුපාතයේ 10%ක් ඒ ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ. ඒ ඩොලරයට ලැබෙන පොලි අනුපාතයට වඩා වැඩි අගයක්. ඒ නිසා පොලි අනුපාත අතර වෙනසම 5%ක් විතර තියෙනවා. ඒ තේරුම තමයි වර්ෂයක් ඇතුළතදී ඩොලරයට සාපේක්ෂව රුපියල ක්‍රමිකව 5%කින් 6%කින් අව ප්‍රමාණ වීම ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට මේ සුවිශේෂී තත්ත්වයේදී මේ අවුරුද්දකට වඩා අඩු කාලයකදී 5%කින් විතර අව ප්‍රමාණ වීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අපි ඒ කාරණයට මැදිහත් වෙනවා. අපි මුල සිටම මේ IMF වැඩසටහන ඇතුලේ පර්ෆෝමන්ස් ක්‍රයිටීරියා අනුව වැඩ කටයුතු කරමින් සෑම ඒ දර්ශකයකින්ම අපේක්ෂා කරාට වඩා වැඩි තත්ත්වයක් අත්පත් කරගත්තු නිසා තමයි 2025 දී ආර්ථික ස්ථාවරත්වය අත්පත් කරගත්තේ.
0: පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබන මස මුල සතියේ යළි රැස්වන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා. ඒ අනුව පාර්ලිමේන්තු යළි රැස්වන ආකාරය පිළිබඳව එදී තීරණය කරනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් රජයක් ලෙස ක්‍රියාමාර්ග ගන්නා බවද සභානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
5: පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් සාමාන්‍යයෙන් පවත්වන බව ඇත්ත. නමුත් නැවත පාර්ලිමේන්තුව පවත්වන්න තිබෙන්නේ ජූනි මාසේ 9 වෙනිදා. සති දෙකකට එහා පැත්තේ කාලයක් තිබේ. ඒ නිසා අපි තීන්දුව කරපු දේ තමයි ජූනි මාස මුල් සතියේ වගේ දිනක පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්කරන්නේ. ඊයේ පෙරේද දවස් දෙකේම රටේ මෙතන ඒව කතා කළා. රටපාලනය කරන ජනතාව පත් කරගත් ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් තිබෙනවා. ඒකට ඒ ආණ්ඩුව මැදිහත් වෙමින් තිබෙනවා. අපි මේ රටේ දැන් ඇති වී තිබෙන ඩොලර් එකේ ප්‍රශ්නය දන්නවා. ඒ ඩොලර් එකේ ප්‍රශ්නය කරන්න පුළුවන් හැම මැදිහත් වීමක්ම අපි කරමින් තිබෙනවා.
0: කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩබැස්වීමට පැමිණි ගුවන් යානා 9ක් මත්තල ඇතුළු වෙනත් ගුවන්තොටුපළ 3ක් වෙත යොමු කර තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිත ප්‍රදේශයේ අදාළවම පැවති අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන්. එය අනුව ගුවන් යානා 9ක් මත්තල සහ ඉන්දියාවේ කොචින් මෙන්ම ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපළ වෙත යොමු කිරීමට පියවර ගත් බවයි කටුනායක ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරිවරයා ප්‍රකාශ කළේ. මෙලෙස වෙනත් ගුවන්තොටුපළ වෙත යොමු කර ඇත්තේ සාජා, අබුඩාබි, කුවේට්, ඩුබායි, නවදිල්ලි සහ චෙන්නයි නුවර සිට පැමිණි ගුවන් යානා 9ක්. කාලගුණ තත්ත්වය යහපත් වූ වහාම ඉන්දියාවට ඇවු යානා නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද කටුනායක ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරිවරයා ප්‍රකාශ කළා. අම්පාර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පැවැත්වෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සංවර්ධන ව්‍යාපෘති සහ දෙත්වාසුලි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සාහන සැලසීම් මෙන්ම යටතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රජයේ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළා. ඒවායේ ප්‍රගතිය සොයාබැලීමේ අරමුණෙන් අම්පාර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වීමටයි රජය තීරණය කළේ. ඒ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී වසර ගණනාවකට පෙර ආරම්භ කළ ඉදිකිරීම අතරමඟ නැවතුණු නෙන්දවුර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම යළි ආරම්භ කිරීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවනවා. අම්පාර දිස්ත්‍රික්කයේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරමින් අනාගත පරපුරට දායාද කිරීමයි අපේක්ෂාව. සංස්කෘතික මධ්‍යස්ථානයේ යළි ඉදිකිරීම සඳහා 2026 වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 300ක් මෙවර අයවැයෙන්ද වෙන් කෙරුණා. ව්‍යාපෘතියේ සමස්ත ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 945කට අධිකයි. ඉදිකිරීම ලබන වසරේ දෙසැම්බර් මාස 31 වනද අවසන් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. අම්පාර නගරයේ දීර්ඝකාලීන අඩුපාඩුවක් සපුරාලමෙන් බහුකාර්ය නගර ශාලාවේ ඉදිකිරීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවනවා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1744කට අධිකයි. ව්‍යාපෘතිය 2028 වසරේ දෙසැම්බර් මාස 31 වනද අවසන් කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය අරමුදලේ පහසුකමේ 5වෙනි සහ 6වෙනි ඒකාබද්ධ සමාලෝචනය ලබන සතියේ සිදු කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා. ඒ අනුව මූල්‍ය අරමුදලේ විධායක කමිටුව ලබන සතියේ බදාදා රැස්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි එවන් පැපාජියෝ සඳහන් කළා. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා බලධාරීන් සාර්ව ආර්ථික ස්ථාවරත්වයේ යථාතත්වයට පත් කිරීම, විදේශ සංචිතයේ අලි ගොඩනැගීම සහ ආර්ථිකය පිළිබඳ විශ්වාසය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවයි මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ. එම උත්සාහයන් ආයෝජකීන්, කොටස්කරුවන් සහ මහජනතාව විසින් හඳුනාගෙන ඇති බවද ඔහු පෙන්වා දෙනවා. ඒ ආර්ථික ශක්තිමත් පදනමක් කරා ගෙන යාමට උපකාරී වන බව සඳහන් කරමින්. ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානි එයා චීප් මාර්ෂල් අමර්ප්‍රීත් සින් මහතා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානකොඩ මහතා හමුණා. ඒ ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේදී දේපාර්ශ්වික වැදගත් කරුණු ගණනාවක් පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබෙනවා. නාවික හමුදා මූලස්ථානයට පැමිණි ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානියා පිළිගනු ලැබුවේ බටහිර නාවික විධානයේ ආඥාපතිවරයා විසින්. සම්ප්‍රදානුකූලව නාවික හමුදා සම්මාන ආචාර මුරේකින් උත්තම ආචාර පිරිනැමීමද මෙහිදී සිදු වුණා. නිල හමුව සංකේතවත් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හෝමාරුවක්ද සිදු කර තිබෙනවා. 2023 සහ 24 වසරවල මුද්‍රිත හා මෙතෙක් ලබා නොගත් වාහන අංක තහඩු ලබන මස 31 වන දිනට පෙර ලබා ගන්නා ලෙස මොනරත්න ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන හිමිකරුවන්ට විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. මෙම වර්ෂ දෙකට අදාළව මුද්‍රණය කළ එහෙත් වාහන හිමිකරුවන් මෙතෙක් රැගෙන ගොස් නොමැතේ වාහන අංක තහඩු ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ගොඩ ගැසී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ. කොළඹ දිස්ත්‍රික්කයට අදාළ නාරායන්පිට මෝටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රධාන කාර්යාලය මෙන්ම දෙවෙනිපුරා පීටි අනෙකුත් දිස්ත්‍රික් කාර්යාලවලද මෙලෙස අංක තහඩු ඒකරාශී වී පවතින බවයි නිවේදනයේ සඳහන් වන්නේ. මේ පිළිබඳව අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට 0112-0132-333 දුරකථන අංකයට අමතන ලෙස මෝටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුවද දැනුම් දෙනවා. මද්‍රම් වෙජාවාරම් මැඩ පැවැත්වීමේ දීපව්‍යාප්ත මෙහෙයුම ආරම්භයේ සිට මේ දක්වා සැකකරුවන් 182,993 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙහෙයුම ආරම්භ කළේ පසුගිය වසරේ ඔක්තෝබර් මාස 30 වනදායි. එතැන් සිට ඊයේ දිනේ දක්වා සිදු කළ වැටලීම් වලින් මෙම පිරිස අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළා. ඒ අතරින් නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කළ සැකකරුවන් සංඛ්‍යාව 328ක්. තවත් 2,877 දෙනෙකුට රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා. පුද්ගලින් 2,071 දෙනෙකු පුනරුත්ථාපනයට යොමු කළ බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර අපරාධ හා මද්‍රව්‍ය නිවාරණයට පොලිසිය සිදු කරන මෙහෙයුම්වලදී ඊයේ දින තුල පමණක් පුද්ගලින් 28,268 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එෙහිදී සැකපිට අත්අඩංගුවටගත් සංඛ්‍යාව 633ක්. අපරාධ සම්බන්ධයෙන 19 දෙනෙකු ඍජුව හඳුනාගත්තා. බේමත්‍රිය දුරන් 106 දෙනෙකු අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. ලෙදුල පොලිස් වසමේ තේවතුයායක පදිංචි අවුරුදු 13ක පාසල් දැරියක් ගැබිනියක කළ 47 දෙදරුපියෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. යාදාලුවම ලෙදුල පොලිසිය මගින් ගැබ්ගෙන ඇත්තේ තේවත්තේම පීටි පාසලේ 9 වන ශ්‍රේණියේ ගිනුම් ලබන දැරියක්. ඇගේ හැසිරීම රටාව පිළිබඳ සැකසිතුව පාසලේ ගුරුවරියක් සිසුවගේ මව වෙත දැනුම් දීමෙන් පසුවයි මව දියණියගෙන් කරුණු විමසා ඇත්තේ. ඒ අනුව අනාවරණය කරගත් තොරතුරු සහිතව ලෙදුල පොලිසිය වෙත මව පැමිණිලි කර තිබෙනවා. ලෙදුල පොලිසියේ කාන්තා කාර්යාංශයෙන් නිලධාරීන් පාසල් දැරිය රුහල් ගත කර පරීක්ෂා කිරීමේදී එම මාස 2ක ගැබිනියක් බවට තහවුරු වීමෙන් පසු නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කෙරුණා. අපරාධය සිදු කළ සැකකරු දැරිවි පදිංචි තේවතුයායෙන් පදිංචි කරුවෙකු බව පොලිසිය ප්‍රකාශ කළා. ඔහු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි ලෙදුල පොලිසිය සඳහන් කළේ. කියුබාව අමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව අමරිකා රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ ප්‍රකාශ කළා. එමෙන්ම කියුබාව සමග සාමකාමී ගිවිසුමකට ලැබීමේ සම්භාවිතාව ඉතා පහළ මට්ටමක පවතින බවයි අමරිකා රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ. කියුබාවේ හිටපු ජනාධිපති රවුල් කැස්ට්‍රෝට අමරිකාව මෙනේ මැරුම් චෝදනා එල්ල කිරීමෙන් දිනකට පසුවයි රාජ්‍ය ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර ඇති. කියුබාව සමග රාජතාන්ත්‍රික විසඳුමකට ලැබීම අමරිකාවේ උත්සාහයයි. කෙසේ වුවද එල්ලවන ඕනෑම තර්ජනයකින් ඇමරිකාව ආරක්ෂා කර ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයිතියක් සහ බැඳීමක් ඇති බවද මාකෝ රූබියෝ ප්‍රකාශ කර තිබෙනවා. ඊට ප්‍රතිචාර දක්වන කියුබා විදේශ අමාත්‍යා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඇමරිකාවේ චෝදනා සියල්ල අසත්‍ය බවයි. කියුබාව කිසිවිටක ඇමරිකාවට තර්ජනයක් වී නොමැති බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා කාන්තා ඒකණ්ඩායම සහ නවසලන්ත කාන්තා ඒකණ්ඩායම අතර දෙවන 20x20 ක්‍රිකට් තරගයේ හෙට පැවැත්වෙනවා. ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට පෙරවරු 10ටයි තරගය ආරම්භ වන්නේ. පළමු 20x20 ක්‍රිකට් තරගය ඊයේ පැවැතුණා. මුලින් පන්දුර පහර දුන් නවසලන්ත කාන්තා ඒකණ්ඩායම පන්දු ආර 20දී කඩු 6කට ලකුණු 129ක් රැස් කළා. චමුදී ප්‍රබෝදා, සත්‍යා සන්දීපනී සහ සචින් නිසංසලා කඩු 2 බැගින් බිඳේලුවා. පෙරතුරින්ම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ඒකණ්ඩායම පන්දු අර 19යි පන්දු 3ක දී කඩු 7ක් දැවේ ලකුණු 131ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා. ලක්කඩ ප්‍රවෘත්ති යලි සිරස්තල. ගම්පහට සහ කෑගල්ලට මිලිමීටර් 301ම වූ ඉතා තද වැසි. කැලණි කළු අත්තන ගලු පිටාර ගලයි. ප්‍රදේශ රැසක සුළු ගම් වතුර තත්වයක්. රත්නපුරට සහ කෑගල්ලට නායාමේ රතු නිවේදන. අම්පාරේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනපති ප්‍රධානත්වයෙන් නැරඹේ. රුපියල රකිමින් ආර්ථික කළමනාකරණයට රජයෙන් වැඩපිළිවෙල රැසක්. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ යහපත් බව මූල්‍ය අරමුදල කියයි. කියුබාව අමරිකාවට තර්ජනයක් බවට රාජ්‍ය ලේකම්ගෙන් ප්‍රකාශයක්. ඊළඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු එකට 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති. දැන් ආටබ් විශේෂාංගය.
6: නොපෙනෙන මානෙක හිඳ දකින්නට වෙරදරන
7: තෙවිපෙන හිත්වල දෝංකාරය ආයිබෝවන් ආටබ් ප්‍රේක්ෂකින් හැමෝටම සිනමාවේ අලුත්ම රසවත්ම තොරතුරු අරගෙන එන ආටබ් වැඩසටහනට අද ඔබව සාදරයෙන් පිළිගන්නවා. මුළු පවුලටම එකට ඉඳන් නරඹන්නට පුළුවන් අපූරු සිනමාපටයක් ගැනයි ඔබට කියන්නේ. බොලිවුඩ් වාණිජ හාස්‍යෝත්පාදක සිනමාවේ රජු විදිහට හඳුන්වන ඩේවිඩ් ධවන්ගේ අලුත්ම නිර්මාණය ගැන ප්‍රේක්ෂකයන් ඉන්නේ ලොකු කුතුහලයකින්. අන්න ඒ තමයි හේ ජවානී තෝ ඉෂ්ක හොනා හේ චිත්‍රපටය.
8: क्या तुम मुझे थोड़ा सा म्यूजिक सिखा सकते हैं?
9: थोड़ा क्यों, मैं आपको पूरा म्यूजिक सिखा सकता हूँ.
10: हम दोनों पापा की गोद में बैठ के बड़े हुए, अब वो टीचर आके पापा जी की गोदी में बैठ गई है, अब पापा जी बड़े हो रहे हैं.
11: सिंगल है क्या?
12: एक्सक्यूज मी,
11: उनसे बात कर रहा हूँ मैं.
12: Shut up.
7: ඩේවිඩ් ධවන්ගේ චිත්‍රපටයක් කිව්වොත් එතන උපරිම විනෝදය, ලස්සන ගීත වගේම දැවැන්ත තරු පිරිවරාගත් නළුනිලි පිරිසක් ඉන්නවාමයි. ප්‍රසිද්ධ සිනමා නිෂ්පාදක රමේෂ් තෞරාණිගේ නිෂ්පාදනයෙන් වගේම ඩේවිඩ් ධවන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයෙන් දකින්න ලැබෙන්නේ ඔහුගේම ආදරණීය පුත්‍රයා වන වරුණ් ධවන්. ඉතින් වරුණ් ධවන් එක්ක මෙවර බොලිවුඩේ දක්ෂ වගේම සුරූපී නිර්යන් දෙදෙනෙක් රංගනයෙන් දායක වෙනවා. ඒ තමයි

ප්‍රධාන චරිතවලට අමතරව සෙසු රංගනයන්ගෙන් දායක වෙනෝ මෙන්න මේ අය. මෝනි රෝයි, රාකේෂ් බේඩිප්, ජිමි ශේගිල්. ඒ වගේම මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමයි මෙහි ඉන්න සුපිරි කොමඩි තරු පිරිස. චංකි පාණ්ඩේ, මනීෂ් පෝල් වගේම රූපවාහිනී ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් අලි අස්කර්, දක්ෂ නිලි, කෝබ්‍රා සායිත් මේ චිත්‍රපටයට රංගනින් දායක වෙනවා. මේ වගේ ප්‍රබල නළලි පිරිසක් එකතු වෙද්දී චිත්‍රපටයේ විනෝදාත්මක බව ගැන ආයෙත් කතා කරන්න දෙයක් නැහැ. මේ චිත්‍රපටයේ සංගීතය ගැන කතා කරද්දී විශේෂයෙන්ම නිෂ්පාදක රමේෂ් තෞරාණිගේ ටෙප් සිල්ම්සන්නාමය හැම විටම ප්‍රේක්ෂකයින් අතර රැඳෙන කාලයක් ගැන

මේ චිත්‍රපටය සංගීතයෙන් හැඩ කරන්න. බොලිවුඩේ වගේම පංජාබ් සංගීත ශේත්‍රයේ දැවැන්තීන් පිරිසක් එකතු වෙලා ඉන්නවා. මිකා සෙන් වගේම හාඩි සන්දු, පාටි බීට්ස් වගේම පංජාබ් පවර්වල ඉහළම තැනක ඉන්න දැවැන්තයෝ. හැමෝටම නටන්න හිතෙන ජනප්‍රිය ගීත හැඩවෙන්නේ මේ දෙදෙනාගේ හඬින්. ඒ වගේම ස්ටේබින් පෙන් කියන්නේ වර්තමාන තාරුණ්‍ය ආදරයෙන් වැනතකත් මිහිරි හඬක්. විශේෂයෙන්ම වරුණ සමගින් මෘණාල්ගේ පූජා අතර ඇතිවන ආදරණීය හැඟීම් ප්‍රේක්ෂකයාට සමීප කරවන්න ස්ටේබින්ගේ හඬ උපකාරී වෙනවා. ඔවුන් සමගින් ජොනීටා ගාන්දේ, අසීස් කෝර්, කිරන් බජ්වා වගේ දක්ෂ ගායක ගායිකාවන් පිරිසකගේ මිහිරි හඬක් අපිට මේ චිත්‍රපටය හරහා රසවිඳින්න ලැබෙනවා.

0: වරුන් දවන්ගේ අපූරු නර්තන විලාසයෙන් හැඩවෙන මේ ගීත ඔබගේ හදවතත් හොරා ගනී. ඉතින් ඔබට අපූරුම අත්දැකීමක් එක් කරන්න සූදානමින් ඉන්න හේ ජවානීතෝ ඉෂ්ක හෝනා හේ ලබන ජුනි මාසේ 5 වැනිදා ඉඳන් ලෝපුරා තිරගත වීමට නියමිතයි. ලබන සතියේ අලුත්ම කලාතුරකින් ඔබව හමු වෙනවා. සුබ සතියක්. මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර.
1: ආතත් කලාවේ
2: ස්වාධීන පුවත් එසමින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: 12:32

0: taşı mı pahalı? Anıl Tunay taşı mı hata?
1: Lakın anı, lakın anı, lakın anı.
0: Radio ITN.
2: Dabal dolahay vinadi 35.
3: Velava oba veta gena aave
4: NLP hadahana Lankave wedima tagi dena tagi avastha wedima lutraya NLP hadahana obath adama NLP hadahada bala ganna.
2: දොළහයි විනාඩි 36යි වෙලාව. ඇකඩ හාර්ට් බීට් එහෙනම් ඔන්න අපි තුන්වෙනි පැය මේ විදිහට ආරම්භ කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ පැය දෙකත් මාත් එක්ක එකතු වෙන්න මේ පැත්තට මැසේජ් එකක් දාන්න. 0703939357 අපේ WhatsApp නම්බර් එක ඔයා වෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. දැන් කාලගුණ තත්ත්වය පොඩ්ඩක් අයහපත් වෙලා තියෙන සමහර ප්‍රදේශවලට දරුණු විදිහට ගං වතුර තත්ත්වය ඇති වෙලා තියෙනවා. ඒ වගේම දරුණු විදිහේ වර්ෂාපතන වාර්තා වෙලා තියෙනවා. මේ හැම දෙයක්ම අපිටමනේ වෙන්නේ නේද? ඉතින් මැසේජ් එකක් දාන්න මේ පැත්තට මම බලන් ඉන්නවා එනකන්. දවල් එක වෙනකන් මේ වගේ ලස්සන සින්දු ටිකක් හද දවල් එක වෙනකන් ඔයාලට අහන්න පුළුවන්. අපිත් එක්ක FM 93.5 FM 93.7 නැකනත් එක්ක එකතු වෙනවා.

0: 93.7 ලකන රේඩියෝ ITN
1: ලකන හර්බිට හංගින වෙලාව මතක කරන දවල් 12 විනාඩි 46යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි.
5: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
0: වසරේ සමාරම්භය
5: මැයි 26 වෙනිදා අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය
5: ITN ලක්හඬ පූජා.

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

0: බලන්න ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: Music Garage with Kavi and Ravi.
1: ලංකාවේ හිට්ම සින්දු දෙක අපේ නෝ ඉරිදා උදේ 10ට.

0: Speed.
1: දවල් 12 විනාඩි 45 වෙලාව. ලකන හර්ට් බීට් වල තුන්වෙනි පැය ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි යන්න හැදුව WhatsApp chat එක පැත්තට. මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට message එකක් දාලා තිනවා චාමර වීරසිංහගේ සින්දුවක් දෙන්නකෝ. සින්දුවට එකතු කරගන්නවා මින්සිලු, ඒ වගේම සමිත, ඒ වගේම නිමේෂා, දිස්නා, ශිරුමි, ශාන්ති, සීතා, චමිලා, කුසුම්, ශ්‍රයානි කට්ටියම එකතු කරගන්න කියලා message එක දාලා තියෙන අපේ සමිතා නේද? හරි එහෙනම් ඔන්න කට්ටියම එකතු කරගන්නවා ලකන හර්ට් බීට් තුන්වෙනි පැයට. හාඩ් බීට් අහන ගමන් ඉන්නේ චන්දසිරි, ලක්, මන, සිට, විජයබාපුර, බර්ටි, හුලංගමුව, ඒ වගේම ලක්ෂන්, දිනක්ෂි, දමයන්ති, සියලු දෙනා එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හායි අපිත් ඔයාව අහගෙන ඉන්නේ. අපිවත් එකතු කරගන්න. ගෙදර හැමෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න. ලක්ෂන් අහන හැමෝම. ඒ වගේම ගිහන් ආවත් බෙලිකටු මල්ල කාව්‍යවත් මේ වෙලාවේ ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කියලා අපේ තරු මැසේජ් එක දාලා තියෙන වැල්ලවා ඉඳලා. තරු අනිවාර්යෙන්ම එහෙනම් ඔන්න කට්ටියම අපි එකතු කරගන්නවා ලක්ෂන් හාඩ් බීට් වලට. අමිල කොහොමද? වාවත් මේ වෙලාව එකතු කරගන්නවා. වහිනව නේද අදත්? ඒකනේ මොනව කරන්නද? වාවත් ආදරෙන් එකතු කරගන්නවා. හයි මං හැමදාම ලක්ෂණ අහනවා. ඒ වුණාට පළවෙනි පාරට අද තමයි මැසේජ් එකක් දැම්මේ. ඉතින් ගිහන් බින් කුණ්ඩෝ මාවත් පවුලේ සීළු දෙනවමත් ආදරෙන් සින්දුවකට එකතු කරගන්න පුළුවන්ද? තරහ වෙන්න එපා බින් කුණ්ඩෝ කිව්වට. කවුද තරහ වෙන්නේ? මගේ මැසේජ් එක කියවන්නේ නැද්ද කියලා මැසේජ් එක දාලා තියෙනවා. ඔය කිව්වෙ ඉතින්. ඔය අහගෙනද ඉන්නේ? ඒකනේ කරන්න බැරි වැඩේ. හරි එහෙනම් ආවත ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ලක්ෂණ හාඩ් බීට් වලට. එතකම අපේ දසුන් කිරිබත් ගොඩින්දලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. දසුන් ආවත ආදරෙන් එකතු කරගන්නවා. සුබ දහවලක් වේවා මල්ලි. ලක්ෂණ හාර ගමන් අපි වැඩ කරන ගමන් ඉන්නේ. අපේ බුද්ධිම තමයි බුද්ධම ඉඳලා මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න ලක්ෂිරිත බුද්ධම තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එහෙනම් කට්ටියම එකතු කරගන්නවා ලක්ෂණ හාඩ් බීට් වලට. දමනු පොලින් අපේ තුෂාරි හැමදාම වගේ අපි අහගෙන ඉන්න අපේ ආදරණීය තවත් මිත්‍රයෙක් තමයි ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. හිඹුටානේ ඉඳලා අපි වහගෙන ඉන්නවා මේ වෙලාවේ බොස් දිනුෂ, ඒ වගේම නීල්, රෝෂන්, සමන් අයව ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන. එහෙනම් කට්ටියම එකතු කරගෙන අපි යමු සින්දුවට. ප්‍රින්ස් කේ මෙලඩි එකක් තමයි මම ලෑස්ති කරගෙන ඉන්නේ. එහෙනම් සින්දුව අහලා ආයේ මේ පැත්තට එමු. දවල් 12:48 වෙලාව.

0: ලකඩ රේඩියෝ ITN
1: දවල් 12 විනාඩි 55යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: දලහයි විනාඩි 55 වෙලාව. එහෙනම් ඔන්න අදට ලකඩ හાર્ට්බීට් ඉවර කරලා අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි ආපහු හම්බ වෙන්නේ ලබන සතියේ සඳුදා නේද? එහෙනම් එදකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. මේ වීකෙන්ඩ් එකේ ගෙදරට වෙලා කොහෙවත් යන්න එපා. මේ වැස්සත් එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයාට මම ගියාම පාළුවක් නැතිව හවස 4 වෙනකන් අහන්න පුළුවන් අපේ චාමීනම ඕල් ටයිම් බීට්ස් අරගෙන. එහෙනම් චාමීත් එක්ක ලස්සන සින්දු ටිකක් අහන්න පුළුවන් දවල් එකේ ඉඳලා. ගිහින් එන්නම් හැමෝටම ජය වේවා.

0: රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙන හාට්බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයකට ටැග් මෙගා පවර්

0: 93.7 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Velao Pasuro Ekai

0: ලක්කඩ ප්‍රවෘති සමකින් මම සමීර කාරීව සම් ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලි.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩ තහනය නතුරයි රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: හැටන් දික්කුව නගරේ වෙළඳසැලක් තුළ තනියම ජීවත් වූ අඹසැමි යුවලක් ඝාතනය කර තිබෙනවා. තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවයි හැටන් පොලිසිය පවසන්නේ. එම අඹසැමි යුවල දීර්ඝ කාලයක් මෙම වෙළඳසැලේ වෙළඳාම් සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළා. පසුව වෙළඳාම් නවතා එම වෙළඳසැලේ ඔවුන් ජීවත්ව තිබෙනවා. දරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචි වී සිටින බවත් හෙළි වුණා. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසියයි විමර්ශන සිදු කරන්නේ. අමෙරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ හෙට සිට ඉන්දියාවේ සංචාරයක නිරත වෙනවා. ඔහු ලබනාගහරුවාදා දක්වා ඉන්දියාවේ රැඳි සිට බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඉන්දු අමෙරිකා ද්විපාර්ශ්වික සම්බන්ධතාවල ක්‍රමික ප්‍රගතියක් පෙන්නුම් කරන බවද ඉන්දියා මාධ්‍ය වාර්තාවල සඳහන්. මෙම සංචාරය අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ ජාතික ආරක්ෂක උපදේශකවරයා ලෙස ඉන්දියාවේ කරන පළමු සංචාරයයි. එදී ඉන්දියා රජයේ ජේෂ්ඨින් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා. බලශක්තිය වෙළඳාම සහ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කරනු ඇති බවයි ඉන්දියා මාධ්‍ය පෙන්වා දෙන්නේ. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පසරු දෙකට
4: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනගේ ඇහෙන මතක මම් පෙතක සනසෙල්ල අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මවහන්න.
1: All time beats with Chami.
2: Suno na sang mal mal.
0: පසරු එකපහුව වෙලා විනාඩිය 11 වෙලාව අයිබෝවන් සුබදා වෙලක්. අද මේ මාසේ 22 වෙනිදා සිකුරාදාවක සතියාන්තය අපි මුණ ගැහෙන්නේ කොහොමද වැස්ස? ඊයේ අපි දන්නේ නැහැ වහින්න පටන් අරගෙන තාම වහිනවා ඒ වැස්ස. ඒක නිසා නායමේ අන්තරු ඇඟවීම නිකුත් කරලා තියෙන ගංගතුරක් ඇති වෙන්න පුළුවන් කියලා අවධානම් තත්යක් තියෙනවා කියලා කලින් දැනුවත් කරලා තියෙන ප්‍රදේශවල ඉන්න ඔබ වඩාත් ප්‍රවේශම්කාරී වෙන්න. ඒ අතරේ මං ඔබට කියන්න දෙයක් හිතාගෙන ආවා. සමහර වෙලාවට අපේ ජීවිතේ සිද්ධ වෙනවා මට නෙවෙයි වගේ ඉන්න පුරුදු වෙන්න. මොකද ඒ කියන්න හදන්නේ? මම චුට්ටක් පැහැදිලි කරන්නම්. මේක ටිකක් විතර අමාරුයි තමයි, මට නෙවෙයි වගේ ඉන්න වෙන එක. ඒක ටිකක් අමාරුයි. හැබැයි සමහර අවස්ථාවල මට නෙවෙයි වගේ ඉන්න එක නම් හරිම වටිනවා. ඒක හිතන තරම් ලේසි නැති වුණාට හිතේ නිදහසට කෙනෙකුට ඕනම දෙයක් වෙන්න පුළුවන්. එකම පැහැදිලි කරන්න මේ විදියට, තමන් නොකරපු දෙයකට වැරද්දකට දොස් අහන්න වෙනකොට, අදාළම නැති කතාවක් වාගේ කනට වැටෙනකොට, එහෙම නැත්නම් ඔයව පහත් කරන්න කරන අපහාසවලදී, අනවශ්‍ය මිනිසුන්ගේ අනවශ්‍ය පුරාජයරු ළඟදී, නිමක් නැති අවලාදුවට ඇහෙනකොට, හේතු පාරණ කතා මිනිස්සු කියනකොට, ඔයාට පුළුවන්කමක් තියනවා නම් මට නෙවෙයි වගේ ඉන්න. ආටි හිතනා නේද කොච්චර වටිනවද කියලා? ඒක ඔයා පුරුදු කරගන්න ඕන, පුහුණු කරගන්න ඕන ගුණවලින් එකක් විදියට අදිනම් පුරුදු වෙන්න. මොකද අපි උඟාක් වෙලාවට අපේ මානසික නිදහස හිතේ සාමය නැති කරගන්නේ අනිත් අය කියන දේවල් අහන්න ගිහලේ. උඟාක් දේවල් ඔයාට කියන දේවල් කියලා කිව්වට ඔයාට නොවෙන්න පුළුවන්. ඒක ඔයාගේ ඇඟේ වත්ත ගන්න එපා. හරිද? සමහර වචන අපි හිතනවා අපේ ඇඟේ වැඩිලා අපිට රිදෙයි කියලා. නෑනේ, ඒක මේ කණින් අහලා ඒ කණින් පිට කරලා දාන්න. ඔයාගේ හිතේ සාමයට අංක 1 දෙන්න. අද එහෙනම් හවස 4 වෙනකම් මේ වැස්සේ වුණා. ඔයා මම හංගි දෙයි කියන විශ්වාසය මට තියෙනවා. 0.7 0.3 0.5 0.7ට මැසේජ් එකක් එවුවොතින් ඉතින් හොඳයි. දවල් 1 විනාඩි 13. All time beats it charming. ඔයා හංගින්නේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසර වේදයාණන් වහන්සේගේ තෙමකුලට සැරසිලි සඳහා පරිසරයට හානිකර පොලිතින් ප්ලාස්ටික් යොදා නොගැනීම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි මහත් ගෞරවයකි. පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.

0: Kanda Radio ITN
1: පසර එකයි වෙනාට වෙස තුනයි
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා
5: ITN ලක්හඬ පූජා
0: සම්

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් දල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
4: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
2: මේ ලෝකේ මිනිස්සුන්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?

0: ඇවීමත් කලාන්න
1: ඔවන්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එක ඉඳන් හතර වෙනකම්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්න හිතුනා
1: ඔවන්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරන ඇපැය දවල් එකයි වෙනට වෙසි හයයි වලාව සුබදාවලක් චාමියක්කි කවදයා කටනායක එල්ලෙන්ජිය කෙල්ලකිවාගේ මැසජ් එක තමයි මං අද මුලින්ම දකින්න. කියනවා සතුටෙන් ඉන්න කිව්වට සතුටෙන් තියන්න හැමෝටම බැහැ, පරිස්සමෙන් ඉන්න කිව්වට පරිස්සම් කරන්න හැමෝටම බැහැ, ආදරේ කිව්වට ආදරේ කරන්න හැමෝටම බැහැ. එහෙම නේද චාමියක්කියෝ කියලා මගෙන් අහනවා. ඒක හැම තමයි. ලස්සන සිද්ධාවක් අහන්න කවුද ඉන්නේ? මංජු පොඩි ප්‍රදීප් සෙවන්දි කවෙන්දිය කබීෂා දිලිනි මිනෝලි පාටලී නිකේශලා දිනේශී කුමුදු ධම්මේ චතුයි ආදරණීයාලෝ කොමලව එකතු කරගත්ත. ඊට පස්සේ මේ මැසේජ් එක හසඳරා ඔයාගේ යසින්දි හසඳරා අහගෙනනේ ඉන්නේ. පොල්ගහවෙල අත ඩීප එඩියුකේෂන් අධ්‍යාපන ආයතනයේ මහේෂි මැඩම්ගේ බර්ත්ඩේ කියල මැසේජ් එකක් කරලා තියෙනවා. එළිය දෙන්නේ සඳ සිසිලක් වගේ හරිම තොටින් අකුරු කරමි මගේ ලෝකේ දිනනා පැතුමෙන්. දෙවනි අම්මා විය ඔබ මට සඳ කිරණක් මෙන්. සුබ පතනව අද දින මම හත පිරි සතුටින්. ආදරණීය මහේෂි මැඩම්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන සෞභාග්‍යෙන් පිරි සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මේ මැසේජ් එක වෙලා තියෙන්නේ. යසින්දි හසඳරාතුව අම්මා පච්චිත් එක්ක එකතු වෙලා බලන්න ආදරේ පිරුණු මැසේජ් එක. Happy birthday. එහෙනම් හැමදාම සතුටින් ඉඳලා බෙන්න ඕනේ. සුබ දවසක් ශාම්‍යෝහට. වැඩ කරන ගමන් අහගෙන ඉන්නේ චින්තක කොරියාවෙන්. අපි ලස්සන සින්දුවක් අහමු චින්තක. ස්තුතියි මැසේජ් එකක් එව්වට. වැලිපන්න ගහමුල ඩිල්කී මටත් සින්දුවක් ඕනේ කියන මැසේජ් එකක් එවලා තියෙනවා. අපි සින්දුවක් අහන්න දෙන්නද එහෙනම්? මොකද කල්ලවන්නේ නේද? එකයි වෙනාඩි

0: මාව ඔබ වෙත ගෙන ආවේ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: 0.7 0.3 5 0.3 7 මැසේජ් එකක් කියවලා තියන්න. වැස්ස උනට මාව ඇහෙනවද නේද? අහන් ඉන්නවනම් මැසේජ් එකක් යවන්නත් පුළුවන් නේ.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: Pasaru ekai venade 38
2: Lukayya mare vedene une dokki ki wale mare memory lost kila
3: Memory lost
2: call the doctor yaadu sunnadu මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තටපේ වෙඩ කරන්නේ අයියා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
0: hina baby sindu ahanna fm 93.5 fm 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න
4: Evening drive with Chamit and Charu.
0: Sama anugrahaya.
4: Rasayenut ihala. Gunayenut ihala. Vijaya Tose Mishranaya.
0: Vijaya Products. Ape rasaya rate samata. Lakkana sita nivana budupana sita nivana budupana.
4: Satyantaye ratri sumadhura dharma deshanaya. Senasurata. රාත්‍රී නවයට

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
2: පසරු එක පහු වෙලා විනාඩි 46යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
5: ඉවරයි.
6: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි.
2: මේ ලෝකේ මිනිස්සුන්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
3: ඔව්. ඒ මිනිස්සේ

0: ඇවේමත් කලාටයි
1: බීත් චාමි
0: සතේ දෙනවන දවල් එක එඳන් හතර වෙනකා
2: සංචල හිත කිති කැවුණා තැන්දරවදනට ඩිංගක් ලං වෙන්නට
1: හිතුණා
0: ඒක තනි කරම ඇපැය එ මනෝ තුනයි දශම පහෙන් හරි අනු තුනයි දශම හතෙන් හරි ඔයා ඉන්නේ ලක්කඩ ඇන මානක ඔල්ටයි බෙට් සිච්චාමියෝ මේ වෙලා වැහගෙන ඉන්න බලමු දෙවල තියෙන මැසේජස් කවුද එවල තියන්නේ කියලා ඒ අතර ඔයත් ඉන්නවා වෙන්න පුළුවන් මැසජ එකක් එව්වනන්නේ බලමු මෙතන ඉන්නවද කියලා චාමියක්ගේ කොහොමද මේ මැසේජ් එක කාවගෙන්ද කියලා බලන්න මාතලෙ දිලිනි මොකද්ද මේ කියන්නේ කියලා ඉමසරේ බලන්නම් හොඳේ මොකද්ද දිග වැකියක් තියනවා ඒක කියවලා බලන්නම් චාමියක්ගේ කොහොමද වැස්ස නේද හොදටම පරිස්සමට ඉන්න කියලා මට කියනවා මමත් ඒකට කියන්න කැමතියි පරිස්සම් වෙලා ඉන්න ඕනේ දන්නේ කියලා තරුෂි බස්නායක අපේ ලස්සන සින්දුවක් ඊළඟට තහන ලෑස්සේ හොද ඊට පස්සේ අමිල ඔයාගේ මැසේජ් එකක් තියනවා සුබ දවසක් චාමියක්කා කොහොමද ඔයාට මෙතනම් වැස්ස පායලා දැන් කියලා තියෙනවා කියන්නේ කෑ ගල්ලට 1:07 වගේ වෙනකොට පායලාලු තිබුණේ ආයේ වහිනවද දන්නේ අපි ලස්සන සින්දුවක් අහමු ප්‍රීති ස්තුතියි මැසේජ් එකක් කියවුවට සුබ දහමලක් වේවා අපිට සින්දුවක් දෙන්න ඉජි අරොර පුසලාව BF ජනපදයෙන් ඉවර දෙන මැසේජ් එක ඊට පස්සේ මේ ඉන්නේ කවුද කියලා බලමු බර්දල් පුරට යන්න වෙන්නේ SL Fernando Lahero Shehani Natali Shenara Duminda Sari Shenal Miron Megadu කරගන්න ඊට පස්සේ අයාසී ඔයා මැසේජ් එකක් එවලා තියෙනවා නුවරින් ඔයාට ලස්සන සින්දුවක් ඕනේ කියලා. ඒ සින්දුව හින්දි සින්දුවක් වුණා නම් ගොඩක් හොඳයි කියලා තියෙනවා. බලන්න මේ ආදරේ මගේ. ඔයා හිම හිතන කොටත් ඔයාට හින්දි සින්දුවක් ඇහෙනවා. එකයි විනාඩි 40

0: கீதையா
1: ලංකා වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: ලක්කන ප්‍රවෘති සමගින් මම සමීරකාරීව සම්ප්‍රවෘති සංස්කරණයේ මහින්ද බිබිලි.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ NLB දනඩිතහනේ ලොතරැයියේ රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට රේව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. මාතර බ්‍රවුන් සිල්වත් ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා නීති විරෝධී ලෙස උපයාගත් මුදල් භාවිත කළ බවටයි ඔහුට රේව චෝදනාව එල්ල වුණේ. ඒ සම්බන්ධ නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත්තා. කෙසේ වෙතත් අධිකරණයේ හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතාට වරෙන්තු නිකුත් කර තිබෙනවා. පාකිස්තානයේ වයස අවුරුදු 5-17 අතර ළමුන් මිලියන 25ක් පාසල් නොයන බව නවතම වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. ඒ දල වශයෙන් ඕස්ට්‍රේලියානු ජනගහනයට සමාන පිරිසක් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. පාකිස්තානයේ දිළිඳු බව සහ අඩු අධ්‍යාපනය මෙම තත්ත්වයට ප්‍රධානතම හේතු සාධක ලෙස බලපාන බවද මාධ්‍ය වාර්තාවල සඳහන්. කෙසේ වෙතත් තවත් බොහෝ පිරිසක් වෙනත් පෞද්ගලික හේතු මතද පාසල් නොයන බවට අනාවරණ වී තිබෙනවා. පාකිස්තානයේ දරුවන් පාසල් නොයාම අනාගත ආර්ථික අර්බුදයකට සහ සමාජ වෙසනයකටද හේතු විය හැකි බව විශේෂඥයින් පෙන්වා දෙන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මේලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු තුනට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: RJ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනස

0: නේද? ආදරේ බෙදා ගන්න ඕනම නම් සතිය දෙකම දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: ve terayetiyle. ආදරය පිරුණු සතුටු පැතුණක්.
1: ඕල්ටයි බීට්ස් විත් චාන්ස්.
2: දිල කියෝ මචලා ජය.
0: විස්කරගන්න බාබා.

හවස දෙක පහු වෙලා වෙනටේ දහයයි වෙලාව එම අනුතුනය දශම පහෙන් හරි අනුතුනය දශම හතෙන් හරි මෙ වැස්ස නේද ඔයම වහන්ගන්නව කියන්නේ අහන්ගින්නව මතිවට මට මැසජකුත් එව කියල කියන්නේ මගේ කවුරුණ ආදරය පිළිගන්න ස්තුතියි එවෙනුවෙන් පළුව මැසජස් කව් දෙවල තියන්න කියලා සියල්ලන්ගේම පැතුම කාටවත් කරදරයක් නොවේවා සෙත්වේවා කියලා ඒක ඇත්ත සරච්චන්ද්‍රටයස් රායිකමින් එවල තින මැසේජ් එක අපිත් කියන්නේ ඒක තමයි නේද මහියන්ගරියෙන් සුපුන් රුහුණු එකේ යාළු ඔක්කොමලව එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා කියනවා වතුර බිඳක නොවැටුණු මගේ පපුව නැමැති වියලි මැටි බඳුනේ නුඹේ ආදරය නැමැති බීජය කිසිදා මලක් වී පිපුණේ නැත නමුත් මටත් නොපිරිනසේ පතුලටම විහිදුණු එහි මුල් මගේ මුළු පපුවම ඉරිතලා පුපුරවා හැර ඇත මලක් නොදුටුවත් මාව කෑලිවලට කඩා දැමු ඒ වේදනාවට මම අදත් උමුදුවෙන් පෙම් කරමි ඒක ලස්සන ස්තුතියි සුපුන් ලස්සන පෝස්ට් එකක් අපිත් එක්ක ෂෙයා කරගත්තට ඊට පස්සේ තියෙන මැසේජ් එක සුබ දවසක් චාමිනාගේ අපිට වැස්ස වැඩ කරන ගමන් ඒ තින්නේ කියලා තියෙනවා අබමල්ලේ මාලි වැෂණගේ මාලි ඔයාගේ මැසේජ් එක හොඳේ කවුද ඉන්නේ ඔයත් එක්ක රංගිකා චතුරිකා චූටි ගීතා ශිරෝමි මාවත් එකතු කරගත්තට ස්තුතියි ඉතින් මාව අමතක කරේ නෑනේ නේද චාමි මෙහෙටත් හොඳටම වැස්ස හැමදාම වගේ මාතත් ගිනිගත් වෙන පෝස්ට් ඔෆිස් එකේ ටීම් එක හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා මංජල හේමන්ත ස්තුතියි ආගේ මැසේජ් එක වෙනුවෙන් මේ කවුද මේ සියලු බලාපොරොත්තු ඉති වෙන සුබම සුබ දවසක් වේවා පින්නවලින් චන්නේ සින්දුවක් ඕනේ කියලා තියෙනවා පුතාලා සිතු නැතු හස්බන්ඩ් සමි ඔයාගේ හඬ ඇහුවේ නැත්නම් ඉතින් කෑව නෑ වගේ කියලා තියෙනවා චාමේ ආන්ටිගේ කටට ඔය වචන කොහෙන් එනවද කියලා කවුද අහන්න පුතාද ඕනේ ඒක නේකන වහන් ඉන්නවා කියලා මන් දන්නවනේ පුතා ස්තුතියි අනේ මේ මැසේජ් එක ලස්සනයි thank you හවස දෙකයි වෙනාඩි 13යි

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: පසර දෙකයි වෙනාඩි 17යි.
2: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය. සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කෙරෙමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කෙරෙමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද, සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක් ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: FM 93.5 FM 93.7 ලකනා

0: අකලින්
1: හවස දෙකයි විනාඩි 20යි.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: පිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: හඳක් නිසා රෙද්දගත් මිනිස්සු දවසක තරුවක් නිසා හරි

0: පෙර ගේ මතක හිත රත්න ආකස්මික පැල්තනාක
1: ඕවර්ටයිම් බීට්ස් විත් චාමි
0: සතියේ දවල් එකේ ඉඳන් හවස

හවස දෙකයි වෙනාටේ වෙසි පහයි වලාව. සුබ දවසක්. අපිටත් සිින්දුවක් අහන්න ඕනේ කියලා අනුරගමින් අනුලාවතේ මහත්මියෝ එවල තියෙන මැසේජ් එක මම මේ බල බල හිටි. අමලියා සමරසේකර ඔය හගෙන දෙන්නේ වා කිව්වා දන්න චාමී නැන්ද ඉන්න මැසේජ් එකක් දාන්න කියලා. වාකිව තියෙනනේ ගියතර පුංචි වාහනයක් එවන්න බෑ මට. ඈ මට ඔෆිසර්ලා යන්න පුළුවන් ඒ වාහනේ. ඒක ඔයාගේද? ලස්සනයි ඈ වලට පොඩ්ඩයි මේක මිටි. එකතු කරගන්න මෙලියා ස්තුතියි මැසේජ් එකක් එවන්න කියලා කිව්වට. කවුද ඉන්න තව පුතාලා දෙන්න දුවලා දෙන්න එකතු කරගන්නවා කියලා මැසේජ් එකේ තියෙනවා. ඊට පස්සේ මම යනවා නව ගහ ඇලට. මොකද්ද මේ වෙලා තියෙන ෆොටෝ එකක්? ඔසිස් ඇග්‍රෝ එකේ නෝෂද රාත්‍රියට ඔයාව එකතු කරගන්න ස්තුතියි මැසේජ් එකක් කිව්වට. ඊට පස්සේ මං කඳානෙන් මාවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා නිතු ඔයා මැසේජ් එකක් කියවලා තියෙනවා. හැලෝ ගුඩ් ඊවනින් චාමී, ගුඩ් ඊවනින්. හොඳින් කියලා අපි දන්නවා කියලා කියනවා, බොරු කියන්න බානේ. කටනායක එල්ලෙන්ජ් එකෙන් අපිවත් එකතු කරගන්න කියලා තියෙන්නේ. නම මොකක්ද? ඇන්තනි. ස්තුතියි මැසේජ් එකක් එව්වට. ඔයාලගේ ටීම් එක හැමෝටම ලස්සන සින්දුවක්. ඊළඟටත් අහන්න දෙන්නයි හදන්නේ. ඊට පස්සේ මඩ පාතට ගියාම ඉලේ පෙරුම ආනන්ද නන්දලාල් හේමපාල ජයතිස්ස සොමදාස කර්ණදාස ජයසේන සිරි කුමාර ලක්ෂ්මන්වත් එකතු කරගන්නවා මම. අයිබෝවන් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා මේ මැසේජ් එක එවලා තියෙන්නේ. සිතුලි අපි ඔයාවත් එකතු කරගන්න. ස්තුතියි. තව ලස්සන සින්දුවක් අහලා ආවොත් නරකද? කවුද නරකයි කිව්වද නෑනේ. හරි, දෙකයි වෙනාට 27යි. මැසේජ් නම්බර් එක ඕනේ නම් කාට හරි මං කියන්නද? 0.7 0.3 93.5 93.5

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි දෙකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: රීදා ලයිව් බීට් එකට මික්ස් වෙනවා.

0: ඇහේ දොර ගඟේ තල නැහි නහදේ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපර් අංකයටත් ටැග් මෙගා පවර්

0: 95 FM 93.7 ලකන්න රේඩියෝ ITN
1: හවස දෙකයි වෙනාඩි 36යි
2: මේ හඳුන් කූරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
3: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා
4: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජිනම් වෙජිම තමයි.
5: ලුකයා මාර වෙඩනේ ඕනේ දොක්කි කිවානේ මඩ මෙමරි ලොස් කියලා.
6: මෙමරි ලොස් කෝද ඩොක්ට යාද සුන්නද?
5: මම කිරික බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තටපයි වෙඩ කරන්නේ අයියා මට.
6: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
4: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
1: batamisu batamisu batamisu maneda maneda even in driving chamit and charu

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
3: පාට පොදක් පිළකලා කලල් කලාවේ
1: ආදරේ උණුසුම විරහවේ වේදනාව
3: මගේ නොව දිනී සුරු කරුපත් සහතන
2: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
1: ආදරණීය ජාතිරණීය ජෝති
3: රසෝදයේ බැල්වීමු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ
1: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
2: ජෝති රාත්‍රිය

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩිතහනේ නුතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: හවස 2:00 වෙනාඩි 40යි
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
5: ඉවරයි
6: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

0: ආදරය පිරුණු සතුටු පැහැතුන
1: ඔවුල්ටයි බීක්ස් විත් චාර්ජ්
2: දිල් කියෝ මචලා ජය
0: විස්කර ගන්න එපා.

හවස දෙකයි වෙනට හතලිස් හතරයි වෙලාව. ඩෝමා ඩෝමා ඩෝමා ඩෝමා හෝම් ඔයිල් මේක එකයි අපි පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට සමහර කෑම වර්ග හදාගන්න, එහෙම නැත්නම් බෙහෙත් වර්ග හදාගන්න, තෙල් හදාගන්න ඕමනාවක් තියෙනවා නම් ගෙදර දීම. ඔයාට ඒකන විශ්වාසය සහතික කරලම තියෙන්න ඕනේ නම් ඔයාට ඒකට වැදගත් වෙනවා ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ඔන්න ගෙදරම තියෙන එක. ඒ කියන්නේ පොල් තෙල් විතරක් නෙවෙයි, රට කජු කජු සූර්යකාන්ත වටක අබ කොහොඹ එඩරු මෙන්න මේ දේවල් වලින් තෙල් හදා ගන්න ඕනේ නම් ඒ වැඩේ පහසු කරලා දෙනවා ඩෝමෝ හෝම් ඔයිල් මේකර් එක. මිල වෙන රුපියල් 88,000 සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් ඒක නිසා ගෙවි යෑම අවමයි. 0.117 679 579 ට දැන් කෝල් එකක් ගත්තොතින් ඔර ටක් ගාලා විස්තර ටික අහගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට 0.7 0.93 5 93 7 අපේ මැසේජ් නම්බර් එක කියන්න දෙයක් නෙමෙයි ඉතින්. හැබැයි ඉතින් අදාළුතින් මහන කෙනෙක් ඉන්නවා කියලා මට හැමතිස්සම හිතෙනවා. අන්නේ කෙනා වෙනුවෙන් තමයි මගේ නම්බර් එක මතක් කරන්නේ. සුබම සුබ දහවලක් වේවා කියවට දැන් ඉතින් 2:45 කියන්නේ හැන්දෑව වෙගෙන එනවනේ ටික ටික ටික ටික. අතත් වෙනදවක් ඒවා වහගෙන ඉන්නවා. අතත් ගෙතර ඉඳන් තමයි හන් ඉන්නේ කියලා ජය මාමා ඔයා මැසේජ් එකක් එවලා තියෙනවා. නෝනා කුසුමලතා අම්මා සෝමවතී විහංගා ගයානේ පවනේ ගණිතව එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. වීරකුඩි බේකරි එකේ හැමෝමත් එකතු කරගන්න. ඔයාට මතක නෑනේ ඔය ගෙදර ඉන්නකොට, වැඩ කරන තැන මතක නෑ, වැඩ කරන තැන ඉන්නකොට ගෙදර අයව මතක නෑ. කොහොමද ඒක? අයිබවන් ලස්සන සින්දුවක් දෙන්න කියලා අපිට මැසේජ් එකක් එවලා තියෙන්නේ. මේ නෝනනේ, මේ නෝනා කියන්නේ කොයි නෝනක් දන්නවද? බෝය ගොඩින් සුමන වහන්සේ. හෙට අනිද්දාට නිවාඩු ඕනද කියලා අහලා තියෙනවා. නිවාඩු දැන් ගවයි දිගටම. සුමනා, සුසන්ත, ලසන්ත ට්වින්ස්ලා, රුවන්ෂි, සුජා, ජගත් ඔයාලව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. ලස්සන සින්දුවක් අහමු. අරංගලෙන් වාසනා. මොකක්ද කියන්නේ වාසනා? අතපේ සුපවයිස අයියා පසිදුගේ බර්ත්ඩේ එක එයාට විෂ් කරන්න කියලා තියෙනවා. හැපි බර්ත්ඩේ ටු යූ කියලා පසිදු අයියා මේ අරංගලෙන් මේ යාළු කුමලා එකතු කරගෙන විෂ් කරනවා. ස්තුතියි අපිට තේගෙන කිව්වට. කේක් කෑල්ල කිව්වේ නැතුනට ඉතින් කමක් නෑ සමහර. හයි චාමි, අපේ තෙන්නා සින්දුවකට යමී ප්‍රොඩක්ට්ස් පොතු පිටියෙන් දවහතුවේ සමන්ත ඔයා තමයි අපට මැසේජ් එක එවලා තියෙන්නේ. ඔයා ඒ මැසේජ් එකක් කිව්ව නිසා මේ වළමුද සින්දුවක් කාලා. හරි, 2:47.

හවස දෙකය වෙනටි පනස් එකයි වෙලාව. මංහද ඔසේ සැනකට හිතු අද මට කම්මලිකමට මේ පැතුන ගෙවල්දාන්න වෙයි වහිනවනේ. අද මගේ ආලෝටික මවහන් නැතිවේ කියල මට හිතුන. හැබැයි බොරුනේ. ඔයල මේ වැස්සේ වුනත් නේද මාව කොච්චර හනවද. තැන්කූ අහගින්නෝ මතිවට මේ මැසජසත් එවරෝඩ් ඊළඟ පැතුරු මැසජ

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකීය හඬ
1: වෙලාව පස්සට 3:00.

0: ලකඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලි.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා කබලේ කෝටි 8 NLB දනඩිතහනේ නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: දුබයි සිට මෙරටට පිටුවහල් කළ අපරාධ කල්ලි සමාජිකයන් 21 දෙනෙකු ශ්‍රී ලංකාවට රැගෙන විත්තේ වෙනවා. දුබයි සිට පැමිණි ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළට ළඟා වීමට නියමිතව තිබුණද අධික වර්ෂාව සහිත කාලගුණ හේතුවෙන් එය මත්තල ගුවන්තොටුපළට ගොඩවැස්සීමටයි කටයුතු කෙරුණේ. ඒ අනුව මෙම යානයෙන් රැගෙන පාතාල කල්ලි සමාජිකයන් 21 දෙනා රැගෙන විත් තිබෙන්නේ. ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සමාජිකයන් 2 දෙනෙකුද ඊට ඇතුළත්. ඔවුන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත බාර දීමට නියමිතයි. එකම දිනකදී වැඩිම පිරිසක් එවරස් කන්ද තරණය කළ ලෝකවාර්තාවක් පිහිටුවා තිබෙනවා. ලොව උසම කඳු මුදුනොන එවරස් කන්ද නේපාලයේ දෙසින් මෙලෙස තරණය කර ඇති කඳුනගින්නන් සංඛ්‍යාව 274ක්. මීටර 8849ක් උස ඇති එවරස් කන්ද නේපාලයේ සහ චීනයේ ටිබෙට් කලාපය අතර පිහිටා තිබෙනවා. දෙපසින්ම කඳ තරණය කිරීමේ හැකියාව පැවතියද චීන බලධාරීන් මෙවර කඳු නැගීමේ අවසර පත්‍ර නිකුත් කර නැහැ. ඒ අනුව නේපාලයේ දෙසින් වැඩිම පිරිසක් මෙලෙස එවරස් කඳ තරණය කර තිබෙනවා. මීට පෙරේම වාර්තාව පිහිටුවා තිබුණේ 2019 වසරේ මැයි 22. එදින කඳුනකින්නම් 223 දෙනෙකු එවරස් කඳ තරණය කර තිබුණා. බෙලග ලක්කන ප්‍රවෘත්ති පස්සරු හතරට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

හවස තුන පහු වෙලා විනාඩි 5යි. All time bets with Charmy. අපි ඉන්නේ අපේ අන්තිම පැයේ. 0.7, 0.3, 0.95, 0.37 message එකක් එවලා තියන්න.

0: තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික
1: පැල්තනාක්
0: සතිය දෙනවල දවල් එකේ එදන් හවස

හවස තුනයි වෙනහටය කොළහයි වෙලාව සුබ දවසක් ශාමී. අතීතයේ නනාගතයට එක් කරන සමහර දේ තුළ ගලා යන අහිංසක සුන්දරත්වය කොයි තරම් නම් අමරණීයයි නේද කියලා අහලා තියෙනවා. ඒක ඇත්ත. පාතනය නන්දනී හෙරත් ප්‍රභාශ්වරී වන්නනායක දුවවත් එකතු කරගන්න කියල මැසජකේ තිබුණ. ඊට පස්සේ සුබම සුබ ලස්සන දවසක්කේවා අපිවත් එකතු කරගන්න රෝසි රමාලී සමීරා ශ්‍රීමති අයිරංගනී ශ්‍රියානි කීර්තිනන්ද සමන්මලේ හසන්ත සිංහ බාහුස තින්නවා කියලා ගීතිකතමයි මට මැසජ්ජකවල තියන්නේ. ඊට පස්සපියන්ම කුඩමා දුව පැත්තට සම්පත් ෆැෂන් එකෙන් ඉන්නවා රේණුකා මානෙල් නන්දනී නයනා නිලුකා උදේශී පුෂ්පා පහන් දිලේක තමයි මැසේජ් ගෙවලා තියෙන්නේ. බොස සම්පත්වත් එකතු කරගන්න එපැයි නේද? හයියකේ මටත් සින්දුවක් ඕනේ කියලා සෙව්වන්දි මැසේජ් එකක් කියවලා තියෙනවා. සින්දුවකට එකතු කරගන්න චාමියෝ ඔයා වහගෙන ඉන්නේ කියලා වැල්ලවායන් තරු මැසේජ් එකක් කිව්වට ස්තුතියි ඔයාට. යමෙකු ඔබෙන් ඈත් වුවාන කියලා තියෙනවා. මොකද කියන්නේ කියලා බලමුද? ඒ ගැන යළි යළිත් සිතමින් පසුතැවිලි නොවන්න. මලක් ගසකින් වැටුණු පසු පරවෙන්නේ මල මිස ගස නොවේ. ඒකරි ලස්සනයි. Thank you තරු. අපිත් එක්ක ලස්සන අදහසක් ෂෙයා කරගත්තට. සුබ දවසක් ත්‍රිකුණාමලයේ තුල්සි පුටේ ඉඳන් ආවහන් ඉන්නේ කියලා තියෙන වසන්ති මහත්තයා රංජිත දුව ශහානි පුතා නිශාන් චුටි දොනි යනාරා ඉන්නවද? අක ගෝතමීවත් එකතු කරගන්න ඕනේ නේද? නැත්තම් යා බලයි කොමගේ නම කියලා. ඊට පස්සේ සුබ සති අන්තක්ෂාමි ඔයාට. ආසර සම්පත් ස්තුතියි වගේ මැසේජ් එකට සහයි කමෙන්ට් එකට. වාක්‍යනවා දුප්පත්කම උපතින්ම උරුම කරන් ආවට පොහොසත්කම අපිම මහන්සියෙන් හදා ගන්න ඕන. ඒත් මේ හැම දෙයකටම වඩා මනුස්සකම අපි හැමෝම අතරේ බෙදා ගන්න ඕන. නැති බැරි දවසට හයියක් වෙන්නෙත් ඇති හැකි දවසට නිහතමානී වෙන්නෙත් හිතේ තියෙන්න ඕන ඒ උතුම් මනුස්සකම විතරමයි. ඒ මනුස්සකම තියනවා කියලා ඇඟිල්ලෙන් ඇන ඇන කෙනෙක්ට කියන්න ඕමනා වෙන්නේ නැහනේ. මනුස්සකම තියෙන මිනිස්සු මනුස්සකම හොයන මිනිස්සුන්ට මුණ ගැහෙනවා. එහෙම දවසක මනුස්සකම පිරුණු මනුස්සයෙක් වාගේ ජීවිතේට ළඟා වුණොත් පරිස්සමට බලා ගන්න.

0: Radio ITN.
1: හවස 9 වෙනකට 17යි.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: ප්ලාස්ටික් පොලිතින් නැති වසක් කොලලක්
4: දන්සල් සංවිධායකවරුනි පොලිතින් ලන්ෂීට් ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසු වුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සල සංවිධානය කරන්න.
3: පරිසරය

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
3: තේරේගයා සුරේතුමු මගතුට 2026 වසරේ සමාරම්භය
0: මැයි 26 වෙනිදා අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේගයා සුරේතුමු මගතුට.
4: ලුකයා මාර වෙඩනේ ඌනේ දොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
4: මම කිරිත බුන්නේ අය සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ අය මට.
5: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියෙනවානේ.
3: වෙවි සිින්දුවහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ හතර වෙද්දී ටියුන් කරලා තියාගන්න. සම අනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176 79579

0: හවස 9:00 21යි.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින. දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න. 01176679579 ප්‍රධාන කාර්යාලය. නොමල 31 ඇල්හේන පාරමහරගම.

0: පරිශීලනය කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන්කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 3:25 වෙලාව හඬට මොකක් හරි වෙලා වගේ වුණා නේද? බලමු බලමු. සීතලෙන් පිරුණු වැස දවසක් ඡාමී කියලා ඇත්තම කියලා තියෙනවා. හැමෝම සුබ දහවලක් එහෙමම කිව්වට සීතලෙන් පිරුණු වැස දවසක් කියලා කිව්ව එකම මැසේජ් එක තමයි මේ. බණ්ඩාරගමෙන් ප්‍රියා කොළඹේ ප්‍රියා නැවේනේ. ඔයාවත් එකතු කරගන්නම් අපි ලස්සන සින්දුවක් අහමු ඊළඟටත්. අක්කේ අපිටත් සින්දුවක් දෙන්න. මම හේනගමෙන් පූර්ණී මහත්තයා චින්තක පුතාලා දෙන්න තරුණ දෙවුමිත් ලෝචන තුල්මිත්වත් එකතු කරගන්න කියලා තියෙනවා මැසේජ් එකේ. ගල්පත පැත්තට ගියාම HKD ගවර්න්මන්ට් එකේ මාෂා දෙල්හානි, කමල් දිශාන්ත, ධම්මිකා, විනීතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, රේණුකා, ඉරංගේ, චන්ද්‍රානි, ගයනි මේ හැමෝම එකතු කරගන්න වෙනවා. ඊට පස්සේ පුෂ්පිකා ඔයාගේ මැසේජ් එක, පවින්දු සහ ඉදෝෂ හස්බන්ඩ්වත් එකතු කරගන්න කියලා තියෙනවා. ඔයාගේ ගමේ නම මට පොඩ්ඩක් පැහැදිලි මදි. මාපරගමට ගහම පියාජයේ අහගෙන ඉන්නවා නේද? වාරත් ලස්සන සින්දුවක් අහන්න ඕන වුණා නේද? මේ වැස්සේ අපි සින්දුවක් අහමු. හයි අක්කේ, කොහොමද ඉතින් අපිට සින්දුවක් ඕනේ? අම්මයි ආච්චම්මා බේබි අම්මා අලව්වෙන් එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් නමක් නෑනේ. අගට 102 නම්බර් එක ඔයාලගේ නම් ටික එවන්න. අධික මැසේජ් එකක් එවලා තියෙන්නේ කවුද? මාව නෙත ගැටෙන කිමද පමා පෙර පවක්වත් මතුවීගෙන එනවදෝ සිතේ කියලා තියෙනවා. බලන්නකෝ ඒ හිතන හැටි. මේ මැසේජ් එක පොල්ගහවෙල තුෂාරි ඔයාගෙන් මොකද කියන්නේ කියලා. අද දින උපන්දිනය සමරන පොල්ගහවල පරාක්‍රම බහු විද්‍යාලයේ 89 සමන පෙළ 92 උසස් පෙළ ජයලාල් සොහොයුරාට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා තියෙන්නේ. ඒගොල්ලගේ ගෲප් එකක් ඇතිනේ. එක එක්කෙනාගේ බර්ත්ඩේස් මත දවස ගානේනවා. විශ්‍රාම විදුහල්පති සෝර්ත ස්වාමීන් වහන්සේ ඇතුළුව විශ්‍රාම ගුරු මෞපියවරුත් එක්ක සුපර්ණා සොහොයුරිය, ජපානයේ බණ්ඩාර අතුරුගිරිය, සෞදිය සිසුර එලොක්වත්ත, ඒ හැමෝම එකතු වෙලා ජයලල් මහත්මයා වට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ආශිර්වාද කරනවා. පොල්ගහවලින් තුෂාරි සහ රංජි තමයි මේ මැසේජ් එක මට එවලා තියෙන්නේ. අපි තුන එකතු වෙලාට ආදර නිෂ්කරණ හොඳ හැමදාම සතුටෙන් ඉඳ ලැබෙන්න ඕනේ. මේ වගේ යාළුවෝ ටිකක් ඉන්නකම මතයි නේද සතුටෙන් ඉන්න. ඊට පස්සේ තව බර්ත්ඩේ විශ් එකක් තියෙනවා. අද දින උපන්දිනය සමරන කහතුඩුවේ ආදරණීය ප්‍රියන්තයාට නිතොක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන සෞඛ්‍යමත් අනේක වටිනවා වාසනාවත සුබම සුබ උපන්දිනයක් වේවා කියලා සුබ පතන්න. කවුද සුබ පතන්නේ? කවුද? ආදරණීය ඉනෝකා, ලොකු පුතා මනෝපල්, පොඩි පුතා කෙමිත, පොල්ගහවලින් සොඩේකනන්ගේ සාගර, හසදරාතුව සමගින් තුෂාරි අක්කා, රංජි අයවත් එකතු කරගන්න කියලා තියෙනවා. ස්තුතියි මැසේජ් එකක් කියලා අපිටත් ඒ ගැන කිව්වට. ඊට පස්සේ ලස්සනයි සින්දු ටික කියලා අලව්වෙන් දර්ශනී කුමාරතුංග මැසේජ් එකක් කියවලා තියෙනවා. ලස්සනයි සින්දු ටික කියන්නේ පමේ සින්දුවත් ලස්සනයි කියන්නේ. හවස 3:20

0: FM 93.7 Lakhana Radio ITN.
1: හවස 9 වෙනාඩට 31යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

දවස 3යි විනාඩි 32යි වෙලාව 0.7603935937 ඒ අපේ මැසේජ් නම්බර් එක මම WhatsApp messages ටික කිව්වා. ඊට පස්සේ මට පස්සේ මතක් වුණා text messages ගත්තට හැරිලවත් බැලුවේ නෑ නේද කියලා. සමාව දෙන්න. අපි බලමු messages ටික කවුද එවලා තියෙන්නේ කියලා. සුබ දවසක් සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා කෑගල්ලේ මීදිනිය ගමේ උපනන්ද ඔයාගේ මැසේජ් එක. නුවරින් සංජීව අපි සින්දුවකම thank you message එකට. සුබ දවසක් ඒවා චාමියාගේ අතමගේ තාත්තා පොඩේන එක මා හිමිසරේ කියවන්නම් මනෝජ් කවුද අපේ හෂිනි නේද ඔයාගේ මැසේජ් එක තාත්තගේ බර්ත් එක කියලාද කියන්නේ මැසේජ් එක දිග නිසා මට පොඩ්ඩක් කියව ගන්න වෙලාව යයි තාත්තට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා අපි ආදරෙන් ආශිර්වාද කරමු චන්ද්‍ර නේද තාත්තගේ නම Happy birthday! නිදුක් නිරෝගී වාසනාවන්ත සුවසුබ උපන්දිනයක් වේවා ඔබතුමාට දීර්ඝායු වේවා. අමා චාන්දනි මනෝජ් එක හෂිනිත් එක මාතින්න Happy birthday කියලා අපි වට ආදරෙන් ආශිර්වාද කරමු. සමතවසක් ශාමී අපි මහා වැස්සම ඔයා වහනවා. කොච්චර channel තිබුණත් අහන්න හිතෙන්නේ ඔයාම විතරයි කියලා තියෙනවා. ඒක නම් මාරම දෙයක් තමයි. හැබැයි මාත් වෙනස් වෙනවා ළඟදීම. හරි. වෙයන් ගොඩින් මේ මැසේජ් එක දීපා ඔයයි මැසේජ් එක වල තියෙන දුව චතු පුතා මදු මහත්තයා සුදත්තත් එකතු කරගන්න. ඊට පස්සේ බොස් දිනෝෂ නීල් සුසන්ත රොෂාන් සමන් අයියා ටින්ක විපුල අයියා එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. Thank you. සුබදාස චාමියා කී වගේ වොයිස් එක ලස්සනයි කියලා තියෙනවා. මට පොඩ්ඩක් උගුර සනේපන්නානේ එහෙම තියෙද්දිත් ඔයාමගේ උගුර මෙහෙම තියෙද්දිත් ආඩ ලස්සනයි කියනවා නම් මම හොඳින් ඉන්නවලාට ඔයාමගේ වොයිස් එක අහලා බලන්න කොච්චර ලස්සන වේදනේ අනේ ඉතින් මාලිති මත්තේ ගොඩේ ගා මට මැසේජ් එකක් කියලා තියෙන thank you නංගේ අපි ලස්සන සින්දුවක් අහමු හොඳේ මේ මැසේජ් නම්බර් එක දන්නේ නැති කවුරු හරි අතන ඉන්නවද මාව අහගෙන මම නිකන් කෑවෙනා වගේ මැසේජ් නම්බර් කියන්න නැතුව 0.7003935937 මැසේජ් එකේ ඔබට කවුරු හරි ඉන්නවා නම් මට මැසේජ් එකක් එවන්න බලන්න 3 වෙනකොට 35යි

0: ඇහෙ දෝරගගේ කලනහි නොහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මේක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයටත් ටැග් මේක අපව
3: හවස 3 වෙනාඩේ 39යි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
5: ඉවරයි TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
6: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN
3: හවස 3 වෙනාඩේ 46 වෙලාව හයි චාමි අපිවත් සින්දුවකට එකතු කරගන්න නන්දන ගානාත් මින්දෝති සශ්විනි ජයන්ති නන්දා වෙන්න තිද නැත්නම් නන්දන දන්නේ කවුරු හරි හොඳේ ජයන්ති නන්දා හෝ නන්දා ඔයාව එකතු කරගන්නවම අලව ගලතරෙන් ගීතිකා චතුරානි ස්තුතිය මැසේජ් එකක් එවුවට අපිවත් එකතු කරගන්න අකුරස්සේ දෙව්මිනී මහත්තයා අමිත්වත් මතක් කරන්න කියලා තියෙනවා හයි චාමියාගේ මම කැන්ටිවලින් චතු අයසෙන් දකිල්ල තියෙනවා අපි හමු රත්නපුරේ රත්න තමරනේ වාගේ මැසේජ් එකට ස්තුතියි චාමි අපිටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහන්නේ ගයාතමේ කොහොමද ටික දවසකට පස්සේ වාගේ මැසේජ් එකක් මන් දකින්නේ Good evening, Tushare. Udet, Chamot, Damunu Polin, Ekatu Karakana Kela, Yeh Message Chaka. Chami, Meheta Hadi Siyata Laayi, Lassana Sindhu Vak Denna Kela, Chanti Mahavatta Pasyalin. Kata Vee Kaviya Vela Diyanne. Hagumbara Vadan Vel, Desavana Temu Munanna, Sumudu Mudu Sinavan, Detolatara Radavanna. Teravage Sandave, Mansalaka Hamuvanna, Magabala Hidinnam, Hamadamu Oba Enna. ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න ලස්සන යනේ ඒකයි මං හිනා වුණේ කැතියෙන්ද නෙවෙයි ලස්සන නිසා හවස 3 විනාඩි 41යි සිද්ධා කහලා ආයි මං එන්නම්

0: මැයි 27 වනදා තිහකොට නිතිල්ලවල පුරාණ විහාරස්ථානයේදී
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය සහ වෙසක් කලාපය
0: මැයි 27 සිට ජුනි 2 දක්වා නිතිල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුමයේ අභිමානය සමරන්න බොතුසි පුබුදන්න ඔබත් එක්වන්න
0: රාජ්‍යෝ වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හනි
1: බෙතපර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.
0: ITN ලක්හඬ පූජා

0: සතියේ දිනවල දවල් එකට all time beats with chami
1: හවස 3යි විනාඩි 48යි තප්පරයක් විතර මොකක්hari වුණා වගේ වුණානේ මට මේ සද්දාගෙන බැරි වුණා හරි ඒක කාරේ නෑ සුබ දවසක් ශාවිදාන්ගේ අපිවත් සෙන්දුවකට එකතු කරගන්න ඔහන තිස්සපුර නිලන්ත දුව ඉසුරි ශානිකා වෙළඳ සුමිත්‍රා අහගෙනද ඉන්නේ ඔයාලා අකේ මං අමිල කෑගල්ලෙන් ඇබලි පිටිය ආමි කැම්ප එකේ අයවත් එකතු කරගන්න කියලා තියෙනවා අංගුල විල්ෂාන් ගුණයා හරිද මං නම් ටික කිව්වා අංගුලද අංගුලාද එහෙම නමක් තියෙනවා ටයිප් කරලා හරිද මන් දන්නේ හොඳේ ශාමි අක්කා මට සින්දුවක් ඕනේ කියලා තියෙනවා අකට 716 නම්බර් එක වගේ නම එවන්න අද දින උපන්දිනය සමරන නෙතමී ශාක්‍යා දුවට සුබ උපන්දිනයක් වේවා සුනාලි පුංචි ඇතුළු පවුලේ හැමෝම එකතු කරගෙන විශ් කරන්න කියලා තියෙන්නේ නෙතමී ශාක්‍යා ඔය හගෙන නම් ඉන්නේ හැපි බර්ත්ඩේ හැපි බර්ත්ඩේ ටු යූ අපතම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඊට පස්සේ නිලන්ත ඔයවත් එකතු කරගන්න සින්දුවක් අහන්න සුබ සන්ධ්‍යාවක් වේවා චාමිනන්ගේ සිතුම් පැතුම් ඉටුවන ලස්සන දවසක් වේවා කියලා තියෙනවා සීෂෙල්ස් වල ඉඳන් බණ්ඩාරගම අපේ ලංකා ප්‍රදීප් ඔයා දැන් එහෙ එකතු කරගන්නවා thank you message එකක් එව්වට හයි අපිවත් සින්දුවකට එකතු කරගන්න අපේ අප්පච්චි අම්මි හස්බන්ඩ් ප්‍රසංග ඉන්දීවරේ තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ. ඔයාව එකතු කරගෙන සින්දුවක් අහන්න යන්නද බං? ඉන්දීවරේ. ලස්සන නමක්. හවස 3 විනාඩි කීයද දන්නවද? 3 විනාඩි 50යි.

0: 7.7 Lakhana Radio ITN All Time Beats with Chami
1: තුනයි විනාඩි 54යි යන්නයි හදන්නේ. හැබැයි ඊට කලින් තව මැසේජස් ටිකක් තියෙනවනේ මන් නොකියලා. නොකියවූ මැසේජස් තිබේ. බලමු කවුද ඉන්නේ කියලා. කණ්ඩලමේ දෙමත 75 ළඟ ඉනෝ කනේද ඔයාව එකතු කරගන්න. සංජීව ලොකු දුව පොතයි නෝ චෝටි දුව මේ හැමෝම ආදරෙන් මතක් කරනවා. හයි ජාමී, ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කොරියාවෙන් කසන්. කොහමරි මං යන්න කලින් මැසේජ් එකක් එවලා තියෙනවාද? ස්තුතියේ වෙනුවෙන්. මේ කවුද මේ දමිදු? ඔයාගේ මැසේජ් එක මේ වෙලාවේ කෝල් කරේ ඇයි කවුරු හරි? ඔයාවත් එකතු කරගන්න. ඊට පස්සේ හම්බේගමුව පැත්තට ගියාම උදයාංගනී සේපාලිකා බස් නායක තාත්තා අම්මා අක්කලා දෙන්න අයලා තොන්දනාවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ දෙනවා. ඊට පස්සේ හෙලෝ අක්කේ අපිටත් සින්දුවක් දෙන්න කියලා මේ මැසේජ් එක එවලා තියෙන්නේ කිතුල් ගලින් සනීජා. සනීජ හරිද නම කිව්වමං? ඔයාව එකතු කරගන්නවා. පවුලේ හැමෝමත් ඊළඟ සින්දුවට එකතු කරගන්න. ඔයා කියන දෙයක් තමයි ඉතින් නේද? හයි ශමී, මා තින්න මා පතිය තලාවේ නිශාත මදුශංක ජයග්‍රහණය කරනවා. මොකද මම යන්න කලින්වත් ටග්ගල මැසේජ් එකක් කියවුවනේ නේ. දවස් දෙක කොහලට කෙසේද මට ඉන්න කම්මැලි වගේ. අපි සඳුදා හැනම් දවල් එක වෙනකොට අපෝ මුණ ගැහෙමු. එතකම් මේ වැස්සෙන් පරිස්සමට ඉන්න ඕනේ. ගෙහින් එන්නක්. මැසේජස් ගොඩාක් අදත් එව්වට බොහොම ස්තුතියි. මගේ ආදරේ පිළිගන්න. ගෙහින් එන්නක්. මම චාමිකා මනෝජිනි. සුබ දවසක්.

0: 89.5 91.1 Lakhanda Radio ITN Sabha Sri Lanka Handa
1: Vilao Pasru Hatarai
0: Lakhanda Pravurti
1: Lakhanda Pravurti Samagin Mama Samira Karivasam Pravurti Sanskarane Mahinda Bibili
2: Dain Paya Puat සම අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිතහනේ නුතරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
2: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: දෙදා සිසිතක වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රට තුළ කිසිසේත් ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා. එවැනි ආර්ථික අර්බුදයක් මතුවන ඇති බවට ඇතමුන් මත පළ කළද එවැනි තත්ත්වයක් ඇති නොවන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. මැද පෙරදිග යුද්ධය හමුවේ ඇති වී තිබෙන ස්වභාවය බාහිර අර්බුදයක් වුවද එය කළමනාකරණය කර ගැනීමේ හැකියාව රජය සතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එන්නෙන්ද ඌරු සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම යළි ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම ජාතිවාදයට නොතැබීම දූෂිතයන්ට දඬුවම් ලබා දීම සහ සැමට නීතිය සමානව ක්‍රියාත්මක වන රටක් ගොඩනැගීමද රජයේ ප්‍රමුඛ අරමුණ බව වෛචනාධිපතිවරයා ප්‍රකාශ කළේ. පාකිස්තාන ගුවන් හමුදාවට අයත් JF-17 තණ්ඩ වර්ගයේ ප්‍රහාරක ජෙට් යානය කඩා වැටී තිබෙනවා. පාකිස්තාන කම්රාහිපීටි ගුවන් විද්‍යා සංකීර්ණ අසලදී සාමාන්‍ය පුහුණු මෙහෙයුමක් අතරතුර කඩා වැටී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ කාර්මික දෝෂයක් හේතුවෙන් යානය කඩා වැටීමට පෙර ඒ සිටි නියමුවන් දෙදෙනාම ඉන්නිවතර පැන ජීවිත බේරා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් ඔවුන් බරපතල තුවාල ලබා ඇති බව විදේශ මාධ්‍ය සඳහන් කළා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට
0: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ කනට රහත හවස හතරට Evening Drive with Chami and Chami සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7 6 7 9 5 7 9.
2: සුබ සන්ධ්‍යාවක් හවස 4:05 වෙලාව.

හතරයි විනාඩි නමයයි වෙලාව සුබ සන්ධ්‍යාවක් හැමෝටම ප්‍රාර්ථනා කරනවා. අද එක්කෙනෙක් නම් නෑ එයාට ප්‍රාර්ථනා කරන්න. එයා නෑ අද ගංවතුරට අහුවෙලා ගහගෙන ගිහිල්ලා. පුදුමයි ගහගෙන ගියා කිව්වහම හැබැයි ගහගෙන ගිහිල්ලා නෑ ගිහින්ද අද හොයාගෙන තොතින් හෙට අරන් එන්න. හෙටත් නෑනේ සඳුවද විතර හොයාගෙන අරන් එන්න. හතරයි විනාඩි 10 වෙනකොට ඉවිනින් ඩ්‍රයිව් එක අදත් උන් එකතු වෙන්න වාට පුළුවන්කම තියෙනවා. ලස්සන සිදු ගොඩක් එක්ක හවස ලස්සන කරන්න, හැන්දෑව ලස්සන කරගන්න. FM 93.5 FM 93.7 මීටරේ වෙනස් නොකර කන ළඟින්ම තියාගන්න. දැන් අද ටිකක් වැසි බර දවසක්නේ. ගොඩක් පැතිවලට වහිනවා. උදේ ඉඳලා වහිනවා. ඉතින් වැස්ස කිව්වහම සමහර පැතිවලට වැහලා තියෙන්නේ. මම හිතන්නේ දවස් දෙක තුනක් වහින්න ඕනේ එක සැරේට වැහලා. මිලිමීටර 340 350 ඒ වගේ ප්‍රමාණ වලින් වැහපු ප්‍රදේශ තියෙනවා. කෑගල්ල ප්‍රදේශයට එහෙම, කෑගල්ලේ සමහර ප්‍රදේශ වලට එහෙම මේ විදිහට රෙකෝඩ්ස් තියලා වැහලා තියෙන ගම් පහ පැත්තට එහෙම හම්මෝ කියන්න වැහලා තියෙන්නේ. ඒ නිසා ඉතින් ගොඩක් ප්‍රදේශ වලට වැසිබර කාලගුණික තත්ත්වයක් තියෙන්නේ. අද උදේ ඉඳලම මේ තත්ත්වය මේ විදිහටම තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ගොඩක් අය වැඩට එන වෙලාවටම හොඳටම වැස්සා. දැන් ඕෆ් වෙලා යන ටයිම් එකටත් ඒ විදිහටම සැලකුවොත් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. නිවාඩු දවස් දෙක ඩොක්ටර්ස්ලට හොඳයි. බෙහෙත් එකක් හැම දීගෙන ඉන්න තියෙන්නේ, බීගෙන ඉන්න තියෙන්නේ ගිහිල්ලා, රයිට්? සිකුරාදා හවස එච්චර ලස්සනට තියෙන්න ඕන එක නිකන් කැත කරන්න ලෑස්ති වෙන්න එපා කියලා තමයි අපිට කියන්න වෙන්නේ වැස්සට. මොකද හැමදාම ඉතින් නේද සති අන්තයක් එනකම් බලාගෙන ඉඳලා සිකුරාද දවසේ කලින් පොඩ්ඩක් ඔෆ් වෙලා පැනලා ගිහිල්ලා කුමාරි හැන්දෑව ලස්සන කරගන්න බලන දවසනේ විශේෂයෙන්ම සිකුරාද කියන්නේ. ඉතින් හැපි වීකෙන්ඩ් එකකට යන්න අපිට පොඩ්ඩක් බැරි වෙනවා වැස්සත් ඉතින්. ඒ නිසා ඉතින් වැස්ස අපි බලමු නේද. වැස්සත් ඉතින් කරන දෙයක් නැහැ. ඉතින් මොනවා කරන්නද? අපි අත තියලා නවත්තන්න බෑනේ. හැම දෙයකටම අපිට මුණ දෙන්න වෙනවා. හතරයි විනාඩි 12යි වෙලාව. සිඳුවක් ගන්න මැසේජ් එකක් එවන්න 0703 93 5 93 7 අපේ WhatsApp නම්බර් එකට. ආයෙත් තැනක ඉඳගෙන වැස්සට කොටු වෙලා නම් ඉන්නේ. රේඩියෝ එක දාගන්න. අකුණු ගහන්න එහෙම නැත්තම් විදුලි කොටන්න එහෙම නැත්තම් පරිස්සමට යන්න යන තැනක ඉන්න තැනක ඉඳගෙන රේඩියෝ එක අහගෙන වාඩි ඉන්න පුළුවන්කම දෙනවා. හවස 6:00 වෙනකන් ඉවිනින් ඩ්‍රයිව් එක.

ඔබත් අදම NLB හඳ හඳ බලා ගන්න.

හතරයි විනාඩි 22යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක හිතුවලා ඉන්න වෙලාව. අද ටිකක් පරිස්සමට පාර පාවිච්චි කරන්න. ස්පෙෂලි හයිවේ එක පාවිච්චි කරනවා නම් ඔයාලට කියලා තියෙන්නේ මාර්ග නීති වලට, ඒ කියන්නේ අර ඩිජිටල් ස්ක්‍රීන් වල දාලා තියෙනව නේද? මෙන්න මේ වේගයට යන්න, මේ වේගයට යන්න, මේ හරියවල් වල කියලා. ඉතින් විශේෂයෙන්ම කියනවා 60 කිලෝමීටර 60ක වේගය යුතුව පාවිච්චි කරන්න කියලා අධිවේගී මාර්ගයේ. ඉතින් ඒ වගේම තමයි වාහන අතරේ පරතරය, වාහනයක් නතර කරගන්න පුළුවන් විදියට පරතරයක් තබාගෙන ගමන් කරන්න කියන එක විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම ඉදිරිපස ලයිට් දාගෙන යන්න කියලා කියනවා. ඉතින් මේ අනතුරු වළක්වා ගන්න මේ කියන උපදෙස් වලට අනුකූලව ගමන් කරන්න, අධිවේගී මාර්ගයේ ගමන් කරනවා නම් විශේෂයෙන්ම ළඟටම ගිහිල්ලා බ්‍රේක් ගහන්න බලාගෙන යන්න නැතුව මේ වහින වෙලාවට වාහන ඉස්සරහ ඇදිලා යන්න පුළුවන්, ඉස්සරහ වාහනේ වදින්න. ඒක නිසා ළඟටම ගිහිල්ලා මේ බ්‍රේක් කරන්න, එහෙම නැත්නම් දකුණු පැත්තෙන් යන වාහනයට හෝන් කරලා බැරිම තැන වම් පැත්තෙන් ඉස්සර කරන්න. සමහරවිට වම් පැත්තෙන් ඉස්සර කරනකොටම එයාට හිතිලා දකුණු පැත්තට ගන්න පුළුවන් වාහනේ. එතකොට අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා කොයිම වෙලාවකවත් වම් පැත්තෙන් ඉස්සර කරන්න යන්න එපා. අධිවේගී මාර්ගයක තාම අනතුරුදායකයි එහෙම දෙයක් කරන්න ගියොත්. ඒක නිසා කොච්චර හෝන් ගහලා ලයිට් ගහලා හරි ඉස්සර වෙන්න දෙන්නේ නැත්නම් මේ කරන්නම දෙයක් නැහැ කියලා හිතලා වම් පැත්තෙන් ඉස්සර කරන්න යන්නත් එපා. මොකද ඒක අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ තාම වැඩි. හදිස්සි අපි දන්නේ නැහැ නේ මොන්සෙට කොයි වෙලාවේ හිතනවද කියලා. ඒ නිසා ඉතින් හෝන් එකක් ගහලා ගහලම කොමාරි එයා වම් පැත්තට දාලා වාඩි ඉස්සර කරලා යන්න, ඒ කරගන්න. එහෙම නැත්නම් අනතුරු වෙන්න පුළුවන්. අනිත් එක ආසනයට ගිහිල්ලා බ්‍රේක් කරනවා කියන එක, දුර පරතරයක් නැතුව ගමන් කරනවා කියන එක නිරන්තරයෙන් අනතුරු වෙන්න අධිවේගී මාර්ග තුල හේතුවක් වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ වහින වෙලාවත් එක්ක වැස්සත් එක්ක පරිස්සමෙන් යන්න, අනතුරු කරගන්නේ නැතුව ජීවිතය වටිනවා. ඔබේ වාහනය කෝටි ගාණක් දීලා ලක්ෂ ගාණක් දීලා ගන්න වාහනය වෙන්න පුළුවන්. හදිසියේ ගිහිල්ලා විනාඩි 2ක 3ක කලබලයකට, නැත්නම් විනාඩි 5ක 10ක කලබලයකින් මේ සියල්ල නැති කරගන්න හදන්න එපා. පොඩ්ඩක් මේ උඩුවට දාගන්න, නිකන් ඉන්නේ වැස්සේ. හරි, ඉතින් අධිවේගී මාර්ග විතරක් නෙමෙයි, නිකන් සාමාන්‍ය මාර්ගයේ ගමන් කරත් ලිස්සන්න පුළුවන්, අනතුරු වෙන්න පුළුවන්. වැස්සේ ගමන් කරනකොට කොමාරි වැස්සට එන්න වැස්සෙන කලින් මෙන්ට ගෙදරට පැන ගන්න ඕන කියලා වේගෙන් යන්න පුළුවන්. මේ දේවල් ගැන පොඩ්ඩක් ආයෙ හිතන්න. මොකද අනතුරක් වුණාට පස්සේ වැඩක් නැහැ. ස්පිරිතාලයකට ගිහිල්ලා මේ වේදනාව විඳිනකොට තමයි අනේ මට හිතෙන්නේ, අනේ තව පොඩ්ඩක් හිමින් යන්න තිබ්බනේ, එහෙම වුණා නම් මෙහෙම වෙන්නේ නැහනේ කියලා හිතෙන්නේ අනතුරක් වෙලා ස්පිරිතාලයකටත් ගියාට පස්සේ. ඒ නිසා යන්න කලින් ඒව ගැන පොඩ්ඩක් කල්පනා කරලා යන්න එක තමයි හොඳ. රයිට්, මතක් කරන්න ඕන ඔයාට ඔයගේ වගාබිම සරුසාරවත් වගාබිමක් කරගන්න ඕන. කරන වතුර ටික වැහි කාලේ නම් ප්‍රශ්නයක් නැහැ. හොඳට පෑවුම අල්ලන කාලෙට වතුර ටික ගන්න කොහෙන්ද කියලා කල්පනා කරවතින් ඒක ලොකු ප්‍රශ්නයක් නේ. අන්න ඒකට විදුලි බිලට තිත තියලා ඔයාගේ අස්වැන්න සරු කරගන්න, පිරිවැය අඩු කරගන්න දැන් හොඳම වතුර මෝටරයක් අරගෙන තියාගන්න. වැස්ස කියලා ප්‍රශ්නයක් නැහැ, වහින කාලේ හැමදාම තියෙන්නේ නැහනේ. ඩීප් ටෙක් වඩ පම්ප් එකක් අරගෙන ඔයාගේ වගාබිමේ සරුසාරවත් බව වැඩි කරගන්න, ඕන කරන වතුර ටික අරගන්න ඩීප් ටෙක් වඩ පම්ප් එකක් ගෙනල්ලා තියාගන්න. රයිට්. ඒ වගේම තමයි ගෙදර කෑම වේල රසවත් කරගන්න ඕන කරන විජය නිෂ්පාදන ටික අද අදම ගෙදර ගෙනියන්න. වීකෙන්ඩ් එකේ දැන් බඩු ගේන්න යනවනම් මතක තියාගන්න, ලියා ගන්නකොට ලුණු පැකට් එකක් කියලා ලියා ගන්න එපා. විජය ලුණු පැකට් එකක්, මිරිස් කුඩු 3-5 ටික, කහ කුඩු, මේ දේවල් ටික ගන්නකොට විජය කියන නම ඉස්සරහට දාලා ලියා ගන්න. ඒ වගේම ඉදියාපන නූඩ්ස්, තෝසෙ පිටි, කුරක්කම් පිටි ඇතුළු නිෂ්පාදන ගණනාවක් විජය නමත් එක්ක ඔබට හඳුන්වා දෙන්නේ 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක. අරගෙන මේකේ පාවිච්චි කරන රසය දන්න අය දන්නවා කොහොමද මේකේ තියෙන රසවත් බව, ගුණවත් බව, පෝෂණීය බව. ඉතින් වසවිස රසකාරක නැතුව, කෘතිම දේවල් නැතුව විජය නිෂ්පාදන ඔබට හඳුන්වා දෙන්නේ 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක. 4:26 වෙලාව චින්තක මැසේජ් කරලා තියෙනවා සිද්ධාක් අහන එකතු කරගන්න කියලා. මේ වෙලාවේ බෙලියත් ඉන්නවා කියලා කිව්වේ. ඒ වගේම නවෝද්‍ය කොහමද, හොඳින් ඉන්නවා නේද, සිද්ධාකට එකතු කරගන්න කියලා රත්නපුරේ, රුවන්පුරේ ඉඳලා මැසේජ් කරලා තියෙනවා මේ වෙලාවේදී. 0.7, 0.3, 93.5, 93.7 WhatsApp නම්බර් එකට වාගේ මැසේජ් එකක් එවන්න.

0: හතරයි විනාඩි 35යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත.

0: වන්නේ.
1: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහ කුඩු ගම්මිරිස් සහ කහ කුඩු.
0: ලංකාවෙන් පිටරට තතියන විජය ප්‍රොඩක්ට්ස්. රස හඳුනන පිප අග ඇති නම විජය ප්‍රොඩක්ට්.
1: ගෙදර කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්.
2: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කෙරෙමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කෙරෙමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

අනතුරක් වෙන්න ගිහිල්ලා අපි යාන්තමින් බේරුණාට පස්සේ අපි කියනවා අනේ අම්මෝ මං මාර වාසනාවකට බේරුනේ එතනින්. 99න් බේරුනේ මගේ වාසනාවකට එහෙම කියලා කියනෝ නේද? බයික් එකක් එම අනතුරක් වෙන්න ගියා තින්. එහෙම නැත්තම් එක්ක හරි සර්පෙක් ඇවිල්ලා පෑගෙන්න වගේ ගිහිල්ලා සරේටම දැකලා ඉවත් වුණෝදී කියනවා අම්මෝ මගේ වාසනාවකට පෙර වාසනාවකට මං බේරුණේ අම්මෝ කියලා කියනවා නේද? එහෙම කියන වෙලාවල් අපිට කියවෙන වෙලාවල් තියෙනවා. කියනවා අපිට වාසනාව කියන එක අපේ ඇඟේ තියනවා නේද? වාසනාව කියන එක අපි හරි බලාපොරොත්තු වෙන දෙයක්. අපේ ඇඟේම තියෙන දෙයක්. කොයි වෙලාවෙ හරි අපිට මේ මොන විදිහින් හරි ඕකේ ප්‍රතිඵලයක් ලැබෙයි. වාසනාව කියන එකකින් අපිට වැඩක් ගන්න පුළුවන් වෙයි කියලා. ආඩ හිතෙනවා. ඉතින් ඒ නිසානේ කියන්නේ මගේ වාසනාවට මං බේරුණේ. අම්මෝ මං වාසනාවට ඒ සතාව දැක්කේ. ඒ වගේ දේවල් කියන්නේ වාසනාව ගැන ඒ තරමට විශ්වාසයක් තියෙන නිසානේ. ඉතින් ඔයාට වාසනාව ගැන එච්චර විශ්වාසයක් තියෙනවා නම් ඇයි ඔයාට බැරි ටිකට් එකක් ගන්න? ටිකට් එකක් ගත්තොත් ඉතින් ඒකින් ලැබෙන වාසනාව කොච්චරද කියලා මෙච්චරයි කියලා අපිට කියන්න පුළුවන්ද? ඒකෙන් ලැබෙන වාසනාව වා ඒකින් ගන්න මුදලෙන් කොතන ගිහින් නවතීද? ජයග්‍රහණය ලැබුණොතින් හොඳ දිනුමක් ලැබුණොතින් කෝටි ගාණක මුදලක් අතර ආවොතින් ඒ මුදල වියදම් කළ විතරක් නවතීද? නෑ. වායකින් දියුණු වෙලා කොතැනට ගිහිල් නවතීද කියලා අපිට කියන්නත් බෑ. ඒ නිසා මහජන සම්පත ලොතරැයියක් ගන්න ඔයාලට දියුණු වෙන්න තියෙන ලේසිම පාරක් තමයි මහජන සම්පත ලොතරැයියක් අරගෙන ඔයාගේ වාසනාව ගැන විශ්වාසයක් තියෙනවා නම් ඔයාගේ වාසනාව විශ්වාස කරනවා නම් වාසනාව කිව්වර ගෙදර ඉන්න කෙනාවත් ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්වත් නෙමෙයි ඔයාගේ වාසනාව ඇත්තටම තියෙන ඔයාට තියෙන වාසනාව සම්බන්ධ විශ්වාසයක් තියෙනවා නම් ගන්න ටිකට් එකක් මහජන සම්පත ලොතරැයියක් මේකෙන් පුංචි රුපියල් 40ක් විතරයි වියදම් කරලා ඔයාට කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. අපි හිතමුකෝ ඇදුන්නේ නැහැ ටිකට් එක ජයග්‍රහණයක් ලැබුන්නේ නැහැ කියලා. හැබැයි එහෙම හිතන්නත් එපා. මොකද ඒකෙන් වාගේ මුදල අපදයන්නේ නැහැ. ඒකෙන් රටට සේවයක් වෙනවා. රටට සේවයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ රටේ සංවර්ධනයට ජනාධිපති අරමුදලට මේ වගේ ගොඩාක් දේවල් වලට මහජන සම්පතව ගන්න ටිකට් එකෙන් ලොකු සේවයක් වෙනවා. ඉතින් ඒ නිසා ගන්න මහජන සම්පත ලොතරැයියක් ළඟම තියෙන ලොතරැයි කොඩුවේ ඔය මගතොටේ ඇවිදගෙන යනකොට අද වාසනාව කියාගෙන ළඟට එන ඇන්ටිකෙන් අංකල්කෙන් අයියාගෙන් මල්ලිකෙන් ටිකට් එකක් අරගෙන අද ගෙදර යන්න වාසනාව විශ්වාස කළා. ඊට පස්සේ ඩෝම මැෂින් එකක් අරගන්නවා කියන්නේ වාගේ වැඩ පහසු කරගන්න ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණය යොදාගෙන ලංකාවේ අපිට හඳුන්වා දෙන මැෂින්ස් ගණනාවක් තියෙනවා. ඩෝම නමින් මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගම තමයි මේ මැෂින්ස් කෙනලා අපේ රටේ බෙදා හරින්නේ අලෙවි කරන්නේ. ඉතින් වඩ හොඳ අලෙවින් පසු සේවාවක් එක්ක මාක්ස්මන් හෝල්ඩින්ග්ස් හඳුන්වා දෙන වීකෙඩි යන්ත්‍ර කණු දෙකෙලිවේට යන්ත්‍රය වගේම පුංචි ව්‍යාපාර කරන අයට ස්ටීම් බට්ටා ඉදිරින් ඇහට ගිහිල්ලා ඇඹරුම් යන්ත්‍ර පොල් තෙල් ඉඳල යන්ත්‍ර මේ වගේ නිෂ්පාදන ගණනාවක් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඩෝමා නමින් අරගෙන දියුණු වෙන්න වගේ වැඩ පහසු කරගන්න ඩෝමා නිෂ්පාදන එකතු කරගන්න කියලා මතක් කරනවා. 4:43 වෙලාව සිංදුවක් අහන්න බලාගෙන හිටියනම් මැසේජ් එකක් කියලා තාම කිව්වේ නෑ කියලා මම කියන්න හදනේ මැසේජ් එකේ මැසේජ් කරපු කට්ටිය කවුද කියලා. රුක්ෂාන් ගම්පහින් එකතු කරගන්නවා සිංදුවකට එකතු වෙනවා කියලා තියෙනවා. ඒ වගේම උදුල තිමිර දනුෂ්ක ඇතුළු කට්ටියම මැසේජ් කරලා තියෙනවා සිංදුවකට. මෙහෙට වැස්ස හොඳටම හැමදාම වගේ අර ගිනිගත් වෙන පෝස්ට් ඔෆිස් එකේ කාර්ය මණ්ඩලය සිළු දෙනා එකතු කරගන්න කියලා තියෙනවා. මංචුල හේමන්ත ගිනිගත් වෙන ඉඳලා මැසේජ් කරලා තියෙන්නේ. මෙහෙත් හරි වැස්ස පාන දුරේටත් හොඳටම වැස්ස කියලා අපිට ආරංචි චාරු කොයිද කියලා අහලා තියෙනවා. අන්න එයාට තමයි කිව්වේ පාන දුරේටත් හොඳටම වැස්ස කියලා. එයා කියන්නේ ඉතින් දන්නේ නැහැ ඉතින් ගහගෙන ගිහිල්ලා කියලාත් කියනවා. තාම ආරංචියක් නැහැ. බලමු. සඳුද තමයි හරියටම දැනගන්න වෙන්නේ. රයිට් සින්දුවකට එකතු කරගන්න මමත් අහගෙන ඉන්නේ කියලා දිලීප මැසේජ් කළා තියෙනවා ගම්පහින්. හම්මෝ ගම්පහට හොඳටම වැස්ස නේද? ඊය දුන්නා නේද ඇති වෙන්න? දවස් 3-4 කේව එක සැරේ අද පාන්දර ඉඳලම 0.7, 0.3, 93.5, 93.7 මගේ WhatsApp නම්බරේකට වගේ මැසේජ් එකක් එවන්න හවස 6 හමාර වෙන්න කලින්.

0: Music Garage with Kavi and Ravi.
1: ලංකාවේ හිට්ම සින්දු දෙක අපේනෝ ඉඩිද උදේ 10ට.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලී. පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදමැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579.

0: හතරයි විනාඩි 56යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
6: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
7: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
9: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
10: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
11: වාර්තාපිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩේ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය මිලදී ගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: පරිපාලනය කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

හවස පහයි විනාඩි පහයි වෙලාව සුබ සන්ධ්‍යාවක් අපි දෙවැනි පැයට ඇවිල්ලා තියෙන්නේ ඉවිනින් ඩ්‍රයිව් එක. ඉතින් ඔයාලට මතක් කරන්න ඕන විශේෂයෙන්ම හොඳ ව්‍යවසායකෙක් වෙන්න, හොඳ විදියට තමන්ගේ ජීවිතය ගොඩදාගන්න බලාගෙන ඉන්න අයට දැන් පුරුවන්කම තියෙනවා කසාගල ප්ලාන්ටේෂන් එක එකතු වෙලා තමන්ගේ ජීවිතය ගොඩදාගන්න. යාලා ඕන කරන මඟ පෙන්වීම නියම ආකාරයෙන් සිදු කරන්න සූදානම් ඉන්නවා. ඉතින් ඒ නිසා ඔයාට ඔයාගේ ජීවිතේ හැඩ කරගන්න ඕන, ලස්සන කරගන්න ඕන කියලා හිතනවා නම් අපේ රටේ කෘෂිකර්මාන්තයට නව පණක් ලබා දෙමින් නව මට්ටමකට ගෙන ගිය ජාත්‍යන්තර මට්ටමේ වෙළඳපොළ ඉලක්ක කරගත්ත විශ්වාසනීයම නාමය කසාගල ප්ලාන්ටේෂන්. ඉතින් විශේෂයෙන්ම ඔයාලට මේ කසාගල් ප්ලාන්ටේෂන් සමූහ ව්‍යාපාරයත් එක්ක එකතු නොවතින් ඔයාගේ අරමුණ විශේෂයෙන්ම දේශීය ව්‍යවසායකෙක් වෙන්න නම්, ඒ වගේම ඔයාලට ජාත්‍යන්තරය ජය ගන්න නම් ඒ කරන අවශ්‍ය මඟ පෙන්වීම වුන් කරන්න සූදානමින් ඉන්නවා. ඔබට පුළුවන්කම තියෙනවා කසාගල ප්ලාන්ටේෂන් සමගින් එකතු වෙලා ඔයාගේ ජීවිතේ හැඩ කරගන්න, ගොඩදා ගන්න, ඔය ඉන්න තත්ත්වෙන් සෑහෙන්න උඩට එන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. රයිට්, කසාගල් ප්ලාන්ටේෂන් එක සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි gedara kæma beela rasa ganwa ganna te ekak kopi ekak bonokota rasata kopi ekak hadaagena unu unuwen kopi rahata bonna te ekak bonokota te hariyatama danena widiyata bonna te ekak kopi ekak biwata passe e ona karana api balaapuruth wenna fresh gatiya apita labenna oya gedara genihin thiya ganna ona vijaya te vijaya kopi thi vijaya nama kiyanne lankawa vitarak neme dan jaathyantare pawa අගය කරන ජාත්‍යන්තරයට පවා අපේ නිෂ්පාදන අරගෙන යන නාමයක් බවට සන්නාමයක් බවට පත්වලා තියෙනවා. 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක විජය සන්නාමය තවදුරටත් ඉස්සරහට යමින් ඉන්නේ. ඔබේ විශ්වාසය රැක ගනිමින්, ඔබේ විශ්වාසයට ගරු කරමින් කියන එක අමතක කරන්න එපා. හවස පහයි විනාඩි 7ක් වෙනකොට සිඳුවක් අහන්න නැගදු කරගන්න කියලා උදිත මැසේජ් කරලා තියෙනවා. මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා නිර්මාල් මැසේජ් කරනවා. මීරිගමින් සිඳුවකට එකතු කරගන්න කියලා ලස්සන සිඳුවක් අහන්න අපිත් ඔයාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා, බලාගෙන ඉන්නවා කියලා තියෙනවා. අපේ මැසේජ් එක කියවනකම් තැන්ක්යූ ඔයාව එකතු කරගන්න. එයාගේ ඉන්දික මැලේසියාවෙන් මැසේජ් කරනවා සිඳුවකට එකතු කරගන්න. රුවන්, ඒ වගේම සත්සර ඇතුළු එයාගේ ගමේ යාළුවෝ ටික ඔක්කොම මතක් කරන්න කියලා කිව්වා. ඕකේ ඉන්දික හැමෝමත් එකතු කරගන්නවා. ඊට පස්සේ වසන්ත මැසේජ් කරලා තියෙනවා පිළියන්දලින් සිදුවකට එකතු වෙනවා කියලා. අපි එනවා ළඟදීම පිළියන්දලට, ලංකාවේ දැවැන්තම වෙසක් කලාපය. මේ සැරේ අපි පිළියන්දලට අරගෙන එන්නේ ITN පූජා වෙසක් කලාපේ ස්වාධීන රූපණී මාධ්‍යාලය ලක්හඬ. අපි සියලු දෙනා එකතු වෙලා මේ ලස්සන සුන්දර වැඩේ පිළියන්දල නගරයේ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන්න. ඉතින් මේ මාසේ 30 වෙනිදා ඉඳලා ජූනි මාසේ 3 වෙනිදා දක්වා ඔබට පූජා වෙසක් කලාපයත් එක්ක, ITN පූජා වෙසක් කලාපයත් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා පිළියන්දලට ආවතින්. පිළියන්දලවට කැස්බෑව මහරගම මේ ප්‍රදේශවල අයට විතරක් නෙමෙයි, එතනින් එහා පැත්තට ගිහිල්ලා කොළඹට වෙසක් බලන්න එන හැමෝටම අපි ආරාධනා කරනවා මේ සැරේ එන්න පිළියන්දලට. පිළියන්දල වෙසක් කලාපයත් එක්ක, ITN පූජා වෙසක් කලාපයත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. හවස 5:09 වෙලාව.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 767 479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: දෙවනිදා සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් දල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසත් කලාපය
1: දකින්න නිවෙන්න.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.
4: ශීලා, මේ ගීතේ මම දැනගන්න මගේ හදවතේ දුක

0: ලකඩ රේඩියෝ ITN ලකඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
1: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
0: ලකඩ රේඩියෝ ITN
3: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
4: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: Wakanda Radio ITN.
1: හවස 5 විනාඩි 24 වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

හවස 5:24 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්න වෙලාව සින්දුවක් අහන්න මැසේජ් එකක් එවන්න ඔයාලට පුළුවන්කම තියෙනවා මේ වෙලාවේ කොතන හිටියත් FM 93.5 FM 93.7 මීටරේ වෙනස් නොකර කන ළඟින් මා තියාගෙන ඉන්නවා නම් ඔයාලට පුළුවන්කම තියෙනවා මේ වෙලාවේ ඉවිනින් ඩ්‍රයිව් වහගෙන වැඩක් කරන්න නේද රයිට් මේල සිද්දුව ගැටගතු කරගන්න කියලා තිලින මැසේජ් කළා තියෙනවා ලස්සන සිද්දුව අහන්න ගැටගතු කරගන්න අපි තිනව අහගෙන කියලා මීරිගම ඉන්නවා කියලා කිව්වේ වගේම ප්‍රබෝධිනි මැසේජ් කළා තියෙනවා සිද්දුව ගැටගතු කරගන්න කියලා ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා වා දන්නවද මෙන්න මේ කෝඩ් එක ගැන දැන් ඔයාලට ඉන්ෂුරන්ස් එක අමතක වෙලා ඔයා යනවා වාහනේ කොහේ හරි හැබැයි ඉන්ෂුරන්ස් එක ගෙනihලා නැහැ පර්ස් එකෙත් නැහැ වාහනේත් නැහැ මගෙදි නවත්තන පොලිසිය පොලිසියෙන් අත දාලා මාත් එන්නකෝ බලන්න ලයිසන් ඉෂුනස් අරගෙන කියලා කියනවා. මම කියන්නේ නේද? වීදුරට පොඩි තට්ටුවක් දාලා පහත් කරන්න කියලා වීදුරු. ඊපස්සේ කියලා අපි පොඩ්ඩක් ඉතින් අපේ අර පණාව දාලා hina වුණාට පස්සේ මාත් අරගෙන ලයිසන් ඉෂුනස් බලන්න කියලා කියනවා. බලනකොට නෑ. ලයිසන් එක තියෙනවා ඉන්ෂුරන්ස් නෑ. මාර වැඩේ. මොකද කරන්නේ? මොනවා කරන්නද ඉතින්? හිතාගෙන යනවත් කමන්නෑ ඉතින් පොඩ්ඩක් ඉදිරි ගාලා සමා වෙන්න කියලා අදට විතරක් සමාවක් දෙනවද අනේ එහෙම කරන්න එපා කියලා කියන්න පුළුවන් තරම් දේවල් කියලා පොඩ්ඩක් ඉතින් ෂේප් එකක් දාගන්න පුළුවන්ද කියලා බලනවා සමහර අය ඉතින් මානුෂීයව සලකලා ආයෙ මේ වැරද්ද කරන්න බෑ යන්න කියලා කියන වෙලාවල් තියෙනවා හැබැයි ඉතින් සමහර වෙලාවට නෑ නෑ මාතේ ඉතින් එහෙම කරන්න බෑ නේද ඔය විදිහට කරන්න කියොත් ඔක්කොම ඉතින් ඔය විදිහට කරන්න වෙනවනේ එහෙම කරන්න බෑ නේද ඉතින් ගන් ලයිසන් එක ගන් කියලා ඉතින් ලියනවා ලියලා ඉතින් අදාළ දඩය පනවලා යන්න කියන වෙලාවල් තියෙනවා හැබැයි ඔයාලට ඉන්ෂුරන්ස් එක අමතක වෙලා ගියොතින් දැන් පොඩි වැඩක් තියෙනවා කරන්න පොලිසියෙන් මහත්තයෙක් නැවතුරු පස්සේ ඉන්ෂුරන්ස් කරන්න නෑ මහත්තයා හැබැයි වාහනේ ඉන්ෂුරන්ස් කරලා තියෙන්නේ මට ඒක තහවුරු කරන්න පුළුවන් කියලා පොඩි වැඩක් කරන්න පුළුවන්කම තියෙනවා. ආ දැනගෙන ඉන්න ඇති සමහරට දැනගෙන ඇති මේ විදිහට කරලත් ඇති. හැබැයි නොදන්න කෙනෙක්ට මම මේ කියන්නේ. වාගේ ෆෝන් එක තියෙනවනේ. මොන දේ අමතක වෙලා ගියත් ෆෝන් එක අරගෙන යනවා කියලා මම දන්නවා. ෆෝන් එක අරන් ගියොතින් තරුවයි 13:38 හෑෂ් කෝඩ් එක ලියලා තියාගන්න. තරුවයි 13:38 හෑෂ් ගහලා මගේ ඉන්ෂුරන්ස් එක ඇක්ටිව් කියලා පෙන්වන්න පුළුවන්. ඔයාගේ ඉන්ෂුරන්ස් එක ඇක්ටිව් ඉන්ෂුරන්ස් එකක්. ඔයා ඉන්ෂුරන්ස් කරලා තියෙන වාහනේ කියලා ඔයාට පෙන්වන්න පුළුවන් මෙන්න මේ කෝඩ් එක ඔයාගේ ෆෝන් එකේ ගහලා ඔයාට ඩයල් කරවතින් පෙන්වන්න පුළුවන්. තරුවයි 13:38 හෑෂ් කෝඩ් එක ගහලා පෙන්වන්න. එතකොට යා පෙන්න ෆෝන් එකේ පෙන්නනවා ඇක්ටිව් ඉන්ෂුරන්ස් එකක්. ආ ඉන්ෂුරන්ස් කරලාද තියෙන වාහනේ කියලා පෙන්නනවා. ඉතින් මේක දැනගෙන යන්න පාරේ යනකොට හදිස්සිය අමතකුණෝ තියෙන ඉන්ෂුරන්ස් එක. ඒක නිසා ෆෝන් එකේ නෝට් පෑඩ් එකේ දාලා තියාගන්න මේ කෝඩ් එක. තරුවයි 13:38 හෑෂ් ගහලා තියාගන්න. කවදා හරි කොතෙන්ද හරි ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්කම තියෙනවා. 5:28 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.

ලක්හඬින්. අවසපහයි විනාඩි 32යි වෙලාව විජේ නිෂ්පාදන වගේ ගෙදර තියෙන්න ඕන. කැම වෙල රසට ගන්න හදා ගන්න ඕන කියලා හිතිලා විතරක් මදි. ඒකට ඕන කරන දේවල් ටිකක් ගෙදර තියෙන්න ඕන. එමුණොත් තමයි මට රසට කැම ටික හදාගෙන කන්න පුළුවන්. පුංචියට වැඩිහිටියන්ට ඕනම කෙනෙක්ට රසට කැම ටිකක් හදලා දෙන්න. ඒක වා කරන ලොකු දෙයක්. කකින්වත් බැනුම් ගන්න ඕනේ නැහැ. ඉන්දියාප ටිකක් නූල්ස් එකක් හරියට හදා ගන්න ඕන නම් විජේ ඉන්දියාප පිටි විජේ නූල්ස් පිටි නූල්ස් පිටි කොහෙදනේ නූල්ස් ඉන්දියාප පිටි රතු ඉන්දියාප පිටි සුදු ඉන්දියාප පිටි තියෙනවා විජේ නූල්ස් තියෙනවා ඇලෙන්නේ බෙරි වෙන්නේ නැති වෙන්න ලස්සනට හැඩයට කන්න ඕන නම් විජේ නූඩ්ල් එකක් ගෙදර ගෙනින් තියාගන්න.

0: හඳුන් කූරුවලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
1: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සෙත් සුවඳින් පිරේවා.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
4: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය. සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: වැඩිපුර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුම සනසුම හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ශනික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලකාණ්ඩ රේඩියෝ ITN
4: 5:45
3: ලකාණ්ඩ ප්‍රවෘත්ති සවස 6:00ට බලාපොරොත්තු වන්න
1: සම අනුග්‍රහය
5: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න POC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න
6: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවද කරන්න බැරි මෙගා පවර් ටැග් දෙක ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග්ය ලක්ෂ 20 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් ගා මෙගා පවර්
4: සහයෝගීතා අනුග්‍රහය
0: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 077 37 797 70
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: වකුගඩු හානිවලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 071 397 399
4: ඉදිරි පැය කිහිපයේදීත් මිලිමීටර් 200ක්ම වූ ඉතා තද වැසි. කැලණි කළු අත්තනගලු ජලමට්ටම් ඉහළට ප්‍රදේශ රැසක ගම් වතුර අවධානම. දිස්ත්‍රික්ක දෙකකට නායාමේ රතු නිවේදන. මැද පෙරදිග යුද්ධයේ හමුවේ ආර්ථිකයේ ඉදිරියට ගෙන යාමේ ශක්තිය රජය සතු බව ජනපති කියයි. ඉන්දියාවෙන් පාකිස්තානයට වාග් ප්‍රහාරයක්.
3: ලක්කන්ඩ ප්‍රවෘත්ති සවස 6:00ට බලාපොරොත්තු වන්න.

0: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
0: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
0: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: කෝල් ඩ්‍රයිව් එකට
5: ලක්කන Evening Drive.
6: අවස පහයි විනාඩි 53යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. වෙලාව බොහොම ඉක්මනට ගත වෙලා යනවා. දන්නේම නැතුව අපිට කාලයත් එක්ක සටනක් නෙදීන්නේ මොන වැඩේ කරන්න ගියත්. ඉතින් ඒ අතර මතක් කරන්න ඕන කාලයත් එක්ක සටන් කරලා හොඳ ව්‍යවසායකෙක් වෙලා ඔයාට ජීවිතේ දිනන්න අත්වලක් වෙන්න දැන් සූදානම් ඉන්නවා කසාගල ප්ලාන්ටේෂන්. ඉතින් සරසර අනාගතයක් පැහැපර හරිත ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කසාගල සමූහ ව්‍යාපාරය තමයි ඔයාට මේ මතක් කිරීම සිදු කරන්නේ. විශේෂයෙන්ම කසාගල සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ අපේ රටේ කෘෂිකර්මාන්තය හරහා අපනයන ආදායම වැඩි කරමින් වගේම රටේ සංවර්ධනයට දායක වන විශ්වාසනීය හිතකාමී දේශීය ව්‍යාපාරයක්. ඒ වගේම තමයි අපේ තරුණ පරපුර ව්‍යවසායකයන් බවට පත් කරන්න අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරමින් නව විද්‍යාත්මක ඒ වගේම කෘෂි ආයෝජන අවස්ථාවන් හඳුන්වා දෙමින් හෙට ගැන හිතලා හෙටට අවශ්‍ය වෙන විදිහේ වටපිටාවක් එක්ක ඔයාගේ අනාගතය සකස් කරන්න කසාගල ප්ලාන්ටේෂන් සමගින් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ මොනෝතින් ඔයාට ජීවිතේ ගොඩදා ගන්න පුළුවන්කම තියෙවි. ඒ වගේම තමයි ඩෝමා මැෂින්ස් කිව්වම ලංකාවට හඳුන්වා දෙන්නේ මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සමාගම. ඔයාට ව්‍යාපාරයක් උන්චියට පටන් ගන්න ඕන නම් සහ නිෂ්පාදනය ආශ්‍රිතව ඔන්න ස්ටීම් බාටා මැෂින් එක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඇම්බරොම් යන්ත්‍ර, පොල්තෙල් ඉන්ධන යන්ත්‍ර මේ වගේ මැෂින්ස් ගණනාවක් ඔබට හඳුන්වා දෙන්නේ මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සමාගමෙන්. ඔබට පුළුවන් මේ මැෂින් හරහා ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න, වැඩ පහසු කරගන්න, අලෙවෙන් පසු හොඳ සේවාවක් ලබා දෙන්නත් මාක්ස්පෙන් හෝල්ඩින්ග් සමාගම සූදානමින් ඉන්නවා. සිදුවක්කට එකතු කරගන්න කියලා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරන කට්ටිය අතික්මන මතක් කරන්න ඕන. ඉන්දික මැසේජ් කරලා තියෙනවා සිදුවක් අහන්න කුලියාපිට ඉන්නවා කියලා කිව්වා. ඒ වගේම සංජීව ආව එකතු කරගන්නවා. මම කෑගල්ලේ හිරුනි නමෝද්‍ය අම්ම තාතා ඇතුළු පවුල කට්ටිය හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ලක්කඩ කාර්ය මණ්ඩලය හැමෝමත් එක්කම යටි අන්තර ටෙක් එකේ මගේ යාළුවෝ හැමෝමත් එකතු වෙනවා කියලා තියෙනවා මේ වෙලාවේදී. රයිට් ඔයාලා හැමෝම එකතු කරගන්නම්. ඊට පස්සේ සිද්ධාගඩ එකතු වෙනවා. උපුල් මැසේජ් කරනවා මීරිගම ඉන්නවා කියලා කිව්වේ මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන. ඒ වගේම අද සුභ පැතුමක් ඉක් කරගන්න ඕන කියලා තියෙනවා. විශ්මි අනුත්තර අදුවගේ 14 වෙනි බර්ත්ඩේ එක අපි හැමෝම යාට සුභ පැතුම් එකතු කරනවා කියලා කියනවා. අසස් සිද්ධාවක් දෙන්න කියලා මාතෙ උපාලි ඒ වගේම ධම්මික පුතාය වගේම සිතුම් සංසිත නංගිගේ දූ විශ්මි ඇතුළු කට්ටිය ඉන්නවා කියලා තියෙනවා. පුතා චන්දු මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. උඩත්තා පොළ කුරුණෑගල ඉඳලා තමයි ලක්මාලි බණ්ඩාර මැසේජ් එක කියලා තියෙන සිදුවකට මේ වෙලාවෙ එකතු වෙනවා කියලා. හැපි බර්ත්ඩේ කියලා මාත් විශ් කරනවා සුබ උපන්දිනයක් වෙන්න කියලා. ඒ වගේම දිනුක මැසේජ් කරලා තියෙනවා නිට්ටඹු වෙන සිදුවකට එකතු කරගන්න කියලා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. හවස 5 විනාඩි 56යි වෙලාව.

මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාව වෙත නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.

0: පැමිණිල්න කිරීමේ බැතිබරදායකත්වය.
1: මේ සමහර අඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: පහර ලංකාවටම ලක්න පෙරනෝවරු
1: සුබ සන්ධ්‍යාවක් හවස 6:06 වෙලාව

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩි තහනිය නුතරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව. පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: පහේ ළමයි
3: නංගි, අපි මල්ලිට ටිකක් කතා කරන්න ඕන. ඔයා කරුණාකර මෙතන දෙයි යන්නකෝ.
4: නෑ නෑ නෑ, බබු කොහෙවත් නැහැ, මෙතන ඉන්න ඕන.
1: අධ්‍යක්ෂණය ශාන් විජේරත්න.
3: ලොරියට අඩයක් නේ චිත්‍රපටිය නම. අර ලොරිය ගමට එනකොට ලොරිය පිටිපස්සෙන් දුපු ගෑනු කට්ටිය කෙනෙක් නේ හටවන්න ගෑ.
5: ලොරියට අඩයක්? ඒ මොන චිත්‍රපටියක්ද? එහෙම එකක් නෙමෙයි අනේ, අමාවකට හඳ පායලා කියන චිත්‍රපටිය. ඒකේ හඳමලියට හිටිය මම.
3: අනේ නිකන් බොරු කියන්න එපා, අමාවකට හඳ පායලා මාත් බල්ල තියෙන එක හඳමලිය කියන්නේ වැසියෙක් නේ.
1: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.
6: පහේ ළමයි එක්ක පුරෝ කවුද නංගියේ? කුචු කුචු කුචු කුචු කුචු.
0: ලකන්ද රේඩියෝ ITN.
1: කෝල් ඩ්‍රයිව් එකට
0: ලකන්ද ඊවෙනින් ඩ්‍රයිව්.

අවසහයයි විනාඩි 16යි වෙලාව. සුබ සන්ධ්‍යාවක්. විජේ නිෂ්පාදන වගේ ගෙදර කෑම වේල රස ගන්න එකතු කරගන්න. ඔයාලට කෑම ටික හදාගන්නකොට මොනවද අඩුපාඩු කියලා දැනගෙන කලින් දැනගෙන ගෙදර ගෙනihin තිබ්බොත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි සමහර වෙලාවට අපිට මතක් වෙන්නේ බඩු ටික ඕන දේවල් මොනවද කියලා මතක් වෙන්නේ කෑම එක හදන්න ගියාට පස්සේ. එතකොට ඉතින් පරක්කු වැඩි නේද? ප්‍රමාද වැඩි. එතකොට ඉතින් ওই තියෙන දේවල් දාලා හදනවා. හැබැයි එහෙම නෙවෙයි. විජය ලුණු ටික, විජය මිරිස්කුළු 3-5 ටික මේ කියන දේවල් ටික මාස්කාරියක් හදන්න ඕන කියලා හිතනවනම්, මාළු කරි එකක් රසට හදන්න ඕන කියලා හිතනවනම්, විජය මාස්කාරි 3-5, මාළු කරි 3-5 මේව ගෙනihin තියාගන්න. දැන් අද හරි මතක තියාගන්න, හෙට ෂොපින් කරන්න යනවනේ. ගෙදරට ඕන කරන බඩු ටික අරන් එන්න. සමහර වෙලාවට සතියේට ඕන කරන දේවල් ටික එක දවසේ අරන් එන්න යනවා. ගියාට පස්සේ කඩේට ගිහිල්ලා ගන්නකොට ওই දේවල් ටික ලියලා අරන් යන්න, තුන්ඩුවක ලියාගෙන යන්න ලිස්ට් එකක්. මේ හැම දෙයක්ම ගනිද්දි විජය නමත් එක්ක අරගන්න. එතකොට ඔය කෑම වේල් රස ගන්නව ගන්නව කියන එක අමුතුවෙන් මහ මැජික් එකක් නෙවෙයි. ඒ වගේම තමයි රසකාරක වර්ණකාරක නැතිව කෘතිම දේවල් නැතුව වඩා හොඳ කෑම වේලක් හදාගන්න විජේ නිෂ්පාදන එකතු කරගන්න පුළුවන් 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක. ඒ වගේම වඩ වාසනාවන්තයෙක් වෙන්න වාසනාව උරගා බලන්න දිනයක් වෙලාවක් තැනක් නැකතක් නැහැ. වඩ හිතන වෙලාව සමහර වෙලාවට ඔයාගේ වාසනාවන්ත වෙලාව වෙන්න පුළුවන්. ඒ නිසා වාසනාව ට්‍රයි කරලා බලන්න, වාසනාව උරගා බලන්න. වඩ කරන්න තියෙන පුංචි දෙයක් තමයි රුපියල් 40ක් දීලා මහජන සම්පත ලොතරැයියක් ගන්නවා කියන එක. අරගත්තොත් ඔයා දිනු. ඔයා දිනනවා කියන්නේ රටක් දිනු. මොකද ඔයා වැය කරන රුපියල් 40න් ඔයාට විතරක් නෙවෙයි, ඒක රටටත් වාසියක් අරගෙන එනවා. ඒ නිසා ඔයාගේ වාසනාව රගා බලන ගමන් රටටත් සේවයක් සලසන්න මහජන සම්පත ලොතරැයියක් අද හවසම අරගෙන යන්න. රයිට්. හවස 6යි විනාඩි 18යි වෙලාව හැන්දෑ වෙලා තියෙන්නේ. කට්ටියගේ ගෙදර කඩිමුඩියේ කලබලේ දුවන ගමන් ඉන්නේ. පරිස්සමට යන්න හැමෝම. මොකද වාහන වැඩි අද සිකුරාදා දවස නිසා ට්‍රැෆික් ලයිට් වල රතු එළිය පත් වුණාට පස්සෙත් කමන්නේ මන් ටක් ගාලා දා ගන්නවා කියලා එහෙම යන්න එපා. පොලිසිය මහත්තුරු එක පැත්තකින් බලාගෙන ඉන්නවා දඩකොලයක් දෙන්න. අනිත් පැත්තෙන් අනතුරකට ලක් වෙන්න පුළුවන්. රෙඩ් ලයිට් එකේ කලබලයට අන්තිම මොහොතේ දාන්න ගිහිල්ලා. හරිද? ඒ වගේ අනතුරු කරගන්න නැතුව පරිස්සමට ගෙදර යන්න ඕන. කලබලයට ඕවර්ටේක් කරන්න ගිහිල්ලා එක පිටේක යන්නේ නැතුව උංචි වෙලාවක් අරගෙන යන්න. කලබලේ ගියත් සමහර වෙලාවට විනාඩි 5ක් 10ක් වෙන්න පුළුවන් වයිසර වෙලා යන්නේ කලින් යන්නේ. හැබැයි ඔයාට පුළුවන් පරිස්සමෙන් ගියෝ ති විනාඩි 10ක් පරක්කුණාත් අනතුරක් නොකර ගෙදර යන්න. ගෙදර ගොඩක් අය ඉන්නවා අයනකම් බලාගෙන. අම්මා තාත්තාත් වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්. මේ හැමෝම ආදරෙන් බලාගෙන ඉන්නවා එනකල්. පරිස්සමට යන්න ඒ නිසා. හවස 6යි විනාඩි 19යි වෙලාව.

0: පරිතිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන්කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
4: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 679 579.
5: කෝල් ඩ්‍රයිව් එකට
6: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්.
7: විනාඩි 23යි වෙලාව බොහොම ඉක්මනට ගත වෙලා ගිහින් තියෙනවා. එමනම් ඉතින් අදට ඉවිනින් ඩ්‍රයිව් වලින් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. විජේ නිෂ්පාදන කැම වේල රස ගන්ව ගන්නවාගේ ගෙදර තියෙන මොන නමක් බ්‍රෑන්ඩ් එකක් මතක තියාගන්න ඕන කරන හැම දෙයක්ම ගෙදරට තුන පහ ටික මිරිස්කුට් ටික මේ හැම දෙයක්ම විජේ නමත් එක්ක අරගෙන යන්න. එමනම් ඉතින් අදට අපි යනවා මහමත් ලබන සඳුදා හරියටම හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මුණ ගැහෙන බලාපොරොත්තුෙන්. ගින්න නම් සුබ දවසක්. මම චමිත්.

0: සම අනුග්‍රහය.
1: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙකමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
0: සහයෝගීතා අනුග්‍රහය.

ඉදිරි පැය කීපයේදීත් මිලිමීටර් 201ම වූ ඉතා තද වැසි. කැලණි කළු අත්තනගලු ජලමට්ටම් ඉහළට ප්‍රදේශ රැසක ගං වතුර අවධානමක්. දිස්ත්‍රික්ක දෙකකට නායාම් රතු නිවේදන. මැද පෙරදිග යුද්ධයේ හමුවේ ආර්ථික ඉදිරියට ගෙන යාමේ ශක්තිය රජය සතු බව ජනපති කියයි. ශ්‍රී ලංකා ආර්ථික කළමනාකරණයට මූල්‍ය අරමුදලින් පැසසුම්. අධිකරණයට නොපැමිණි

0: දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ගත වූ පැය කිහිපයේදී කෑගල්ල පම්බේගම ප්‍රදේශයට මිලිමීටර 336ක පමණ ඉතා තද වර්ෂාපතනයක් ලැබී තිබුණා. කෙනිඳිවැල ප්‍රදේශයට ලැබුණු වර්ෂාපතනයේ මිලිමීටර 244ක්. ඊ රාත්‍රියේ සිට අද අලුයම දක්වා කෑගල්ල කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට අධික වැසි ලැබී තිබෙනවා. බෙයංගුඩ ප්‍රදේශයෙන් වාර්තා වූ වර්ෂාපතනය මිලිමීටර 238ක්. අවිස්සාවල ප්‍රදේශයට ලැබුණු වර්ෂාපතනය මිලිමීටර 230ක්. නිර්ත දිග මෝසම් කාලගුණය මේ වන විට දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එබැවින් තවදුරටත් මෙම වැසි තත්ත්වය පවතින බවද අනාවැකි නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා කියා සිටියා.
1: දිවයින හරහා නිර්ත දිග මෝසම මේ වනට ස්ථාපිත වෙමින් පවතිනවා. මේ නිසා දිවයින හරහා නිර්ත දිගෙන් හමන නැත්නම් බතහිරින් හමන ඉතා හොඳ සුළං ප්‍රවාහයක් තියෙන ජල වාෂ්ප සහිත මේ තත්ත්වයේ බලපෑම තමයි මේ ඊයේ රාත්‍රියේ සිට පවතින තද්වැස්ස ස්වභාවය. ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා ගත්තු විශේෂයෙන් දිවයිනේ බස්නාහිර සබරගමුව සහ වයිම පළාත්වල ඉතා තද්වැස්ස අපිට වාර්තා වෙනවා. ගම්පහ සහ ඒ වගේම කෑගල් වගේ දිස්ත්‍රික්කවල මිලිමීටර 301 වූ ඉතා තද්වැස්ස මේ වනට වාර්තා වෙනවා. ඒ වගේම මේ වැසි සහිත කාලකුණු තත්ත්වයේ ඉදිරිපැයි කීපිතුල් තවදුරටත් අපිට අපේක්ෂා කිරීමේ හැකියාව තියෙන විශේෂයෙන් බස්නාහිර සබරගමුව ඒ වගේම වයඹ පළාත්වල සහ ඊට අමතරව මහනුවර නුවරඑළිය සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල දවස පුරා වාගේ වැසි අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම ඇතම් ස්ථානවල මිලිමීටර 150 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තවදුරටත් පවතිනවා. මේ නිසා විශේෂයෙන් මේ ගංගා නිම්නාශ්‍රිතව ඒ වගේම පහත් බිම්වල ජීවත් වන ජනතාව සහ ඒ වගේම නායම් අනතුරු සහිත ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කරන්න කියන එක මතක් කරන්න කැමතියි.
0: අධික වර්ෂාව සමග කළුගඟේ ජලමට්ටම ඉහළ ගියා. ඒ සමග රත්නපුර ප්‍රදේශයේ සුළු ගම් වතුර තත්ත්වයක් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වේගඟ, කුරුගඟ සහ කළුගඟ සක්‍රිය වීමෙන් ඇලපාත, කොටාමුල්ල, දිමියාව, මෝද්දුව, කරන්ගුඩ ප්‍රදේශවල නිවාස රැසක් ජලයෙන් යට වුණා. ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ බවයි රත්නපුර පොලිසිය ප්‍රකාශ කළේ. අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මාර්ග දෙකක් ජලයෙන් යටව පවතිනවා. අයගම කලවාන මාර්ගය සහ අයගම උඩුගල මාර්ගයේ මෙලෙස යට වූ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. කොළඹ නගරයේද අධික වැසි ලැබීමත් සමග මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා මතුව තිබෙනවා. ඒ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් පැවතුණා. පාදුක, පුස්සැලියෝ පිටාර ගැලීමෙන් නිවාස කිහිපයක් ජලයෙන් යටව තිබෙනවා. ඉංගිරිය කොළඹ මාර්ගයේද ජලයෙන් යටව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. ගාල දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව සමග ගිංගගේ ජලමට්ටම ඉහළ යමින් පවතිනවා. අධික වැසි සමග හලාවත මහරෝහලේ වාටු 3ක් ජලයෙන් යට වුණා. ඉන්රෝහල් දෛනික කටයුතුවලට බාධා මතු වූ බවයි අප වාර්තාකරු පවසන්නේ. හැමිල්ටන් ඇලයුරේ විශාල නුගගසක් මාර්ගයට කඩා වැටීමෙන් ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැහිටුණා. අලුයම දෙකට පමණ මෙම ගස කඩා වැටි ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. වාහන දෙකකට විදුලි රැහන් පද්ධතියට සහ දුරකථන රැහන්වලටද ඉන්හානි සිදුව තිබෙනවා. කළුගඟේ ජලමට්ටම ඉහළ යාමෙන් රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත සහ කිරියල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. අත්තනගලුවේ ජලමට්ටම ඉහළ යාමෙන් දිවුලපිටිය, මේරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජායල, කටාන සහ වත්තල ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්වයක් පවතිනවා. කැලණිගඟේ ජලමට්ටමද ඉහළ යාමෙන් රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, දෙහිඔ විට, ඇලියගොඩ, යටියන්තොට සහ බුලත්කොපිටිය ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. කැලණිගඟේ ජලමට්ටම ඉහළ යාමෙන් වැල්ලම්පිටිය, කොළොන්නාව සහ කොහිලවත්ත ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යට වුණා. තවදුරටත් වර්ෂාව පැවතියෝ තවදානම් තත්ත්වය අඛණ්ඩව පැවතිය හැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූර්යබණ්ඩාර මහතා කියා සිටියා. ඒ ඉදිරිපැය 24 සඳහා සුළු ගම් වතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව සඳහන් කරමින්,
2: ඊයේ රාත්‍රියේ සිට ඇදහැරෙන වර්ෂාපතනයත් එක්ක විශේෂයෙන්ම ගංගාතුරුණි කීපයක අධික වර්ෂාපතනයක් දක්නට ලැබෙනවා. ඒ අනුව කැලණිගඟ, කළුගඟ, අත්තනගලුවේ සහ මහවැය ගංගාවල ගංගාතුරුණිවල විශේෂයෙන්ම මිලිමීටර 200-300 අතර වර්ෂාපතනයක් ඇතැම් ස්ථානවල ලැබිලා තියෙනවා. ඒ වගේම මේ වර විටත් වර්ෂාපතනය ලැබෙමින් පවතිනවා. මේ නිසා අත්තනගලුවේ විශේෂයෙන්ම සුළු ගම් වතුර තත්ත්වය දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඒ අනුව දුනමලේ මිනුම් මධ්‍යස්ථානයේ මේ විට මිලිමීටර 200 ඉක්මවා වර්ෂාපතනයක් අපිට දකින්නට තියෙනවා. වගේම ඉහළ ද්‍රෝණිය ඇතැම් ස්ථානවල මිලිමීටර් 250ට වඩා වැඩි වර්ෂාපතනයක් දකින්නට තියෙනවා. මේ නිසා විශේෂයෙන්ම ගම්පහ, කටාන, වත්තල වැනි ප්‍රදේශවල පහත් පැලෙන් යටවීමේ අවධානම තියෙනවා. ඒ වගේම කැලණිගඟ ඉහළ ද්‍රෝණියේ අවිසාවේල්ල, කිතුල්ගල, ඒ වගේම හාන්වැල්ල ප්‍රදේශයේ මිලිමීටර් 200කට ආසන්න වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. ඒ වගේම

0: තාමත් වර්ෂාපතන ලැබීමෙන් පවතිනවා. මේ නිසා ඉදිරියේදී ඇතිවන තත්ත්වයන් පිළිබඳ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ දක්වා ගම් වතුර තත්ත්වය දක්වා වර්ධනය වී නැතත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියන කාරණාව ඉල්ලීමක් කරනවා. ඒ වගේම කළුගඟේ රත්නපුර සහ නිරියැල්ල ඒ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 200ත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ත් 150ත් අතර වර්ෂාපතනයන් ඉහළ දෘණී දකින්නට තියෙනවා. මේ නිසා රත්නපුර සහ ආසන්නයේ ප්‍රදේශවල ඇතැම් විට තව දුරටත් වර්ෂාපතන ලැබීම සමග ගම් වතුර තත්ත්වය දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පඩල්ගම මහවයේ මිලිමීටර් 300කට ආසන්න වර්ෂාපතනයක් මේ වෙනකොටත් ලැබිලා තියෙනවා. ඒ අනුව ගිරිඋල්ල සහ පඩල්ගම පහළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල ජල මට්ටම් වැඩිවීමේ අවධානම තියෙනවා. මේ සම්බන්ධයෙන් උත් අවධානය යොමු කරන්න මේ දක්වා දැනට ගම් වතුර ඇතිවීමේ අවධානම තියෙන අත්තනගලුවේ වුණත් අනිකුත් ගංගා තුනේම එවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියන ඉල්ලීම විශේෂයෙන්ම කැලණි ගඟ අත්තනගලුවය සහ මහවය ඒ වගේම රත්නපුර ප්‍රදේශයෙන් කළුගඟ ජල මට්ටම් වේගයෙන් වැඩිවීමේ අවධානම තියෙනවා.
1: අධික වර්ෂාවත් සමග නායම් අනුතුරංග වීම යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගත්තා. කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙයෝවිට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ සඳහා ප්‍රදේශයෙන් නිවත් වීමේ නායම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට අවධානයෙන් සිටීමේ නායම් අනුතුරංග වීම නිකුත් කළ බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළේ.
2: කෑගල්ල දිස්ත්‍රික්කයේ දරණේගල, රුවන්වැල්ල සහ එහෙවිටන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, කොරුවිට සහ ඇහැලිවඩන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට අධිර 3 යටතේ ඉවත්ීමේ රතු නිවේදනය නිකුත් කරන ලබන අතර මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුකන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කතර දිස්ත්‍රික්කයේ හොරණ, බුලත්සිංහල, ඉංගිරිය සහ පාලින්ද නුවරේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩ ඩුල්ල, කිරියැල්ල, ඇලපාත, කලවාන් සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට අධිර 2 යටතේ අවධානයෙන් සිටින නිවේදනය නිකුත් කරන ලබන අතර ඒ සමගම ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම සහ දියුලපිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, කෑගල දිස්ත්‍රික්කයේ බුලත්කොහ පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, නුවර එළියේ දිස්ත්‍රික්කයේ අමගම කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් අධිර 1 යටතේ විමසිලිමත් බව සිටින නිවේදනය ක්‍රියාත්මක වන අතර මෙම නිවේදන ඉදිරියේදී පවතින වර්ෂාපතන සමග වෙනස් විය හැකි පසුගිය අවුරුද්දවල ඇතුණු අධික වර්ෂාපතන සමග පහළ වෙලා තියෙන නායම් ලක්ෂණ ඔබ නිරීක්ෂණය මකෝ සිටිය යුතුයි. මොකද මේ ලැබෙන වර්ෂාපතනත් සමග එම ලක්ෂණ පහළ වෙති ස්ථාන නැවත සක්‍රිය වීමේ අවධානමක් පවතිනවා. ඒ නිසා ඒ සම්බන්ධ සැලකිලිමත් අවශ්‍ය වූ ආරක්ෂිත ස්ථාන කරා යාම සිල්ලා සිටින
1: වර්ෂාධික කාලගුණයක් සමග රුවන්වැල්ල සහ දෙයෝවිට පාසල් 6ක් අද වසා දැමීමටයි පියවර ගත්තේ. අදාළුවම පැවති වර්ෂාධික කාලගුණ තත්ත්වයේ හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි ගුවන් යානා 9ක් මත්තල සහ ඉන්දියාවේ ගුවන්තොටුපළ දෙකක් වෙත හරවා යැවීමටයි ගුවන්තොටුපළ පාලනාධිකාරිය කටයුතු කළේ. වර්ෂාධික කාලගුණ තත්ත්වයත් සමග මතුවී හැකි ඕනෑම ආපදාවකට මුහුණ දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානම් බව ඒ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා ප්‍රකාශ කළා.
3: පවතින ඉතා තද වැසි තත්ත්වය අද උදෑසන 4 මාරි ඉඳලා තමයි අපිට ආරම්භ වීමක් වාර්තා වුණේ. කෙසේ වෙතත් පවතින තත්ත්වය සමගම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් අවශ්‍ය පරිදි ඒ ප්‍රදේශවලට බෝට්ටු සහ අපගේ උපකරණයන් යොවීම සඳහා අඛණ්ඩව සූදානම් කරා. විශේෂයෙන්ම පැවතුණු තත්ත්වයත් එක්කම එම සූදානම් කටයුතු අඛණ්ඩව සිදු වුණා. විශේෂයෙන්ම මේ වෙනුවට අපි ඉල්ලා සිටින 117 දුරකථන අංකයේ විවෘතයි යම්කිසි ආපදාවක් තත්ත්වයකදී යම්කිසි ආපදා කළමනාකරණ කටයුතු වෙනින් යම්කිසි සහන කටයුතු උත්තකෝ සම්බන්ධීකරණ කටයුත්තකෝ සේවා සම්බන්ධීකරණ අවශ්‍ය නම් 117 දුරකථනයන් හා සම්බන්ධ වීම ඉතාමත් වැදගත් වෙනවා. මේ වෙනි විට වර්ෂාපතර තත්ත්වයේ යම් කිසි අඩුවීමක් පෙන්눔 කළත් කාලගුණ වාර්තාව අනුව තවදුරටත් වර්ෂාව අපේක්ෂා කරනවා. ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙන්න ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මගින් ලබා දෙන නිවේදනයට අඛණ්ඩව ප්‍රතිචාර දක්වීම සඳහා ක්‍රියාත්මක වෙන්න කියලා සීලම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
1: මැද පෙරදිගේ යුද තත්ත්වයේ හමුවේ ඇති වී තිබෙන ගැටලු විසඳා ගැනීමේ ශක්තිය රජය සතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. 2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් ඇතිවීමට කිසිසේ තිඳ නොතබන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ඒ නින්ද ඌරු සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම යළි ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින්. එහි මීට පෙර ඉදිකිරීම ආරම්භ කළේ 1999 වසරේදී. ඒත් ඉදිකිරීම 2014 වසරේ සිට සම්පූර්ණයෙන් අතර වී තිබුණා. ඉතා පොහොසත් සංස්කෘතික උරුමයක් සහිත අම්පාර දිස්ත්‍රික්කයේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරමින් මතු පරපුරට දායාද කිරීමේ අරමුණින් වසර 27කට පසුව ඒ ඉදිකිරීම මෙලෙස ක්‍රියාත්මක වනවා. ව්‍යාපෘති යළි ආරම්භ කිරීමේ අවස්ථාවට කූ ජනාධිපතිවරයා කියා සිටියේ මහා බැංකුවේ ඩොලර් මිලියන 7000කට ආසන්න මුදලක් පවතින බවයි. එහෙත් 2022 වර්ෂයේදී මහා බැංකුවේ ඩොලර් නොතිබූ බව ජනාධිපතිවරයා කියා සිටියා.
4: අපි හදනවා මේ රටක් නීතිය ශක්තිමත් තිබෙන රටක්. බලය තියෙනවද? බලය තියෙනවද? දුප්පත්ද? බලය නැද්ද? ભેදකින් තොරව හැම කෙනාට නීතිය සාධාරණ ඉටු කරනවා. එහෙම ඕනේ නැද්ද තමුන්වන්සලට? ඕනේ නැද්ද? හිටපු ජනාධිපතිවරු අල්ලස් කොමිසමට ගෙනල්ලා තිබෙනවා. හිටපු ජනාධිපතිවරු අධිකරණයට අවිල්ලා තිබෙනවා. මේම දෙයක් කවදාවත් ලංකාවේ වුණේ නෑ. අපේ ආණ්ඩුවේ කරනවා. හැම කෙනාම නීතියට යටත්. කිසිවෙක් නීතියට උඩින් ඉන්න බෑ. එහෙම වුණොත් තමයි මේ රට හදන්න පුළුවන්. තමුන්වන්සලා දාන දිනු රටවල තියෙන ප්‍රධාන රහස මොකද්ද? නීතිය හැම කෙනාටම සමානයි. අපේ රට හදන්න නම් ඒක වුණා. හැබැයි නීතිය ක්‍රියාත්මක වුණොත් කට්ටිය කලබල වෙනවා. දකින්න නේද මේ දවස්වල? දකින්න නේද? ඒ කලබල වලට අපි ආපසු හරවන්නේ අපි ගත්ත තීන්දු. බස් වලින් සෙනඟ ගෙනලා පාරේ කෑ ගැහුවා කියලා නීතිය ආපහු හරවන්නේ නෑ. මේ නීති ස්ථාපිත මම කරන්නේ නැත්නම් වෙන කරන්න කෙනෙක් නැති බවත් මම දන්නවා. ඒක අපි කරනවා. අපි ආර්ථික හැදුවා. නමුත් මැද පෙරදිග කලාපේ නැවත යුද තත්ත්වය වර්ධනය වෙන්න පටන් ගත්තා. ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් වල අගය ඉහළ ගියා. සියලු ආණනික භාණ්ඩවල මිල ඉහළ ගියා. ඒ නිසා වැඩියෙන් ඩොලර් ප්‍රමාණයක් අද ගලාගෙන යනවා. අපිට ඩොලර් එන්න තිබුණු සංචාර කර්මාන්තයේ බලපෑමක් ඇති වුණා. සමහර අපනයන ආදායම් වලත් බලපෑමක් ඇති වෙලා තිබෙනවා. එඳ රුපියලට සාපේක්ෂව ඩොලර් ටිකක් ඉහළ යමින් තිබෙනවා. අට්ටියගෙන මේක 2022 වගේ කියලා. 22 වගේ වෙන්නේ නැහැ. 22 අපිට රුපියල් නැහැ. 22 බැංකුවලට ඩොලර් නැහැ. මහා බැංකුවේ ඩොලර් නැහැ. අද එහෙම නෙවෙයි. වෙළඳපොළේ ඩොලර් හිගයක් තියෙනවා. මහා බැංකුවේ ඩොලර් මිලියන 7000කට ආසන්න මුදල් ප්‍රමාණයක් තියෙනවා. එදා තිබ්බේ මහා බැංකුවේ ඩොලර් මිලියන 50යි. දැන් 7000කට කිට්ටු වෙලා තියෙනවා. මේ 27 වෙනිදා තවත් අපිට ඩොලර් මිලියන 800ක් හම්බ වෙනවා. ඒක ඩොලර් සංචිතයක් අපි ගාව තිබෙනවා. හැබැයි ක්‍රමානුකූල මේ ආර්ථික හසුරුවන්න ඕන.
1: කිසිසේත් ආහාර හෝ අත්‍යවශ්‍ය භාණ්ඩයක් ඇතිවීමට ඉඩ නොතබන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා.
4: අපි කිසිසේත්ම අපි ආනයන කරන ඉන්ධන, අපි ආනයන කරන ගෑස්, අපි ආනයන කරන කිරිපිටි, අපි ආනයන කරන පොහොර කිසිසේත්ම හිගයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. ඔයගොල්ලන් සාහිත කරන එක. ඉදා මොකද උන්නේ? ඉන්ධන නැතුව ගියා, කිරිපිටි නැතුව ගියා, ගෑස් නැතුව ගියා, පොහොර කොහොමත් නැතුව ගියා. මතකනේ? එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අපිට යම් පීඩනයක් තිබෙනවා. අපි කලමනාකරණය කරගන්න ඕන. රට ඇතුළේ ප්‍රස් වලට අපි මුහුණ දුන්නා. ඉට වලට අපි මුහුණ දුන්නා. හැබැයි මේක අපේ පාලනයෙන් තොර තියෙන මැද පෙරදිග කලාපයේ යුද්ධමය තත්ත්වයක්. ඒකටත් අපිට මුහුණ දෙන්න පුළුවන්. දැන් බොහෝ අය මත හදන්න හදනවා. මේක 22 වගේමයි. ගෝටට උන දෙයමයි. එහෙම වෙන්නේ මතක තියාගන්න. මේ ප්‍රශ්නේ අපි විසඳනවා. ඒ නිසා අපි භාණ්ඩාගාරයට විශාල මුදල් ප්‍රමාණයක් රැස් කරගෙන තියෙනවා. මේ භාණ්ඩාගාරයේ තියෙන සල්ලි මගේ නෙවෙයි. ඒවා මේ ජනතාවගේ සල්ලි. ඔයගොල්ලෝ බදු ගෙවලා එකතු කරන සල්ලි. ඒවා මගේ සල්ලි නෙවෙයි, ජනතාවගේ සල්ලි. ඒත් මොකද්ද කරේ? හොඳට බදු එකතු කරන යාන්ත්‍රණය ශක්තිමත් කරා. ආසන්න වශයෙන් ගත්ත 2022 භාණ්ඩාගාරයේ account එක බිලියන 600ක OD එකක්. අද බිලියන 1000කට කිට්ටු වෙන ධන අතිරික්තයක්. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, දේශම් විපක්ෂ නියෝජන කරන මන්ත්‍රීවරු, අපි ආදම් බාව වසන්ත සහෝදරවරු, ඒගොල්ලෝ කියවා නින්ද ඌරු මේ විශාල ගොඩනැගිල්ලක් තියෙනවා. කාලයක් තිස්සේ පාළුවට යමින් තිබෙනවා. 24කට වඩා වැඩි කාලයක් මේක දිරාපත් වෙමින් තිබෙනවා. මේකට මුදල් වෙන් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. භාණ්ඩාගාරයේ සල්ලි තියෙනවා. පෞගේ කාලෙ වෙන් කරන්න බැරි වෙන්නේ ඇයි? භාණ්ඩාගාරෙහි දැන් භාණ්ඩාගාරයේ සල්ලි තියෙනවා. මම ඇහුවා මේ අවුරුද්ද කීයක් වියදම් කරන්න පුළුවන්ද කියලා. මිලියන 500ක් වන්න වියදම් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. මට කිව්වා 500ක් වියදම් කරන්න අමාරුයි කිව්වා. එහෙනම් 300ක් වියදම් කරන්න පුළුවන් කිව්වා. ඉතින් මම මිලියන 300ම වෙන් කරා. තව වියදම් කරන්න පුළුවන් නම් තව දෙන්න පුළුවන් මේ අවුරුද්ද. මේ මුදල් තමුන්වහන්සේලගේ සල්ලි. දැන් මා දැක්ක අපේ දිසාපතිතුමා කිව්වා අපිට ඊළඟ අවුරුද්දට 650ක් යනවා කියලා. අපේ ඉදිකිරීම් ඉංජිනේරු මහත්තය හිටිය 650ම ලබන අවුරුද්ද වැඩ කරන්න පුළුවන්ද? ලබන අවුරුද්ද වැඩ කරන්න පුළුවන් මුදල් ගාණ කියන්න ඒක මම දෙන්නම්. හැබැයි දැඩි තීරණයක ඉන්නවා. බජට් එකෙන් වෙන් කරන කිසි සතයක් ආපහු එවන්න එපා හිට. ඔක්කොම වැඩ කරන්න ඕන. නැත්තම් වෙන් කරලා වැඩක් නැහැ.
1: ශ්‍රී ලංකාව තුල කිසිදු ආර්ථික අර්බුදයක් නොමැති බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කළා. ආර්ථිකය හකුලවන කිසිදු තීන්දුවක් රජයේගෙන නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මේ රුපියල අප්‍රමාණය වීම පාවෙන විනිමය අනුපාතිකයක් අනුගමනය කිරීමේදී බාහිර අංශයෙන් නැති වූ කෙටිකාලීන තත්ත්වයක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින්
5: ඩොලරයට ඉල්ලුම වැඩි වෙනවා. ඒ ඉල්ලුම සම්පාදනය කරගන්න තියෙන සැපවීම සීමා වෙනවා මේ කෙටි කාලය ඇතුළතදී. ඒ අනුව අසාමාන්‍ය විදියට මේ තත්ත්වය ඉහළ ගිහිල්ලා ඊයේ වෙනකොට 350ක් ඉක්මවලා ගියා. මේ මොහොත වෙනකොට අන්තර්බැංකු විදේශ විනිමය වෙළඳපොළ මැදි අගය දැන් 330ට ඇවිල්ලා තියෙනවා. ඒ ඉල්ලා සිටින රේට් එක ගණුම් කරුවන්ගේ පැත්තෙන් ෆොරෙක්ස් මාකට් එකේ 327යි විකුණන්න සූදානම් වෙනවා 332. ඒක මැද අගයේ විදියට 330යි. මං හිතනවා අපි රට ගැන ආදරයක්, සමාජ ගැන ආදරයක්, ආර්ථික ගැන ආදරයක් තියෙන මිනිස්සු මේක සුබ ශුභදායි ප්‍රවෘත්තියක්. ඒත් එක්කම මේ 27 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරික දෙකක් එකවර ලැබීමට විධායක අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කරලා තියෙනවා. අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේ වාරික දෙක අපිට ලැබෙයි, ඩොලර් මිලියන 700ක වාරික දෙක ලැබෙයි කියලා. ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ අවුරුද්ද ඇතුළත ඩොලර් මිලියන 480 දක්වා යන වැඩසටහනක් තියෙනවා. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක් ජූනි මාසයේ අවසාන වෙනකොට තියෙනවා. ඒත් එක්කම විදේශීය ඉන්න ශ්‍රී ලාංකිකයන්ටත් මම යෝජනා කරනවා මේ මොහොතේදී ඔබ එවන ඒ ඩොලරය විසින් විශාල ශක්තිමත් භාවයක් මේ රුපියල ආරක්ෂා කරගන්න ඒක වැදගත් වෙනවා. මම හිතනවා ඔබ ඒ කාර්යය හරියට කරමින් තියෙනවා. විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මෙවැනි බාහිර පීඩනයක් එනකොට ඔරොත්තු දීමේ හැකියාව. ඒ ඔරොත්තු දීමේ හැකියාවේ අංක එක තමයි ෆිස්කල් ස්පේස් එක. රාජ්‍ය මූල්‍ය අවකාශය අපි පෙර කවදාටත් වඩා ඉහළ මට්ටමකට ගෙනල්ලා තියෙනවා. මේ අද මොහොත වෙනකොටත් අපි සැලසුම් කරලා තියෙන ආදායම් ඉලක්ක පසු කරමින් රාජ්‍ය මූල්‍ය රුපියල් ආරක්ෂා කරගෙන තියෙනවා. මේ තත්වයට මුහුණ දෙන්නට පුළුවන්.
1: වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා,
5: ආණ්ඩුව කිසිදු ආකාරයකට කිසිදු තීන්දුවක් අරගෙන නැහැ මේ ආර්ථිකය හකුලවල ආර්ථිකය නවත්තලා ආනයන සීමා කිරීම කරලා තහනම් කිරීමක් කරන්න. මොකද අපිට අවශ්‍ය කරන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න මේ ආර්ථිකය දුවවන ගමන්ම බාහිරින් ඇතිවෙච්ච ප්‍රශ්නේ ඒ කම්පණයට වඩාත්ම නිවැරදි විද්‍යාත්මක පිළිතුර හොයාගන්න. පදනම් විරහිත තොරතුරු තහවුරු කරගන්නේ නැතිව සමාජ මාධ්‍යවල නිකං කියන ප්‍රවෘත්ති මා විශාල ප්‍රවෘත්තියක් විදියට මතු කරන්න එපා. පළමුව ප්‍රශ්නේ අහන්න, එහෙම නැත්නම් ඔබ මේක පරීක්ෂා කරන්න.
3: රජයේ වශයෙන් මොකද්ද ගත්ත ක්‍රියාමාර්ගය මේ රුපියල අප්‍රමාණ වීම අඩු කරන්න?
5: දීර්ඝකාලීනව ගැටලුවක් එනවා නම් අපි ඒකට මැදිහත් වෙලා ගතයුතු ක්‍රියාමාර්ග නම් මේ තියෙන අපි පාවෙන විනිමය අනුපාතයක් අනුගමනය කරද්දී බාහිරාංශයෙන් ඇතිවෙච්ච කෙටිකාලීන තත්වයක්. එතකොට ඉල්ලුම සැපවීමට අනුව හැඩගැයිලා යන්න ඉඩාරණක තමයි මූලික අවශ්‍යතාවය වෙන්නේ. ඊයේ වෙනකොට තොරතුරු වාර්තා වුණා ජපානයේ ඔක්ෂන්ස් වල සාමාන්‍ය විකිනවට වැඩිමලට වාහන අරන් තියෙනවා. ඉතින් අපිට ඒක කරන්න දෙයක් නැහැ. මිනිස්සු ඇතරේ නැහැ ඇටියට. ඒ අනුව මෙහේ වාහන ආනයනේ දැන් තහනම් කරන්න මේ වාහන ටික ගන්න වැඩිපුර මිකයි. මොකද දැනටම මිනිසුන්ට අදහසක් යවලා තියෙනවා වාහන මිල 50%කින් වැඩි වෙනවා කියලා. අතීත ආණ්ඩුවල මේවා කරන්න ඇති. මේ ආණ්ඩුව එහෙම කිසිදු එක් කණ්ඩායමකක තොරතුරු මත එන්නේ නැහැ. අපිට වගකීමක් පවරලා තියෙනවා. ඒ වගකීමේදී අපි තීන්දුව ගන්නේ ඒ අදාළ ශාස්ත්‍රයේ සියලු කණ්ඩායම් කැඳවලා තොරතුරු මත මිසක් එක් පාර්ශවක කියන තොරතුරු නෙමෙයි.
6: ඔබතුමාට නිශ්චිත වශයෙන්ම කියන්න පුළුවන්ද පවතින සන්දර්භය තුළ ශ්‍රී ලංකාව තුළ ආර්ථික අර්බුදයක් නැහැ කියලා?
5: නිශ්චිත වශයෙන්ම කියන්න පුළුවන් ශ්‍රී ලංකාව තුළ කිසිදු ආර්ථික අර්බුදයක් නැහැ විතරක් නෙමෙයි, ස්ථාවරත්වයෙන් ආර්ථිකය මේ தත්වයේ සමාන කරන ඉදිරියට යනවා.
1: ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තර ණය අරමුදලේ පහසුකමේ 5 වෙනි සහාය වෙනි ඒකාබද්ධ සමාලෝචනය ලබන සතියේ සිදු කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා. යානු මූල්‍ය අරමුදලේ විධායක කමිටුව ලබන සතියේ බදාදා රැස්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි එවන් පැපා ජෝජියෝ සඳහන් කළා. පසුගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා බලධාරීන් සාරු ආර්ථික ස්ථාවරත්වයේ යථාතත්වයට පත් කිරීම, විදේශ සංචිතය අලි ගොඩනැගීම සහ ආර්ථිකය පිළිබඳ විශ්වාසය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවයි මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ. එම උත්සාහයන් ආයෝජකයන් කොටස්කරුවන් සහ මහජනතාව විසින් හඳුනාගෙන නැති බවද ඔහු පෙන්වා දෙනවා. එය ආර්ථිකයේ ශක්තිමත් පදනමක් කරගෙන යාමට උපකාරී වන බව සඳහන් කරමින්. රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් ආණ්ඩුවක් ලෙස අවශ්‍ය තීන්දුව తీරන එකින් එක ගන්නා බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. ආර්ථික අඩපණ නොවන ලෙස තීරණ ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යරය සඳහන් කළේ. යද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සානක්කම් රාසමාණික මහතා මතු කළ කරුණකට පිළිතුරු ලබා දෙමින්,
7: ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව දල වශයෙන් 6%කින් අප්‍රමාණය වී ඇති අතර මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන දවසේ ඇවරේජ් එක 324 තිබ්බේ. දැන් අද වෙනකොට 354ද 356ද 360ද කියලා දන්නේ නැහැ. මෙය 2022 අර්බුදයෙන් පසුව වාර්තා වූ දුර්වලම මට්ටමකි. ඔබතුමාත් දකින්න ඇති බ්ලූම්බර්ග් වාර්තාවේ තියෙනවා ආසියාවේ මං හිතන්නේ දුර්වලම කරන්සික බවට ශ්‍රී ලංකා රුපියල තියෙන බව කියලා තියෙනවා.
1: මහබැංකුව මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.
5: මේ මොහොත වෙනකොට රුපියල අප්‍රමාණ වීම හේතු කරගෙන රජයේ විදියට ගනු ලබන ක්‍රියාමාර්ග සියල්ලක්ම පාදක වෙලා තියෙන්නේ තොරතුරු පාදකව මේ මොකක්ද සිද්ධ වෙන්නේ මේ විදේශ විනිමය අනුපාතය මේ ආකාරයට ඉහළ ගියයි කියන කාරණේ පළමු කොටම කියන්නට අවශ්‍යයි. මෙය කිසිදු ආකාරයක දේශීය ආර්ථික ප්‍රතිපත්ති හෝ ආර්ථික ක්‍රියාකාරකම් වල ඒ වගේම රාජ්‍ය මූල්‍ය අවකාශය පිළිබඳව තත්වයක් නිසා නෙවෙයි, බාහිර තත්වයක් නිසා, මේ යුදමේ තත්වයක් නිසා. ඒ නිසාම ඒ අපේ රට විතරක් නෙවෙයි හැම ලෝකෙ හැම රටකට වගේ බලපාලා දෙන විශේෂයෙන්ම මේ තෙල් ඉන්ධන ආනයනය කරන රටවල් වලට අපේ කලාපේ ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය මේ හැම රටකම අව ප්‍රමාණ වෙලා තියෙනවා මේ කාරණේ නිසා. ඊට අමතරවත් මේ රුපියල අව ප්‍රමාණ වීමට බලපාලා තියෙනවා විශේෂයෙන්ම ඩොලරය එහි ඉපයුම් පළදාව කියන්නේ යීල්ඩ් එක වැඩි වීම නිසා ඇමරිකානු එක්සත් ජනපදයේ ක්‍රියාකාරකම් වලදී ඒගොල්ලන්ගේ ඩොලරේ ප්‍රතිලාභය වැඩි කිරීම නිසා ඩොලර් ආයෝජන සඳහා පෙළඹීම නිසා ඩොලරය අගේ වැඩි වෙලා තියෙනවා. ඒ සියලු කාරණාත් එක තමයි මේ තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ. මේ පෙබරවාරි 28 වෙනිදා උත්සන්න වෙච්ච මේ මැද පෙරේද අර්බුදයේ අපි රටක් විදියට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරමින් තිබිය වෙලාවක තමයි මේ බාහිර කම්පණය ඇති වෙන්නේ. එහි ප්‍රතිඵලයක් අනුව අපේ ආර්ථිකයට යම් බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලේ කමිල 2026 වර්ෂයේ මාර්තු 2 වෙනිදා වෙනකොට පැවති ඩොලර් 74.724 අගය මැයි මාසේ 18 වෙනි වෙනිට ඇමරිකානු ඩොලර් 116.73 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා 150කටත් වැඩි අගයක්. ඒ නිසා ඉන්ධන ආනයන වියදම 2025 වර්ෂයේ මාර්තු මාසයේදී පැවති ඇමරිකානු ඩොලර් 367.7 සිට 2026 මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් 630 දක්වා 75%කින් සීග්‍රයෙන් ඉහළ ගිහින් තියෙනවා. විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ අඛණ්ඩව වර්ධනය වෙලා තියෙනවා. පළවෙනි මාස 4 වෙනකොට ඩොලර් බිලියන 3ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ නිසා ගෙවුම් ශේෂ තුලණයට එහි තියෙන ජංගම ගිණුමට ඇතිවිය හැකි බලපෑම අවම වෙලා තියෙනවා. අපි අපේක්ෂා කර මට්ටමට වඩා හොඳ මට්ටමක තියෙන බලපෑම අපි දැනට තියෙන්නේ උද්දමනයේ රාමුවක් ඇතුලේ අපි ඉන්නේ. ඒ ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ අපිට අවශෝෂණය කරගන්න පුළුවන් මට්ටමක තමයි දැනට තියෙන්නේ. ඩොලරේ මිල වැඩිවීම නිසා ආනයන භාණ්ඩවල මිල ඉල යාමත් විශේෂයෙන්ම ඉන්ධන නිසා රජය පොදුවේ රට ඇතුලේ ක්‍රියාත්මක කරන සහන ක්‍රියාමාර්ගවලට අමතරව විශේෂයෙන්ම අතිරේක රුපියල් බිලියන 100ක් මේ සඳහා වෙන් කරමින් විශේෂ සහන පැකේජයක් ඉදිරිපත් කළා. ඒ මිලියන 57000ක් කියන බිලියන 57ක් වෙන් වෙනවා ඉන්ධන සහනාධාරයේ ලබා දීම සඳහා.
1: වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා.
5: අපි අඩු ආදායම් ලබන කණ්ඩායමට අස්වැසුම විශේෂයෙන් වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙන්නේ. ඔවුන්ගේ අස්වැසුමට හිමි දීමනාවන් වර්ෂයේ මේ අවුරුද්දේත් අපි වැඩි කරලා තිබුණා. ඊට අමතරව විශේෂ මැදිහත්වීමක් කරනවා මේ මොහොතේදී අන්ත දිලිඳු දුප්පත් අවදානමට ලක් වූ කියන කාණ්ඩ තුනටම පවුල් 10,00,000කට ආසන්න ප්‍රමාණයකට රුපියල් බිලියන 8.5ක් වෙන් වෙලා තියෙනවා. එනවා සමස්තයේ මේ වැඩසටහන ඔක්කොම එකට එකතු කරගත්තට පස්සේ ඒ බිලියන 100ෙන් දැනටම නිශ්චිත වැඩසටහන විදියට බිලියන 92ක් වෙන් කරලා තියෙනවා. ඉතුරු බිලියන 8ත් අපි අවශ්‍ය විශේෂයෙන් සංචාරක කර්මාන්තය සහ අනිකුත් කණ්ඩායම් ඉලක්ක කරගෙන මේ කාර්යයට අපි ප්‍රවිෂ්ඨ වෙනවා. එතකොට රුපියල අව ප්‍රමාණ වීමේදී මෙය සුවිශේෂී තත්ත්වයක්, මේක කෙටි කාලයකට පවතින්නේ. ඒ අනුව අපි ආණ්ඩුව විදියට ගන්න ඕන ප්‍රතිපත්තිමය තීන්දුව తీරන මේ වෙනකොට එකින් එක අපි ගන්නෙත් පවතින තත්ත්වය අත්දා බලමින්. ඒකට හේතුව අපි මේ ගන්න තීන්දුව විසින් කිසිම ආකාරයකට ආර්ථිකයේ අඩපණ නොවිය යුතු, ආර්ථිකයේ හකුලන්නේ නැතුව ඒ වර්ධනයේ පවත්වාගෙන යන්න. ඊට අමතරව මහ බැංකුව විසින් මූල්‍ය ස්ථාවරත්වයේ අත්පත් කර ගැනීමට විවිධ ක්‍රියාමාර්ගෝන් ගණමින් ඉන්නවා. අපි සංචිත ගොඩනගාගෙන තියෙනවා. ඒ සංචිත වලින් සැලකිය යුතු ප්‍රමාණයක් වෙළඳපළට නිදාස් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය හැසිරීමේදී අපි අමතක නොකළ යුතු ප්‍රධානම සාධකයේ තමයි ශ්‍රී ලංකාවේ රුපියල් වලට ලැබෙන පොලි අනුපාතයේ 10%ක් ඒ ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ. ඒ ඩොලරයට ලැබෙන පොලි අනුපාතයට වඩා වැඩි අගයක්. ඒ නිසා පොලි අනුපාත අතර වෙනසම 5%ක් විතර තියෙනවා. ඒ තේරුම තමයි වර්ෂයක් ඇතුළතදී ඩොලරයට සාපේක්ෂව රුපියල ක්‍රමිකව 5%කින් 6%කින් අවප්‍රමාණ වීම ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට මේ සුවිශේෂී තත්ත්වයේදී මේ අවුරුද්දකට වඩා අඩු කාලයකදී 5%කින් විතර අවප්‍රමාණ වීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අපි ඒ කාරණයට මැදිහත් වෙනවා. අපි මුල සිටම මේ IMF වැඩසටහන ඇතුලේ පර්ෆෝමන්ස් ක්‍රයිටීරියා අනුව වැඩ කටයුතු කරමින් සෑම ඒ දර්ශකයකින්ම අපේක්ෂා කරාට වඩා වැඩි තත්ත්වයක් අත්පත් කරගත්තු නිසා තමයි 2025 දී ආර්ථික ස්ථාවරත්වය අත්පත් කරගත්තේ.
1: හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට රේව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. නීති විරෝධී ලෙස උපයාගත් රුපියල් 1,500,000 මුදලකින් මාතර බ්‍රවුන් සිල් ප්‍රදේශයේ අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඔහුට රේව චෝදනා එල්ල වුණේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාෂයේ ගොනුකල නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත්තා. අසනීප තත්ත්වයක් හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතා විදේශගතව ප්‍රතිකාර ලබන බැවින් අද දිනේ අධිකරණ හමුවේ පෙනී නොසිටින බව වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් ඔහුගේ නීතිඥයින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. වෙත්තිකරුවන් වෙනුවෙන් නීතිඥයින් 9 දෙනෙකු පෙනී සිටියා. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නාලක කොතලාවල මහතායි. එහිදී මහතා කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා දැන දැනම අධිකරණයේ මගහරිමින් සිටින බවයි. කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයේ හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කර තිබෙනවා. වරෙන්තු නියෝගයේ කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පාලන අධිකාරියට යොමු කිරීමටද මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කළා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයේදී ඉන්දියාව පාකිස්තානයට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පාකිස්තානයේ අනු ජන සංහාරක ක්‍රියාවන් පිළිබඳ දීර්ඝකාලීන කැලල් සහිත ඉතිහාසයක් පවතින රටක් බවයි ඉන්දියාව සඳහන් කර තිබෙන්නේ. පාකිස්තානයේ අෆ්ගනිස්තානය තුළ සිදු කළ දේශීය ආක්‍රමික ප්‍රචණ්ඩත්වයෙන් සිවිල් ලැසියන් 750 මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියද ඉන්දියාව මෙහිදී සිහිපත් කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියානු නිත්‍ය නියෝජිත තානාපති හරිස් තර්වතෙන්ති මේ බව සඳහන් කළේ ජාතික ආරක්ෂක කවුන්සලයේ වාර්ෂික විවෘත සංවාදයට එක්වෙමින්. සන්නද්ධ ගැටුම්වලදී සිවිල් ලැසියන් ආරක්ෂා කිරීම පිළිබඳවයි සංවාදය පැවැත්ුණේ. ශ්‍රී ලංකා කාන්තා ඒකණ්ඩායම සහ නවසන්ත කාන්තා ඒකණ්ඩායම අතර දෙවන 20-20 ක්‍රිකට් තරඟය හෙට පැවැත්වෙනවා. ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට පෙරවරු 10ටයි තරඟය ආරම්භ වන්නේ. පළමු 20-20 ක්‍රිකට් තරඟය ඊයේ පැවැතුණා. මුලින් පන්දුර පහර දුන් නවසන්ත කාන්තා ඒකණ්ඩායම පන්දු හර 20දී කඩු 6කට ලකුණු 129ක් රැස් කළා. චමුදී ප්‍රබෝදා, සත්‍යා සංදීපනී සහ සචිනි නිසංසලා කඩු 2 බැගින් බෙදහෙළුවා. පෙරතුරින්ම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ඒකණ්ඩායම පන්දු හර 19යි පන්දු 3කදී කඩු 7ක් දැවී ලකුණු 131ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා. ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති යළි සිරස්තල. ඉදිරි පැය කිහිපයේදීත් මිලිමීටර 200 ඉක්ම වූ ඉතා තද වැසි. කැලණි කළු අත්තනගලු ජලමට්ටම් ඉහළට ප්‍රදේශ රැසක ගම් වතුර අවධානමක්. දිස්ත්‍රික්ක දෙකකට නායාම් රතු නිවේදන. මැද පෙරදිග යුද්ධය හමුවේ ආර්ථික ඉදිරියට ගෙන යාමේ ශක්තිය රජය සතු බව ජනපති කියයි. ශ්‍රී ලංකා ආර්ථික කළමනාකරණයට මූල්‍ය අරමුදලින් පැසසුම්. අධිකරණයට නොපැමිණි බැසිල්ට වරෙන්තු. ඉන්දියාවෙන් පාකිස්තානයට වාග් ප්‍රහාරයක්. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන්නිමාවට පත්වෙනවා. ජලි හමුවේ මුහෙට පෙරවරු 9ට.
8: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
10: වෙලාව රාත්‍රී 7:00.

0: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 7679 579. මේ මහපොළොවේ ජීවත් වෙන එදිනදා විවිධ තැන්වලදී විවිධ ඉසව්වලදී අපට හමුවෙන මිනිස්සුන් සමහර වෙලාවල් වලට අපේ ජීවිතයෙන් අපි නොදැනීම අමතක වෙලා ගිහිල්ලා තියෙනවා වෙන්න පුළුවන්. රාජකාරිමය වටපිටාව නැත්නම් උසස් අධ්‍යාපන කඩයි මේ සියල්ලත් එක්ක ගමේ ජීවිතයට අයිබෝන් කියලා නගරයට ආපු ගොඩක් මිනිස්සුන්ට මේ වගේ එදිනදා අපිට හමුණු කතා බහ කළ අපි ගැටුණු සමාජ ජීවත් වුණු ඒ වගේ මහත් චරිත අමතක වෙලා ගිහිල්ලා මග හැරිලා ගිහිල්ලා එහෙම තියෙන කාලෙක අපිට අපි කියවන පොත් ඇතුලේ එහෙම චරිත මුණ ගැහෙනකොට හිතෙනවා මේ පොත ලියන්නේ අපිව හොඳින් දන්න කෙනෙක්ද කියලා. අපේ සිතුවිලි ගැන හඳුනන, අපේ පරිසරය හඳුනන, අපේ ජීවිතෙත් එක්ක ගැටුණු ගැට ගැසුණු මිනිසුන් හඳුනන කෙනෙක්ද මේ පොත ලියලා තියෙන්නේ කියලා. එහෙම වෙලාවට අපි පොතේ කර්තෘගේ නම බලනකොට අපිට හුරු පුරුදු නමක් සටහන් වෙලා තියෙනවා මේ පොත්වල, ශාන්ති දිසානායක කියලා. අප හමුවන්නේ ඇය ලේඛිකාවක්, නවකතාකාරිණියක් විදිහට. අපි වැඩිපුර ඇය ගැන දැන හඳුනාගත්තට, එහෙම නැත්නම් කෙටි කතාවක්, ළමා කතාව, එහෙම නැත්නම් යොවුන් නවකතා රචිකාවක් විදිහට හඳුනාගත්තට, විශේෂම සාදීන් රූපවාහිනිය විකාශනය වුණු බොහොමයක් නාට්‍යවලට ඇගේ පොත් පදනම් වුණා, වගේම සාදීන් රූපවාහිනිය ඔබ නැරඹුව අඳුන්ගිර ටෙලි නාට්‍යයේ තිර රචිකාවත් ඇය. මේ වගේ බොහෝ දේවල් ඇය ගැන කතා කරන්න තියෙනවා. අපි 1998 වරාමල් එක්ක ආරම්භ කළ මේ ගමනේ වර්තමානයේ වෙනකොට නිම්නා ළඟ තමයි නතර වෙලා ඉන්නේ. විසරහමු අයිබෝන්, සුබ සන්ධ්‍යාවක් ඔබට.
1: අයිබෝන් මොනිකා,
0: ගමෙන් නගරයට තමයි අදත් ඔබ ඇවිල්ලා ඉන්නේ. එතකොට ඔබේ පොත් කියවන අපිට දැනෙන්නේ ඔබේ ජීවිතයේ ඇතුලේ මේ එදිනදා හමුවන මිනිසුන්, එදිනදා සිදුවන සිදුවීම්, එදිනදා ඔබ පයගහන සමාජය තමයි මේ ඔබ අපිට කියවන්න ලබා දෙන්නේ කියලා. ඒ අත්දැකීමෙන් ඔබ ඈත් වෙන්නට කැමති නෑ වගේ.
1: මෙහෙමයි, හුඟක් කාලවලට කියන්නේ අපි එදිනදා අත්දින ජීවිතය වගේම මට අත්දැකීමක් නැති, කියන්නේ මගේ කිරියත්ලයි කිරියම්මලාගේ ඒ කාලවකවානු අලලත් මම නිර්මාණ කරලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ඇත්තටම අර ඔබ කියන්නේ කලින් සඳහන් කරා වගේ මේ මහ පොළවේ ගැටෙන, ඒ වගේම මහ පොළවත් එක්ක නිරන්තර අරගලයක නිරත වෙලා ඉන්න අපේ උදවිය ගැන තමයි මම වැඩිපුරම කතා බහ කරන්න එක ඇත්ත. මොකද මට හිතෙනවා කියන්නේ ඔවුන්ගේ ඒ දහදිය කඳුළු ඒ දේවල් එක්ක ඔවුන් මේ මහ සමාජයෙන් එක්තරා දුරකට පිටමං කරලා තියෙනවාද කියලා. ඒ නිසා කියන්නේ හඬක් නැති ඒ අපේ අහිංසක ජනතාවගේ හඬ වෙන්න, එතකම ඔවුන්ගේ ජීවිතය ප්‍රතිනිර්මාණය කරන්න මම වැඩි කැමැත්තක් දක්වනවා. හැබැයි මම ගෞ ජනපදයෙන් ඔබටත් සමහර වෙලාවට ගිහින් තියෙනවා මගේ සමහර නිර්මාණ තුළින්.

0: බොහෝ දෙනෙක් උපන් බිමෙන් නගරයට සංක්‍රමණය වෙනවා. කවදාවත් මේ හිතල නැද්ද එහෙම වෙන්න ඕනි කියලා?
1: ඇත්තටම මගෙන් හුඟක් වෙලා වෙලා අහන ප්‍රශ්නයක් ඕක. එහෙම ආශාවක් හරි බලාපොරොත්තුවක් හරි තිබුණෙම නැහැ. ඒ මං ජීවත් වෙන පරිසරය අත්හැරලා එන්නේ. මොකද මං විශ්වාස කරනවා මම, ඒ කියන්නේ මේ මම ශාන්ති දිසානායකගේ නම ගොඩනැගුණේ ඒ ඒ ඒ ඒ පරිසරය තුළ, ඒ පරිසරයේ දූවිල්ල, ඒ හුලම් පොද, ඒ දේවල් එක්ක මාව නිර්මාණය වුණේ. එතකොට මට දැනටමත් හිතෙනවා මම කියන්නේ ඒගොල්ලන්ට, කියන්නේ මගේ අසල්වැසියන්ට, මාත්‍රික ජීවත්වන ජනතාවට මගෙන් හරියාකාරව සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. මම එහෙම කියන්නේ ඇයි දන්නවද? මොකද දැන් මට ලේඛිකාවක් විදිහට යම් කිසි කීර්තියක් අදාත්පත් වෙලා තියෙනවා. මට මේ වගේ ආයතනවල දොරටු විවර වෙනවා. හැබැයි මම පාදක කරගත්තු ඒ චරිත ඊයේ වගේම අදත් හෙටත් මහපොළොත් එක්ක ගැටෙනවා. ඒතර ඔවුන්ගේ ජීවිතයේ ඒකෙන් සුපුරුදු පරිදිමයි. ඒතර මට හිතෙනවා මම කොහොමත් ඔවුන්ට එතකොට ඒ පරිසරයට, ඒ පරිසරයේ දූවිල්ලට, ඒ මහපොළොවට මම ණය ගැති. ඒ නිසා මට හිතෙනවා මම එතන අත්තරලා එන එක මම යාලට කරන තවත් ලොකු වැරැද්දක් කියලා.
0: අපි යමු ඉස්සරහට. අප ඔබව හමුවන්නේ ඔබ කැමැතිම ඔබේ හිතට දැනෙන ගීත ගැන කතා කරමින් මේ කාලය ගත කරන්න. 1979 වසරේදී තිරගත වුණු රවීන්ද්‍ර රන්දනීය මාලිනි ෆොන්සේකා ප්‍රධාන චරිත නිරූපණය කළ වසන්තයේ දවසක් චිත්‍රපටයේ ගීතයකින් අද අපි ආරම්භ කරන්නේ ආචාර්යජන් තරණසිංහන්ගේ ගීපද, ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට ටීඑම් ජයරත්නයන් ලතා වල්පොල සමගින් මේ ගීතය ගායනා කරන්නේ.
1: ඔව්, ඇත්තටම මොනික මම මේ සින්දුව මන් තෝරගත්තේ මොකද දැන් ඇත්තට මම ජීවත් වෙන ගෝ ජනපදයකනේ. එතකොට එතන ඒක නිර්මාණය වුණේ මහ කැලයක් සුද්ධ බුද්ධ කරලා ඊට පස්සේ අලුත්ම භූමියක්. එතකොට ලංකාව පුරාම එක එක ප්‍රදේශවලින් සංක්‍රමණය වෙච්ච ජනතාවක් තමයි එතන ජීවත් වෙන්නේ. එතකොට දැන් මට, ඒ කියන්නේ මට දැනෙච්ච දෙයක් තමයි එතකොට මුලින් තිබුණේ එතන ඒ පරිසරයේ ඒ ස්වභාවික හඬ තමයි තිබුණේ. ඒ කියන්නේ අලි ඇත්තු ඒත් එක්කම කුරුල්ල කොබෙය, මේ සත්තු ඒත් එක්කම ගොඩක් වෙලාවට වතුර, කියන්නේ ඔයවල් ඇලවල් ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම කණපිට පෙරලෙන ගෝ ජනපද බිහිවීමත් එක්ක ඊට පස්සේ ගොවිතැන් කරන්න පටන් ගන්නවා. එතකොට අපිට ඇහෙන ට්‍රැක්ටර් වල ගොර හැඩි සද්දේ, ඊට පස්සේ හුඟක් වෙලාට අර කුරුළු කොබෙයන්ගේ ස්වභාවික ඒ ස්වභාවික නාද මාලාව යටපත් වෙලා යනවා. ඊටත් පස්සේ පන්සල් වලින් එන ඒ දේවල්, ඒ ගාන්ට අර සද්ද, ඊළඟට අපි ගාතකින සද්ද, ඒ ඔක්කොමත් එක්ක මේ සින්දු අහනකොට, කියන්නේ මේ ඇත්තටම මේ හඬ, කියන්නේ මේ ටීඑම් ජයරත්න කියන්නේ මං ඉතාම ප්‍රිය කරන ගායකෙක්. ඒ ඔහුගේ හඬ මට, ඒක ඇත්තට මට දැනුනේ මගේ ජීවිතේදී මං එතෙක් අහලා තියෙන ඒ නාද මාලාවට සපුරා වෙනස් හඬක්. ඒ කියන්නේ මට මේ හඬ සහ මේ පද, මේ සංගීතය, මේ හැම දෙයක්ම මට අලුත් ලෝකයක් විවර කළා. මොකද ඒ කියන්නේ 70 දශකයේදී මගේ ළමා යොවුන් වයස, ඉතින් එතනදී ළමෙක් විදිහට, දැරියක් විදිහට මේ සින්දු අහනකොට මගේ ඉදිරියේ මට අලුත්ම ලෝකයක් විවර වුණා.
0: ඒ සුන්දර මතක මැදින් අපි යමු වසන්තයේ දවසක් චිත්‍රපටයේ මේ ගීතය අහන්න.

0: සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය දහර.
2: සඳදිය දහර සමක ලකනහගෙන ඔබ අද සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්ව ලබා දෙන කවුද කියලාත් මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ ගෙන ජෝතිකල උතරයි මණ්ඩලයේ සමකෙන් ඩෝමා සංක්‍රවි කිටේ මයන්ත්‍රය ඔබට මෙලදී කෙනීමේ අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්ව ලබා දෙන්නේ සඳදිය දහර වෙනුවෙන්. ධන නිධානය ගැන මේ මතක් කරන්නේ. කෝටිපති සිහිනය යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ සන්ඩේ ෆනී ඩේකේ වැඩි වාසියක් ඔබට අත්කර දෙන්න ධන නිධානය ලොතරැය්‍ය මාර්තු පළමුවනිදා සිට සෑම ඉරිදා දෙනකම විශේෂ කර තියෙනවා. ඉතින් ඒ අනුව සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් හතරකින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් දස දහසක තෑගි රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය
0: සඳදිය දහර.
2: ආනවෙන්දන ඊළඟ ගීතය ආචාර්ය වික්ටර් රත්නායකයන් සංගීතවත්කොට මේ ගීතය ගායනා කරන ආචාර්ය රජන්ත රණසිංහන් මේ ගීතය රචනා කළේ. ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්, ඒ කියන්නේ අන්ත දෙකක් තියෙනවා. මේ සියල්ල මෙව ඉන්ද්‍රජාලේ ඇයි?
3: ඕ මොනිකා, දැන් මෙතන ඇත්තටම පාදක වෙන්නේ ප්‍රේමය. ඒ කියන්නේ විශේෂයෙන් අපි හුඟක් කාලවලට දැන් අපි නිර්මාණයක් කරත් කාන්තාව තමයි පාදක කරගන්නේ. එතකොට මට හිතෙන්නේ අපේ ගීත සාහිත්‍යය තුළ වුණත් අර පිරිමි හදවත ගැන, ඒ පුරුෂයාගේ ඒ සිතුම් පැතුම් ගැන අපි අවධානය දක්වන මදිදි කියලා හිතෙනවා. එතකොට දැන් මේ ගීතයෙන් අර තරුණ හදවතක ඒ ආදරයේ ප්‍රේමයේ සම්බන්ධයෙන් ඇතිවන හැඟීම්, එත් එක මේ ඒ ආදරය ඒ හදවතට කරන බලපෑම, يعني ඔහු ඒ ආදරය දකින්න ඇති, ඒ ඒ ආදරය ජනිත කරපු ඒ වස්තුව, ඒ يعني ඇය දිහා ඔහු හෙළන බැල්ම, අපි හිතුවත් ගැටවර වයසේ හිතක මොනතරම් අසිරියක්ද මේ මේ මේ මේ ප්‍රේමය කියන හැඟීම, يعني ඒ චමත්කාරය, ඒත් එක්කම යම්කිසි අතරමංගීමක්, ප්‍රේලිකාවක්, මොකද කොහොමත් කියනවා ගැහණිය කියන්නේ ප්‍රේලිකාවක් කියලා කවදාවත් සඳහන් බැරි. එතකොට ඒ වගේ තැනක ඒ මනෝ ඒ හැඟීම්, ඒ කියන්නේ තරුණ හදවතක පිරිමි හදවතක හැඟීම් මේ තරම් හොඳින් විස්තර වෙන ගීතයක් තවත් තියෙනවද කියලා මට හිතෙනවා. ඉතින් මට හැමතිස්සම හිතෙන්නේ මේ ගීතේ ඉගෙන ගැහණිය වටහා ගන්න බැරි, හැබැයි ගැහණියට ඉතින් ආකර්ෂණය වෙන, ආදරය කරන මේ ආදරය, ඒතොර ආශ්චර්ය, ඒතොර ඒ හදවතේ ඒ ජීවිතේ ඇතිවන, يعني ඔහුට මං හිතන්නේ මේක ලොකු මේ يعني පළවෙනි අත්දැකීම. එහෙම වුණාම ඒ වගේ තැනක ඇතිවන ඒ විපර්යාසය, අනේ ඒ හැම දෙයක්ම ඉතාම හොඳින් බොහොම ලස්සනට කැටි කරගත්තු ගීතයක් විදිහට තමයි මම මේ ගීතේ දකින්නේ.

0: හර
1: අපේ සුඳුරු හමුවීම ලේඛිකා ශාන්ති දෙසානායක මහත්මිය සමග තවත් චිත්‍රපට ගීතයක් අප තෝරගෙන තියෙන්නේ. 1978 වසරේදී තිරගත වුණු ලෙස්ටර් ජේම්ස් පීස් අධ්‍යක්ෂණය කළ තිස අබේසේකරයන් තිර රචනා කළ අහසින් පොළවට චිත්‍රපටයෙන් අපි ඊළඟ ගීතය අහන්නේ. නිමල් මෙන්ඩිස් මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. එතකොට චිත්‍රපටයට මේ ගීතයේ පද ගලපන්නේ ඔගස්ටස් විනයාගරත්නම්. මිල්ටන් මල්ලවාරච්චි ගීතය ගායනා කරන්නේ. ලෝක සාහිත්‍ය තුළට යනකොට මෝනාලිසා පිළිබඳව අපිට විවිධ කියමන් අහන්න ලැබෙනවා. ලංකාවේ අපි විවිධ විශ්වාසයන් එක්ක ඒ දිහා බලනවා. ඒ සියල්ලත් කැටි කරගෙන තමයි චිත්‍රපටයට මේ ගීතය ගලපන්නේ ඔගස්ටස් විනයාගරත්නම්. උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා.
2: හිතන්නේ අපට විස්තර කරලා හමාර කරන්න අපහසු ගීතයක්. මොකද ඔයා කිව්වා වගේ ඔගස්ටස් විනයාගරත්නම් කියන්නේ ගීත මහ ගොඩක් ලියපු කෙනෙක් නෙමෙයි. හැබැයි ඒ 40ක් වෙන ගීත ඇත්තටම අපේ ගීත සාහිත්‍යයේ ඉතාම ඉහළ තැනක තියෙනවා. ඉතින් දැන් මේ සින්දුව ඇහුවට පස්සේ මටත් මොනාලිසා ගැන ලොකු කුතුහලයක් ඇති වුණා. කියන්නේ මගේ තරුණ වයසේදී ඒ කුතුහලයේ කොච්චරද කියනවනම් මම ඊට පස්සේ මොනාලිසා කියන්නේ එයාගේ සිතුවමක් අරගෙන මම ඒක ගෙදර තියාගෙන ඒ දිහා බලාගෙන මේ සින්දුව අහලා තියෙනවා. ඇත්තටම ඒ තරම් ලොකු බලපෑමක් ඇති කළා මේ ගීතය. ඒත් එක මිල්ටන් මල්ලවාරච්චිගේ හඬ. මොකද ඒක මට හිතෙන්නේ බොහොම ආදරබරව වගේම හැඟීම්බර කටහඬක්. ඒ වගේම හරීම මහදුරියක් තියෙනවා. ඉතින් ඒ හඬත් පදත් සංගීතයත් මේ හැම දෙයක්ම බොහොම ලස්සනට මුසු වෙච්ච ගීතයක් මේක. ඉතින් මේ ගීතය අහන හැම වාරයකම මට දැනෙන්නේ සියුම් ශෝකයක්. කියන්නේ දැන් මොනාලිසාගේ අර හිනාව ගැනත් මං හිතන්නේ අපි විතරක් නෙවෙයි මුළු ලෝකයටම තාමත් හරියටම නිර්වචනය කරන්න බැරි එක හිනාවක්ද
1: හැඳීමක්ද
2: කියලා අන්න ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. කොහොම වුණත් ඒ වගේ يعني අපට විස්තර කරන්න බැරි නිර්වචනය කරන්න බැරි සමහර සිතුවම් සමහර පින්තූර වගේම සමහර සිදුවීම් තියෙනවා. දැන් අපේ ජීවිතය තුළ වුණත් සමහරවිට වහිනකොට ඇතිවන කාංසාව මට හිතෙන එක හුඟක් කෙනෙකුට ඇති වෙනවා. දැන් ඒක මටත් දැනෙනවා. අනේ ඒ වගේ දේවල් අපිට විස්තර කරන්න අමාරුයි. දැන් අපි ශෝකයේ රසයක් විදියට විඳින්න අපි දැනගත්තා. හැබැයි අද වෙනකොට එහෙම ශෝකයේ රසයක් ඒ ශෝකී රසය විඳින්න අපේ තරුණ දරුවන් දන්නේ නැහැ. ඒ නිසා තමයි තමන්ව අතහැරලා ගියාම තමන්ව පිටුපාලා ගියාම ඒ පෙම්වතියට හරි පෙම්වතාට හරි අසීමාන්තික වද දෙන්නේ. සමහරවිට පලිගන්න එහෙම නැත්නම් ජීවිතේ පව උදුර ගන්නවා. ඉතින් මට හිතෙන අර ශෝකී රසයේ විරහ රසය අපට අඳුන ගන්න හැකියාවක් තියෙනවා නම් අපට අප අත්තරල යන කෙනා දිහා වුණත් අපට ආදරෙන් දයාවෙන් බලන් ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ කියන්න බැරි ඒ වගේම පහදන්න බැරි හැඟීම් ගොඩක් ඇති වෙන ජනිත වෙන

0: වගේ කාලවකවනු පුරා අතිශය කතා බහට ලක්ුණා මේ ගීතය. රජී වසන්ත වෙල්ගම ලිව්ව මෙන්න මේ ගීතය. අරුණ ගුණවර්ධන සංගීතවත් කළේ ඉන්දික උපමාලී ගීතය ගායනා කරන්නේ. කුටුම්බගත ජීවිතය ඇතුලේ තියෙන මේ ගලපා ගැනීම, ඒවා ගලපා ගන්න තමයිනේ මේ ගැහණු සහ පිරිමි කියලා සම්බන්ධතාවයන් හැදෙන්නේ. වර්තමානයේදී මේක සංකීර්ණ වෙලා සම ඍසි අය පවා මේ සම්බන්ධතාව වලට යන යුගයකට අපි ඇවිල්ලා නෝ. අතීතයේ තේවා තියෙන්නේ නැති, මෙතරම් කතාබහට ලක් නොවී තියෙන්නේ නැති. එතකොට එහෙම කාල වකවානුවක තමන් තුල තිබෙන මේ ආශාවන් සන්තර්පණය කරගන්න යන ගමනේදී, විශේෂයෙන්ම විවාහක යුවලක් ගත්තහම, ඔවුන් දෙදෙනා මත තමයි අපි කියන්නේ රඳා පවතින. එතකොට මේක බොහොම හොඳින් අවබෝධ කරගත තරමට තමයි යුග ජීවිතයේ මිහිර ඉස්සරහට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ තුළින් යහපත් දරුවන් සමාජගත කරන්න පුළුවන් වෙන නිසා පවුලක් විදිහට හොඳ බැඳීමකින් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අතිශය සංකීර්ණ කතාවක්. තමන්ගේ තියෙන දක්ෂතාවය නිසාම රජී වචන පෙරලනවා ගීතයක් බවටය. රෑමැදියම මතු තොටියෝ.
1: ඇත්තටම මොනිකා, මම මේ ගීතයේ සංගීතය වගේම මොනිකා කිව්ව විදිහටම පද, මොකද මේ වගේ සංකීර්ණ මාතෘකාවක් ගීතයකට පෙරලෙන එක මම හිතන්නේ ලොකුම අභියෝගයක්. ඉතින් ඒ අභියෝගයේ රජී වසන්ත ඉතාම සාර්ථකව ජයගෙන තියෙනවා. අපේ සමාජයේ තියෙන ලොකු ප්‍රශ්නයක් මේක. සාමාන්‍යයෙන් අපි හිතනවා විවාහ වුණාට පස්සේ වෙනස් පෞරුෂය දෙකක් එක කුටුම්බයක් අතරට එකතු වුණාට පස්සේ සේරම හරි. ඒ කියන්නේ ආදරේ ප්‍රේමය වුණත් විවාහයෙන් පස්සේ, ඒ කියන්නේ ඒ ගැන කවුරුත් සැලකිලිමත් වෙන්නේ නැහැ. ඊට පස්සේ විවාහ ජීවිතේ වගකීම්, දරුවන්, මේ හැම දෙයක් එක්කම හුඟක් වෙලාවට එකිනෙකාගේ භාවමේ ලෝකය ගොඩක් වෙලාවට පටු වෙනවා, හැකිලෙනවා. ඒ වගේම ඒ කියන්නේ සතුට ප්‍රමෝදයේ මේ දේවල් නොසලකා හරිනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුල අපි කතා කරන්න අකමැති. හැබැයි අපි හුඟක් දෙනා විඳවන කාරණයක් මේතරම් සංයමයකින්, මේතරම් සෞන්දර්යාත්මක විදිහට නිර්මාණය කරන්න ඒ තිබුණේ හැකියාව. ඒත් එක්කම දැන් අපි විශ්වාස කරනවා අපේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනි කියන කාරණේ. ඒ දෙන්න ඉදිරිපත් වෙන තැනේදී ලොකු විරෝධයක් එල්ල වෙනවා සමාජයෙන්. හැබැයි දැන් ඒ අධ්‍යාපනයේ අහිමිවීම නිසා දරුවන් පත් වෙන තත්ත්වයන් එක්කම ඛේදවාචකයන් මේ දේවල් අපි විඳ දරා ගන්න පුරුදු වෙලා ඉන්නවා. අපි අර කරන්න ඕන දේ කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි මේ ගීතෙන් මේ සාකච්ඡා කරන දේ. අමුසැමී ඇසුර තුළ මේ මතුවෙන මේ ගැටලුව ඒ ගැන කතා කරන්න ඕනේ. මොකද අපි හුඟා දේවල් අපි කැමති කතා

0: වෙලාව රාත්‍රී 7:00 විනාඩි 33යි.
1: වාර්තා පිට වාර්තා කබල කෝටි 8 NLB දනඩිතහනිය දුතරයි රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිදහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011-6176-579.
3: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජිනම් වෙජිම තමයි.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරබා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
5: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6779 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරම හරගම.

0: ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව රාත්‍රී 7යි විනාඩි 37යි.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
2: සංසන්දිය තාරහර මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සංසන්දිය තාරහර සමග ඔබ අද අපේ සොඳුරු හමුවීම ලේඛිකා ශාන්ත දිසානායක සමග අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ ගෙනෙන චාන්තික ලොතරැයි මණ්ඩලය. කෝටිපති සිහිනය ඔබේ යථාර්ථයක් බවට පත් කරගන්න දැන් ඔන්න පුළුවන්කම තියෙනවා. ඒ ධන නිධානය ලොතරැයිත් එක්ක. ඉතින් ඔබට පුළුවන් සුපුරුදු මුදල් තෑගි වලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්දේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් දෙනා ගන්න. තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැය වැඩි වැඩියෙන් මිලදීගෙන සන්දේ බෝනස් වාසනාව හිමි කරගන්න. ජතිය මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. සඳදිය දහර සමග ලකනහගෙන ඉන්න ඔබට මේ මතක් කරන ස්ටීම් බට්ට ගැන. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුන්වා දෙනු ලබන නවතම උපාංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බා වියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා දහරතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි.

0: පැත්තුනක් ඇතුළත එක් කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයං ක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011 6 679 579 නම්බරයකට.
1: මානවීය ප්‍රේමය, සෞන්දර්යාත්මක වියමන, සඳ දිය දහර.
0: අපේ සුන්දර හමුවීම ප්‍රවීණ ලේඛිකාවක සමක, විශේෂයෙන්ම කියන්න ඕනේ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වුණු අටිල නාට්‍ය ගණනාවකටම පාදක වුණු නවකතා රසක්ම රචනා කළ ශාන්ති දිසනායක මහත්මිය සමගින් අද අපි කතා කරන්නේ. දැන් අම්මයි තාත්තයි එක පවුලේ ජීවිතය, විශේෂයෙන්ම දියණියකගේ අතීතය කියලා කියන්නේ හරිම සුන්දර මතක සිහි වටන ගොඩාක් තියෙන කාලයක්. හැබැයි ගෙදරට මල්ලි කෙනෙක් ආවට පස්සේ මේ ඔබට සිද්ධ වෙනවා කිරි අම්මලාගේ ගෙදර ගිහලා නතර වෙන්න. දැන් ඔබ මේ යම් තැනකදී සඳහන් කරනවා එක වචනයක්, මම ඒ වචනේ එතරම්ම කැමති නැහැ, නමුත් ඔබ කියනම් පිටුහල් කරනවා කියලා කිරි අම්මලාගේ ගෙදරට. හැබැයි ඒ පිටුහල් වීම තුළ ඔබට පරිසරය දකින්න, විඳින්න, ඒ සබදාහමේ තියෙන සංසිද්ධිය අධ්‍යයනය කරන්න ඉඩ අවකාශ ලැබිලා තියෙනවා. ඒ ගමන ගැන, ඒ පිටුහල් වීමේ අතීතය ටිකක් මතක් කරමු අපි හිතවතුන්ට.
2: මං හිතන්නේ ඒක නම් සොඳුරු පිටුහලක්. එක අතකට බලපුවාම අපි හැමෝම පිටුහල්ලු කියලා හිතනවා. මොකද දැන් අපි ජීවත් වෙන ගෝ ජනපදයක වුණාම එතෙන්ට එන්නේ එක එක පළාත්වල ඉන්න අය. එතකොට දැන් අපි කිරියම්මල කිරියත්තලා කුරුණෑගලින් සහ රත්නපුරෙන් තමයි එන්නේ. ඒතර ඒ ගම්බින් මත ඇරලා, ඒ කියන්නේ ඒ ගම් වලින් ඒ ගම් වලින් පිටුහල් කරලා වගේ එකක් එනවා. එතකොට ඒතර සමහරලාට අපිට අපේ ජීවිතේම අපිට පිටුහල් වෙන්න වෙනවා සමහරලාවට. ඒ කියන්නේ අපි ආස කරන, අපි ආදරය කරන දේවල් අපට ලැබෙන්නේ නැතිකොට එමුණ ඉතින් ඒකත් ජීවිතේ යම්කිසි පිටමං වීමක් කියලා. ඉතින් ඒතර දැන් මගේ පිටුහල මොකද, මල්ලි මායි අතර ලොකු පරතරයක් නැහැ, අවුරුද්දකවත් පරතරයක් නැහැ. ඒ නිසා තමයි මට ඉක්මනින් අම්මා ගොඩකින් බහින්න සිද්ධ වුණේ. හැබැයි ඊට පස්සේ කිරියම්මලාගේ ගෙදර මේ මාමලා ඒත් එක්කම පුංචි අම්මලා, මොකද ඊට යහ පැත්තේ අල්ලපු ගෙදර තාත්තගේ මහා ගෙදර අම්මයි තාත්තයි අල්ලපු ගෙවල් වල දෙන්නෙක් නිසා තමයි දෙන්න ආදරය කරලා විවාහ වෙලා තිබුණේ. ඒතර එතන ඉන්නවා, එතන බාප්පලා ඉන්නවා, නැන්දලා ඉන්නවා. ඉතින් මේ වගේ ලොකු පවුල් පරිසරයක ලොකු වපසරයකට මම ඇතුළු වුණා. ඒක ඇත්තටම මං එතෙක්කල් ජීවත් වෙච්ච අර සිල්ලර කඩේ, ඒතර අම්මා තාත්තා ඒ අර පටු ඉඩෙන මම ලොකු ලෝකෙකට ගියා. ඒත් එක මේ ලෝකයේ සුන්දර කලා ඔය, ඒතර වැව්, එතකොට කුඹුරු හේන්, ඉතින් ඒ දේවල් එක්ක මං හිතන්නේ ඒ ජීවිතේ මං ඒ විඳපු නිදහස සහ ඒ ආශ්චර්ය තමයි අදරත් මං අර මුතුමැණික් කාරණා වගේ නැත්තම් ඒ හොයාගන්න එලාගන්නේ ඒ අතීත ඒ මතකයේ අත්දැකීම් කියලායි මට හිතෙන්නේ. මගේ නිර්මාණවල යම් කිසි සාර්ථකත්වයක් තියෙනවා නම් ඒකට මගේ පිටුවල් ජීවිතේ අදරත් බලපානවා කියලා මම මේ වෙලාවේ ආදරයෙන් සහ මගේ කිරියම්මලා කිරියත්තලාට ගෞරවයෙන් මම මතක් කරන්න කැමතියි.
0: අපි යමු ඔබ තෝරගෙන තියෙන ඊළඟ ගීතයට. මේ ගීතය රචනා කළේ කෙඩිගේ ධර්මවර්ධනයන්, පුණ්‍යසිරි මහවත්ත සංගීතවත් කළේ, මවින් පෙරේරා ගීතය ගායනා කරන්නේ. දැන් මේ ගීතයට ආදරේ රන් බිඟුන් නැසූ බාදුරාමල ඔබයි ළඳේ කියලා කෙඩිගේ ධර්මවර්ධනයන් වචන ගලපලා තියෙනවා.
2: ඇත්තරම මේ ගීතය තුළින් මං හිතන්නේ කලින් කතා නොකරපු පාදක නොකරගත්තු තේමාවක් තමයි මේකට පාදක කරගන්නේ. මොකද දැන් ආදරේ රන් බිඟුන් නැසූ කියනවා. ඒ කියන්නේ ඇත්තරම මේ දිනින මේ ආදරවන්තයා ආදරය සහ ප්‍රාර්ථනා විනාශ කරපු ඇය දිහා ඔහු හෙළන බැල්ම, ඒක කොච්චර දයාන්විතද. මොකද අපි හුඟක් වෙලාවට දකින්නේ ඒකට ආත්පසීම විරුද්ධ දේවල් තමයි අපි දකින්නේ. මොකද අපි ආදරේ හිමිවීම තුළ අපි උදම් වෙනවා. හැබැයි ආදරේ අහිමිවීම තුළ අපේ අර අපේ මිනිසත්කම අපිට නැති වෙනවා, අපි නැති කරගන්නවා. ඉතින් එහෙම නැතුව මොනතරම් උපේක්ෂාවකින්, මොනතරම් සංයමයකින්, මොනතරම් දයාවකින් තමන්ගේ බලාපොරොත්තු, තමන්ගේ ආදරේ, තමන්ගේ සිහින විනාශ කරපු ගැහණියක් තියා ඔහු බලනවාද? ඉතින් මං හිතන්නේ මේ ගීතය, මේ ගීතයේ තිබෙන වෙනස නිසා තමයි මම මේ ගීතයට

0: සෞන්දර්යාත්මක වියමන
1: සන්තතිය තහර
2: යමෝ තවත් ගීතයකට අපි යන්න ටිකක් ඈතට අතීතයට. ශ්‍රී චන්ද්‍රත්න මානවසිංහයන් නම් මේ ගීතය රචනා කරන්නේ. රුක්මිණී දේවි සමගින් මොහිදින් බෙක් ගීතය ගායනා කරන්නේ. අපි බලමු උත්සාහ කළේ ගීතේ මානෙම නැති වුණොතින් අපි ටෝනි හසන් සමග නිරෝෂා විරාජිනි ගායනා කරන ගීතය හමු. හද ගිලෙයි අම මිහිරේ.
3: මෙහෙමයි මොනිකා, දැන් රුක්මිණී දේවි කියන්නේ මට මගේ ජීවිතේ වීරවරියක්. මං හිතන්නේ අපි කාටත් ඇයි වීරවරියක් වෙන්න ඕනි. මොකද ඒ වගේ යුගයක ගැහණියක් කලාවට එනවා කියන්නේ ඇත්තටම ඒක ලොකු පෙරලියක් සහ ඒක ලොකු අභියෝගයක්. මොකද ඒ කාලේ ඔය කියන ආට්ටිවල රඟපෑවෙත් ගෑනු විශ්ගත්තු පිරිමි. එතකොට රුක්මිණී දේවි නිලියක් විතරක් නෙමෙයි, අයි ගායිකාවක්. මං හිතනවා ඇයි නිලියකට වඩා ගායිකාවක් විදියට සාර්ථක වුණා කියලා. ඇගේ හඬෙහි තියෙන ඒ වෙනස, ඒක ඇත්තටම අර මිහිරි මధుර මනෝහර කාන්තා කටහඬක් නෙමෙයි. ඒ හඬ හරි වෙනස්. ඒත් එක්කම ඒ හඬ තුළ දැවිච්ච ඒ ශෝකී බව, ඒවත් ඒ දේවල් එක්ක රුක්මිණී දේවි කියන ගායිකාව ඉතාමත් විශේෂයි. ඉතින් ඇයි සම්බන්ධයෙන් අපි මීට වඩා කතා කරන්න ඕනි, මීට වඩා හදාරන්න ඕනි කියන තැනයි මම ඉන්නේ. එතක මොහිදින් බෙක් කියන්නේ ඇත්තටම බුදු බැති ගීත විශාල ප්‍රමාණයක් ගායනා කරපු ගායකයෙක්. ඉතින් අන්‍ය ජාතිකයෙක් වෙලත් ඔහුගේ ගායනා කරපු ගීත, ඒ කියන්නේ ජාති ભેදයකින් තොරව අපි හැමෝගෙම හදවත් තුළ හැමදාටම ලැබුම් මරන් තියෙනවා. මොකද අපි ආගමික උත්සව සමයන් වලදී ඔහුගේ ආඬ නිතරම රැව් පිළ රැව් දෙනවා. ඉතින් මෙන්න මේ කාරණා නිසා තමයි මම මේ ගීතේ තෝරගත්තේ.

0: මහත්මිය සමග අද අපි හිතට දැනෙන ගීත ළඟමේ නතර වෙලා ඉන්නේ. ඊළඟට ඔබ තෝරගෙන තියෙන ගීතය මේ ගීතය බණ්ඩාරාතාවුද ගායනා කරන්නේ ඩොන්ජන් ඇල්විස් ගීතය රචනා කළේ විශාල ගුණදාස කපුගේ සංගීතවත් කළේ නයන කලු හමුවෙමු.
1: ඇතර මේ ගීතයත් කියන්නේ අර සුලභ තේමාවන්ගෙන් ඔබට ගීපු ගීතයක්. මොකද අපි හුඟක් වෙලාවට අද වෙනකොට අපි ලොකු විශ්වාසයක් තියෙනවා අපේ පැහැ ගැන. කියන්නේ සුදු නම් තමයි ලස්සන, කළු නම් කැතයි කියන හැඟීම. මේක ඇත්තටම ඉතාම වැරදි අදහසක්. මොකද කළු කියන්නේ දැකුම් කළු විතරක් නෙමෙයි, කළුම ඉතාම නිරෝගී. ඒත් එක මම හිතනවා සරාගී කියලා. ඉතින් අපි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු විදිහට අපිට මේ තියෙන බෙදීම් හොඳටම ඇති. මොකද අපි ජාති ආගම් කුල වශයෙන් බෙදලා ඉන්නවා. ඒතොර ඒ අතර මේ වර්ණ බෙදීමකුත් අපිට අවශ්‍ය නැහැ කියලායි මම විශ්වාස කරන්නේ. මේ ගීතයේ ඇත්තම ඒ කියන්නේ කළු පාට ගැහණු ළමේ කරබයා ගායනා කරන ගීතයක්. ඉතින් බලන්න මේ එක කියන්නේ සරදමට නෙමෙයි මේ කතා කරන්නේ. මේ කියන්නේ ඉතාම ආදරේ කියන ලස්සන වචන ටිකක්. ඒත් එක්කම බණ්ඩාරතාවුද කියන්නේ ඉතාම මිහිරු හඬක් තිබුණ අවධානයට හසු නොවිච්ච ගායකයෙක් කියලා මම හිතනවා. කියන්නේ ඔහුත් එහෙම ගීත විශාල ප්‍රමාණයක් ගායනා කළා නැහැ. හැබැයි ඉතාම මිහිරු හරවත් ගීත කියන්නේ ගීත ගායනා කරලා තියෙනවා. ඉතින් මම මේ ගීතෙට කැමති වුණේ මේ ගීතේ තියෙන ඒ වෙනස හින්දා. මොකද ඇත්තටම ඒ වගේ තේමාවක් ගීතයකට හසු කරගන්න පුළුවන්ද කියලා සමහරවිට අපිට පුදුම හිතෙන්න පුළුවන්. හැබැයි ගීතයකට හසු කරගන්න බැරි තේමාවකුත් නැහැ වගේ බලන්න ගියාම. මොකද ඕනෑම දෙයක් අපිට ගීතයකට එහෙම නැත්නම් නිර්මාණයකට හසු කරගන්න පුළුවන්. හැබැයි අර අපේ යම්කිසි අදහසක් තියෙනවා, يعني ගීතය කියන එක ඉතාම සුමුදු සුමට සෞන්දර්යාත්මක ප්‍රවේශයක් වෙන්න ඕනි කියලා. හැබැයි ඉතින් ඒක එහෙම නොවන බවට ගීත ඕනතරම් උදාහරණ අපේ ගීත සාහිත්‍ය තුලින් අපිට දකින්න පුළුවන්.

0: සනදිය දහර සමග ලේඛිකා ශාන්ත දෙසනායක හෙටට දැනෙන ගීත ගැන කතා කරන්න යද අපි චිත්‍රපට ගීතයක් අහන වෙලඟට මේ සීතාදේවී චිත්‍රපට ගීතය කජරපණි තමරදේවන් ගීතිකයන් නිමල් මෙන්ඩිස් සංගීතය ඔගස්ටස් විනයාකරත්නම් ගීතය ලිව්වේ.
1: මේ ගීතයට මම ඉතාමත් කැමති. මම මින් පෙරත් වැඩසටහන්වලදී මේ ගීතේ තෝරාගෙන තියෙනවා. ඒ කියන්නේ අත්හරින්න බැරි ගීතයක්. මොකද අමරදේවයන්ගේ ඒ ගැඹුරු හඬත් ඒත් එක්කම මේ ගීතේ පදමාලාව තුල කියවෙන දේ මම හිතන්නේ ඒ ගැඹුරු අර්ථයක් තියෙනවා. එතකොට ආදරය ප්‍රේමය ඒත් එක්කම ආදරය කියන දේ හැමතිස්සෙම හිමි කර ගැනීමක් විතරද? ඉන්න ඔබට ආදරයක් නැද්ද? මේ වගේ ගොඩක් දේවල් අපිට විමසන්න, අපිට අලුතෙන් හිතන්න අපි පොළඹවන ගීතයක් කියලා මම හිතනවා. ඒ කියන්නේ ආදරය තියෙන හිමි කර ගැනීම තුල විතරක් නෙමෙයි, මොකද අපිට අහිමි වන ආදරය උනත් මං හිතන්නේ අපිට හිමි කරගන්න පුළුවන් මනසින්. එතකොට මේ හිමි අහිමි වීම පිළිබඳව ඒ අපේ සම්මත කෝණයන් පුපුරවා හරින ඒත් එක්කම කියන්නේ ප්‍රේමය, වියෝව, මිරහව, වේදනාව මේ හැම දෙයකම සුසංයෝගයක් විදියටයි මේ ගීතේ මම දකින්නේ. ඉතින් ඇත්තටම කියන්නේ මගේ ගීපද එකතුවේ තියෙන මට කවදාවත් අත්හරින්න බැරි

0: නව රාත්‍රී 8යි විනාඩි 1යි.
1: කෘෂි ක්ෂේත්‍රයේ නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් අන සම්පත.

0: casa.
1: ත්වයේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය
2: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: මැයි 27 වනදා තිහකොට මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය සහ වෙසක් කලාපය
0: මැයි 27 සිට ජුනි 2 දක්වා මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායිම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුමයේ අභිමානය සමරන්න බොතුසි පුබුදන්න ඔබත් එක්වන්න
0: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හඬින්
1: බෙතබර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව රාත්‍රී 8යි විනාඩි 5යි.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
2: සංතරන්ති තාරහර මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සංතතිය දහර සමග ඔබ අද අපේ සොඳුර හමුවෙමු ලේඛිකා ශාන්ත දසනායක සමග. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ කිනන ජාතක ලොතරැයි මණ්ඩලය අනුග්‍රහක දායකත්වය අපට ලබා දෙනවා. ධන නිධානය ඔබේ කෝටිපති සිහිනය යථාර්ථයක් බවට පත් කරනවා කියලා ඔන්න දැන් ඔබ හොඳටම දන්නවා. සුපුරුදු මුදල් තෑගි වලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකයේ පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ඉතින් තව තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී කියන සන්ඩේ බෝනස් වාසනාව හිමි කරගන්න. ජතේ මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැබෑවක් බවට පත් කරගන්න.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
2: අප ආදරය කරන වසර ගණනාවක් තිස්සේ අප වෙනුවෙන් ඇගේ අත්දැකීම් ඉතාම සුන්දරව ගලපන ලේඛිකාවක්, සම්මානනීය ලේඛිකාවක් ඇය ශාන්ති දිසානායක මහත්මිය. අපේ හිතට දැනෙන ගීත ගැන කතා කරන අතරතුරේදී දැන් මේ කාන්තාවක් වෘතියක් තෝරා ගැනීම, එහෙම නැත්නම් වෙනත් කලාවක නිරත වීම ඇතුලේ ඇයට තියෙනවා අභියෝග ගණනාවක්. විශේෂයෙන්ම දැන් ඒක ජීවිතේ සාර්ථකත්වයට ලං වෙච්ච තමන්ගේ තියෙන ඉලක්කවලට ලං වුණු අරමුණු කරා ආව කාන්තාවක් විදිහට අභිමානයෙන් සිහිපත් කරන්න පුළුවන් අත්දැකීමක් වඩ පත් වෙනවා. හැබැයි ඒ විඳින මොහොතේදී, ඒ සැලසුම් කරන මොහොතේදී ඉතාම අසීරු කඩයිම් රසකට මූණ දීලා තමයි එන්න සිදු වෙන්නේ. විශේෂයෙන්ම විවාහ ජීවිතය ඇතුලේ විවාහක කාන්තාවක් විදිහට දරුවන්ගේ ගැටලු, දෙමව්පියන්ගේ, සැමියාගේ මේ සියල්ලත් එක තමයි ඇයට සිදු වෙන්නේ. තමන්ගේ ඒ රැකියාව හෝ කලාව ලොහෝ නිරත වෙන්න පුත්තු පස්සෙනෙක් හදාගෙන කොළඹ නගරේනුත් සෑහෙන ඈත දුරක ඒ නගරේනුත් ගමන යන්න ගත්තහම දුම්රිය ගමනට එන්න තවත් සෑහෙන දුරක ඉඳන් මෙච්චර දේවල් කරන්න ශක්තිය කොහෙන්ද ඔබට?
3: මම විශ්වාස කරනවා يعني අපිට යමක් කරද්දී ස්ත්‍රී පුරුෂ භාවයන් අදාළ වෙන්න ඕනේ නැහැ කියලා. හැබැයි අවාසනාවකට වගේ ඒක මේ වගේ රටක, විශේෂයෙන් ආසියාතික රටක ඒක අදාළ වෙනවා. මොකද ගැහණියකට එල්ලවන අභියෝග වැඩි. ඉතින් ගැහණියක් වීම නිසා අභියෝගයක් එල්ල වෙනවා නම් මං හිතන්නේ ඒක ඇවිල්ලා ඒ ගැහණියගේ වරදක් නෙමෙයි. ඒ ආකල්පවල වරද, ඒ රටේ වරද. මොකද කිසිසේත් පහසු නැහැ. හැබැයි මම විශ්වාස කරනවා මට මේ කියන්නේ මගේ විවාහ ජීවිතයේ ඒත් එක මගේ ගමේ හැම තැනකදීම ඒ දේවල් විඳ දරා ගන්න සහ අභියෝග වලට අභියෝග කරන්න මට ශක්තිය ධෛර්යය ලැබුණේ මගේ තාත්තගෙන්, අම්මගෙන්, ඒත් එක්ක මගේ කිරියත්තල කිරියම්මලැතුළු, ඒ මගේ සනුහරේ උදවියගෙන් කියලා, ඒත් එක්ක මගේ ආදරණීය ජනපද වාසීන්ගෙන්. මොකද ඔවුන් අවුවේ පිච්චමින් මහපොළොවත් එක්ක කරන යනවරත අරගලය. ඒත් එක්කම මගේ තාත්තා ගොවියෙක් වගේම ව්‍යාපාරිකෙක් විදිහට ඒ හැමදේටම වඩා තාත්තා මතක තියෙන්නේ ආදරණීය තාත්ත කෙනෙක් විදිහට. මොකද මට මතකයි ඉස්සර නංගි මල්ලි මායි තාත්තගේ පපුවට තමයි ඉන්නේ උඟක් කාලවට රැයට අම්ම උයනකම්. ඉතින් අපට මේ ලෝකෙ තිබෙච්ච සුව යහන තමයි තාත්තගේ පපුව. ඒ කියන්නේ පිරිමි පපුවක ඒ ගැස්ම ඉතාම හොඳින් දැනිච්ච ඇහිච්ච ගැහණියක් විදිහට මම අදත් විශ්වාස කරන්නේ, හිටත් විශ්වාස කරන්නේ පිරිමියා කියන්නේ ගැහණියගේ දුෂ්ටයා හරි සතුරා හරි පීඩකයා හරි නෙමෙයි. මොකද පිරිමියා ගැහණියගේ ආදරවන්තයා, මිතුරා, ඒ වගේම සහෝදරයා. ඉතින් අර පිරිමියා අපේ පීඩකයා නෙවෙයි, ගැහණු පිරිමි දෙගොල්ලම පීඩාවට පත් කරන මේ ක්‍රමය තමයි පීඩකයා සතුරා දුෂ්ටයා කියලා මම විශ්වාස කරන්නේ.
2: ත්‍රී සිස්ටර්ස් ගායන ගීතය අපි අහමුද? මොකද මේක අපි කතාබහට නිරන්තරයෙන් ලක් කරන දෙයක් වර්තමානයේදී. දියුණු සමාජයක් කියලා අපි කතා කරනවා. තාක්ෂණය දියුණු වුණු මේ සියලු දේවල් දියුණු වුණු සමාජයක චින්තනය ඇයි දියුණු නොවුණේ කියලා තමයි අපිට කතා කරන්න ඉතිරලා තියෙන්නේ. මොකද තාමත් ඉතාම පසුගාමී අදහස් තියෙන කාන්තාවකට අදටත් ඉතින් රෑ බෝ වුණාට පස්සේ, රෑ 7-8 වුණාට පස්සේ මහා නගරයක වුණත් තනියෙන් යන්න පුළුවන් තරමට අපේ රට දියුණු වෙලාද කියලා නිකමට ඉතින් උත්තර දෙන්න එපා, ඉතින් අහලා බලන්න ඔබ. එහෙම කාලවලදී වැඩ කරන මේ සමාජය තුළ මේ පීඩාවන්ට ලක් වෙන කාන්තාවන් විදිහට අපිත් හරි කැමති කුරුල්ලෝ වගේ ඉන්න. කුරුල්ලනේ නුබලගේ සන්තෝෂය මදකට අපට තියව කියලා අපිටත් කියන්න හිතෙනව නේද?
3: ඕ මොනිකා, දැන් ඉස්සල්ලා මම ත්‍රී සිස්ටර්ස්ලව දැක්කේ 70 දශකයේ අගභාගයේ ගල්නෑව නවනගරේ විවෘත කළා. ඒ වෙලාවේ සංගීත සම්දර්ශනයක් තිබුණා. ඉතින් ඒ කාලේ අපි ඌව බලන්න යන්නේ අර පොඩි ඇට්‍රැක්ටර් වල නැගලා. ඉතින් තාත්තට කිඳිරින් ගාලා කොහොම හරි පුංචි අම්මලයි අපි සේරම මං ඉදරුන් අප්පුංචි අපි එතෙන්ට ගියා. ඉතින් ගොඩාක් තිබුණේ පොඩි ට්‍රැක්ටර්, ලොකු ට්‍රැක්ටර්, බයිසිකල් ඒ වගේ තමයි. ඉතින් අර ගංගොඩාල් වල කට්ටිය ඒකට ගම්ම මෙම යන්නේ. ලොකු ලොකු වාහන තිබුණේ නැහැ. ඒ වෙලාවේදී ඇත්තටම මේ සෙනඟගොඩේ මහා සෙනඟක් හිටියා. මම අතරමං වුණා. මම ඇත්තටම يعني මම අඬ අඬ හිටියේ. ඒතර මම දැක්ක වේදිකාවට මේගොල්ලෝ සින්දු කරන ත්‍රී සිස්ටර්ස්ලා, මම දන්නේ නැහැ ත්‍රී සිස්ටර්ස්ලා කියලා මම පොඩි නිසා. මම දැක්ක දිව්‍යාංගනාව තුන්දෙනෙක් කියලා වගේ. ඒ කියන්නේ අපිට ගොඩක් වෙලාවට කිරියම්මලා කිරියත්ලා කතන්දර කියලා දෙනම ඔය ගොඩක් වෙලාවට දිව්‍ය ලෝකේ අපාය ඔය වගේ දේවල් තමයි කියන්නේ. ඉතින් ඒතර මම හිතුවේ ඇත්තටම මේ අහසින් يعني දිව්‍ය ලෝකෙන් මෙතෙන්ට ඇවිත් තින දිව්‍යාංගනාව මොකද එකම විදියේ එකම පාට සාරි ඇඳගෙන අර අර අර විදුලි ආලෝකයෙන් නැහැවෙමින් ඔවුන්ගේ ගයපු ගීතය පුංචි මගේ හදවතේ සදහටම ලැගුම් ගත්තා. ඉතින් දැන් අද දවසේදී මම මතක් කරන්නේ ඒ වගේ යුගයක يعني කාන්තාවන් තුන්දෙනෙක් එකතු වෙලා එහෙම ගීත ගායනා කරන එක. කියන්නේ ඉලිමහන් ප්‍රසංගවල ඒ විදිහට ගායනා කරන එක ඇත්තටම ඒක මේ ලොකු අසිරියක්, ලොකු අරුමයක්, එක්කම පුදුමයක්. මං හිතන්නේ අදටත් අපිව පින්නවන ඉන්ද්‍රාණී පෙරේරා ගායිකාව මම මේ වෙලාවේ බොහොම ගෞරවාදරයෙන් මතක් කරනවා. ඒ රෑ ඒ මගේ ආදරණීය දිව්‍යාංගනාව තුන්දෙනාගේ ඒ ගීතය මං හැමදාම ආසාවෙන් අහන්න කැමතියි.

0: අදහර.
1: නන්දා මාලනියන් සංගීතවත් කොට ගායනා කරන ගීතයක් අපි අහමු ඊළඟට. මඩවලස් රත්නායකයන්ගේ ගී පද සංකල්පනාව. ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි.
2: ඕ මොනිකා, මේක මට හිතෙන ඉතාම හොඳ ප්‍රේම ගීතයක් කියලා. මොකද අද වෙනකොට කියන්නේ අපේ තරුණ දරුවන් ප්‍රේම ගීත කියලා උඟක් කලාවට හඳුන්වන සහ ඉදිරිපත් කරන ගීතත් මේ ගීතයත් සංසන්දනය කරලා බලනකොට අපේ පරම්පරා වෙනස, ඒ පරතය, මේ දේවල් බලපාන්න පුළුවන්. හැබැයි ගීතයක් කියන්නේ සෞන්දර්යාත්මක ප්‍රවාහයක් නම් මං හිතනවා ඒ තුළ අපේ හැඟීම් ප්‍රකාශ කරන්න, ඒ කියන්නේ සංගීතය වගේම පදමාලාව මේ යුගයට ගැලපෙන විදිහට අපි නූතන වෙන්න ඕනි, අපි නවීන වෙන්න ඕනි, ඒත් එක්කම මේ අපේ අලුත් තරුණ පරම්පරාවට උචිත වෙන්න ඕනි කියලා එහෙම අදහසක් තියෙනවා. ඉතින් වෙනස් වෙන සත්හදා බැලීම් කරන්න ඕනි තමයි අපි. හැබැයි නන්දමාලනි ගායනා කරන මේ ගීතය තුළ ඒ ගැබ්බෙලා තියෙන ඒ ප්‍රේමේ කතන්දරය මට හිතෙන්නේ يعني මහා පොතක් වගේ, يعني පිටු සිය ගණනාවකින් සමන්විත පොතක් තරම් බරයි, ගැඹුරුයි, ඒ වගේම ඉතාම ආදරණීයයි කියලයි මට හිතෙන්නේ.

0: Sundarjatnaka Viamana Sanda Diya Dahara
1: Ada Vesundara Homo Vima Pravina Lekika Shanti Desanayaka Mahatmiya Samaga තවත් චිත්‍රපට ගීතයක් තමයි අද වැඩිපුර තියෙන චිත්‍රපට ගීතයි. මේ චිත්‍රපටේ ගීත දෙකක් ඇතුළත් වුණා. මේ නමින්ම චිත්‍රපටයත් තුලිකා 1974 වසරේදී තිරගත වෙන්නේ. එචර ජෝතිපාලයන් ගායනා කරන දුලිකා ගීතය තමයි ඔබට ඕරගෙන තියෙන්නේ. ධර්මශ්‍රී ගමගේ ගීතය ලියුවේ අචර ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය.
2: එචර ජෝතිපාල කියන්නේ අපිට අමතක කරන්න බැරි ගායකයෙක්. මොකද සමහරවිට අපේ බෙදීමක් තියෙනවා හොඳ ගායකයෙක් නෙමෙයි කියලා. එතකොට දැන් සමහර වෙලාවට එචර ජෝතිපාලගේ රසිකේ කියන්නත් සමහර විදග්ධ අර ප්‍රවීණ උදවිය යම්කිසි අකමැත්තකුත් තියෙනවා. හැබැයි මම හිතනවා විජේ කුමාරතුංග වගේම මාලි පොන්සේකා ඒත් එක්කම එචර ජෝතිපාල කියන්නේ අපේ පොදු ජනතාවගේ හදවත් තුළ සදා අමරණීය චරිත. එතකොට පොදු ජනතාවගේ හදවත් මේ තරම් දිනා ගන්න සමත් වෙච්චි මේ හඬ මං හිතනවා අපට එහෙම නොතකා හරින්න බෑ. එතකොට දැන් මේ දුලිකා චිත්‍රපටිය මම බලන්නේ කටියාව යායයි දුටු ගැමුණු විදුහලේ තමයි. එතකොට ඒ කියන්නේ චිත්‍රපටි පෙන්නුවේ මොකද අපට එහෙම සිනමා ශාලාවක් තිබුණේ ඒ කාලේ. හුඟක් වෙලාවට චිත්‍රපටි පෙන්වන්නේ කො පාන්සලක එහෙම නැත්නම් ඉස්කෝලේක. ඉතින් දවස් ගණන් පෙන්නනවා චිත්‍රපටි. ඉතින් ගම්මු හැවෙනකොට චිත්‍රපටි බලන්න යනවා. ඒක හරිම සුන්දර අත්දැකීමක්. ඉතින් මේ දුලිකා චිත්‍රපටියේ ප්‍රධාන චරිතයත් මං හිතන්නේ බියුලා ඩයස්. අය ඇත්තටම අපේ අර සම්ප්‍රදායික නිලි ඒ පෙනුමෙන් ඔබට කියපු මේ පෙනුමක් තිබිච්ච වෙනස් නිලියක්. ඉතින් මේ මේ හැම කාරණයක් එක්කම මේ දුලිකා චිත්‍රපටියත් එක්ක මේ ගීතය ඒත් එක්කම එච්.ආර්. ජෝතිපාල කියන පොදු ජන හදවත් දිනාගත්තු ගායකයා මට අමතක කරන්න බැහැ.

0: වියමන සඳ දිය තහර
1: සඳ දිය තහර
2: ඊළඟට හන්නේ චිත්‍රපට ගීතයක් එක්ටම්ගේ චිත්‍රපටේ මේ ගීතය මහචර සුනිල් ආරියරත්නයන් ගීත ලිව්වේ සරද්දසනායකයන් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරය විශාරද ගුණදාස කපුගේ හඬින් මේ ගීතය අපිට ඇහෙන්නේ බිඳුනු පෙමින් ගිනිගත් හදවත් තනි වේවි එක්ටම්ගේ
3: එක අතර බලපුවාම අපි අද දවසේ හුඟක් කාලවට ඉන්නේ එක්ටම්ගේ වලවල කියලා හිතෙනවා මොකද අපි දැන් මට ඒක ගොඩක් දැනෙන්නේ මම පුංචි කාලේ ඒ ලොකු සමාජයක ලොකු අපසරියක බොහොම නිදහසේ හිටපු ළමේ ඒතර අද වෙනකොට අපි හුඟක් කාලවට කුටුම්බ වලට සීමා වෙලා අපේ ලෝකය කියන තාක්ෂණයත් එක්ක අපි හුඟක් කාලවට දුරකථනයත් එක්ක තනි වෙනවා එතකොට ඒ අපේ ඒ කියන්නේ අපේ ලෝකේ ඉන්නන පාටු වෙනවා ඉතින් ඒ නිසා අර කියන්නේ එක්ටම් ගෙවල් සම්බන්ධයෙන් ඒක හොඳටම ගැලපෙන්නේ අද දවසට කියලා හිතෙනවා මේ ගීතේ ඇත්තටම මං හිතන්නේ හුඟක් දෙනෙක් කැමති ඊටාම ජනප්‍රිය විරහ ගීතයක් මොකද මෙතනත් අහිමි වීම සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ ඉතින් මේ ඇත්තටම දැන් මේ වගේ කියන්නේ මේ වගේ විරහ ගීත අහනකොට හිතෙනවා ඒ අහිමි වීමත් මොනතරම් කියන්නේ මේ මොනතරම් රසවත්ද ඒ කියන්නේ ඒ අහිමි වීම තුලින් මේ ඉස්මතු කරගන්න సౌందර්යය ඒ චමත්කාරය ඒ කියන්නේ මානව ජීවිතයකට ඒක කොච්චර දුරට වැදගත්ද කියන කාරණාව ආය ඉස්මතු වෙනවා කියලා මට හිතෙනවා ඉතින් අපේ හදවත වේදනාවෙන් දවන ගීතයක් විදිහට තමයි මේ ගීතේ මම දකින්නේ ඒත් එක්ක මේ චිත්‍රපටයේ රූපරාමු මාලනි පොන්සේකා රවින්ද්‍රන්දනිය ඒ රූපරාමුත් එක්ක මේ ගීතය ආය ආය රස විඳින්න අපිව පොළඹවනවා කියලා මට හිතෙනවා

0: ලව රාත්‍රී 8යි විනාඩි 32යි.
1: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
4: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබෙන කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා

0: ඉන්දියාව රාත්‍රි 8යි විනාඩි 34යි.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
2: සන්තතිය දහර
3: සන්තතිය දහර අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ. ශ්‍රී ලංකාව තුළ වැඩිම යාන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සමිබල ගන්වා ඇති ස්වයංක්‍රීය වීකිතිමේ යාන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යාන්ත්‍රය. පැයට වී කිලෝ 1000ත් 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි, අවම විදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි, නඩත්තු අඩු, ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 011 677 579 දුරකථන අංකයට.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර.
3: අද අපේ සඳරු හමුවීම ලේඛිකා ශාන්ත දෙසනායක සමග. ඊළඟ ගීතය විශේෂ ගීතයක්. සුනිල් එදිරිසිංහයන්ට, ඒ වගේම ආචාර්ය වික්‍රත් නායකයන්ට, සතීෂ් චන්ද්‍ර එදිරිසිංහයන්ට වගේම නිර්මාණකරුවන් ඉදිරියේ ඔවුන්ගේ ජීවිතවල වඩාත් සුවිශේෂ තැනක් සනිටුහන් කළ ගීතයක් මාතරාචි චිත්‍රපටයටයි මේ ගීතය නිර්මාණය වෙන්නේ. වොලි නානායකර ගීතය ලියන්නේ ආචාර්ය වික්‍රත් නායකයන් සංගීතවත් කොට සුනිල් එදිරිසිංහයන් මේ ගීතය ගයන්නේ. සඳකඩ පහනක කැටයම් ඔපලා.
4: ඔව් මොනිකා, එතකොට එතන මේ ඒ පිරිසේ ඒ දැන් ඔයා ඉදිරිපත් කරපු නාමාවලිය දැක්කාමම අපිට යම්කිසි කෙනෙකු පුදුමයක් එක්ක සතුටක් ඇති වෙනවා නේද? ඉගෙනේ මේ එතෙන්ට ඒ ගීතයට සම්බන්ධ වෙච්ච පිරිස මං හිතන්නේ ඒ තුලින් අපිට ඒ ගීතය ගැන හොඳ අදහසක් ඇති වෙනවා. සහ ඒක ලොකු වැඩක්, කියන්නේ අපට හිතාගන්න බැරි ආශ්චර්යයක් කියලා මට හිතෙනවා. මොකද දැන් ඇතර මොලිනා නායක කරගත්තොත් අපි අඳුනන්නේ හොඳ නළුවෙක් විදියට. මං හිතන්නේ ඔහුගේ එකම ගීතයේද මන්ද මේක. එහෙම සමහර වෙලාවට එහෙම එකම ගීතයෙන් එහෙම නැත්තම් ගීතෙන් දෙකෙන් ඉතාම කියන්නේ කවදාවත් මැකෙන්නේ නැති සලකුණක් තිබ්බ උදවිය අපි අතර ඉන්නවා. ඉතින් ඒක ඇත්තටම ඉතාම විරල දක්ෂතාවයක්. ඉතින් මේ ගීතය මට හිතෙන්නේ හුඟක් වෙලාවට කියන්නේ සාහිත්‍ය කෘතියක් වගේ. ඒ තරම් බරසාරයි, ගැඹුරුයි. සහ සුනිල් එදිරිසිංහයන්ගේ හඬ, ඒ තුළ තියෙන නැවුම් බව, ඒත් එක්කම සංගීතය, මේ හැම දෙයක්ම මට නම් ඇත්තටම යම්කිසි කියන්නේ ප්‍රාතිහාරයක් වගේ. මම අහලා තිනවා මේ තුන්දෙනාගේ මේ කියන්නේ කුළුඳුල් නිර්මාණය කියලත්, සතිචන්ද එදිරිසිංහ, සුනිල් එදිරිසිංහ ඒගොල්ලෝ එකතු වෙච්චි. කොහොම හරි ඒ කොහොම වුණත් ඇත්තටම මේ ගීතය කියන්නේ මට මගේ කැමති ගීත නාමාවලියෙන් අත්තරින්න බැරි ගීතයක්. ඒත් එක්කම යලි යලි රස විඳින්න පුළුවන් ඉතාම ගැඹුරු අදහසක් තියෙන, හැබැයි කියන්නේ විශිෂ්ට පද රචනයක් තියෙන ගීතයක්.

0: ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ හංසවෙලක් චිත්‍රපටයට ධර්මසෙන පතිරාජයන් මේ ගීතය ලියන්නේ. අචර ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය ටීම් ජයරත්නයන් සුනිලා අපසේකර සමගින් මේ ගීතය ගායනා කරනවා. කියන්න කොච්චර දේවල් තියෙනද මේ චිත්‍රපටයේ, මේ රූපරාමුව, ඒ වගේම මේ ගීතය මානව සම්බන්ධතා කේන්ද්‍රගත වෙන තැන්, ඒ සම්බන්ධතා වලට මිනිසු ලපා දෙන විග්‍රහයන්, ඒ සියල්ලත් එක්ක මේ චිත්‍රපටය විදේශයක තිරගත කරාම සමන්ුල්ලකදී විදේශිකයෙක් ප්‍රශ්නයක් නගලා තියෙනවා, මේ ඔබේ රටේ පොලිසිය මෙහෙම යුවලක් ඉන්න කාමරයකට කඩා වදිනවද කියලා. එතකොට අපේ රට එදා දැන් මේ චිත්‍රපටය දශක කිහිපයකට පෙර නිර්මාණය වෙන්නේ, ඔය සියල්ලත් එක්ක අරගෙන මේ ගීතය ඔබේ ගීත කැමැතිම ගීත ලයිස්තු අතුරට ඔබ අරගෙන තියෙනවා. කතා කරමු.
1: ඇත්තම දැන් ඒ කාරණාව අර විදේශිකයා ප්‍රශ්නේ, මං හිතන්නේ අපි අදටත් ඒකට මුහුණ දෙනවා. අදත් අපි පොලිසිය හැසිරෙන්නේ විදියටයි. අදත් මං හිතන්නේ අර මං කලනොත් කිව්වා වගේ අර ආදරය ඉවසන්නේ නැති රටක් මේක. ඉතින් දැන් මෙතන සමහරට මෙතන ආදරේ අනියම් ඇසුරක් කියලා අපිට හංගඩු ගන්න පුළුවන්. හැබැයි ඉතින් ආදරයක එහෙම නියම් අනියම් කියන කියලා අපිට බෙදලා වෙන් කරන්න පුළුවන්ද කියලා මට හිතෙනවා. මොකද ආදරය කියන්නේ මිනිස්සු මනෝභාවයක් නිසා ඒක කවදා කොතනක කා වෙනුවෙන් හට ගන්නවද කියන එක අපිට එහෙම පූර්ව නිගමන දෙන්න බෑ, පූර්ව විනිශ්චයන් ලබා දෙන්න බෑ. ඉතින් කොහොම හරි ඉගෙන සමාජ සංස්කෘතික දේශපාලනික ඛේදවාචකයක් තමයි මේ කාරණේ. මොකද මේ හංසවිලක් කියන චිත්‍රපටයේ මට හිතෙන්නේ දශක ගණනාවකට කලින් නිර්මාණය වුණත් ඒක අදටත් අපිට වලංගු සහ ඒ කියන්නේ අර කල්ලිකුත් නොවන අකාලික සදාකාලික වෘත්තාන්තයක් විදිහටයි මම දකින්නේ. මොකද ඒ ප්‍රශ්න ටික ඒ විදිහටම අදටත් අපිට ඉතුරුලා තියෙනවා. එතකොට අපි රටක් විදිහට, සමාජයක් විදිහට අපි ගමන් කරලා තියෙන ඉදිරියටද එහෙම නැත්නම් පිටිපස්සටද කියන ප්‍රශ්නේ අපිට අපෙන් අහන්න සිද්ධ වෙනවා. ඇත්තටම මොනිකා කිව්වා වගේ හංසවිලක් චිත්‍රපටයේ රූපරාමු ස්වර්ණමල්ලවආරච්චි, මම දන්නේ ස්වර්ණමල්ලවආරච්චි කියන්නේ ඇත්තටම අපට අර අපේ දේශීය සිංහල සිනමාවේ අර සුන්දර ඒ සුරූපී සිනමා නිලි භූමිකාවත් එක්ක ඒ මොනවරණින් ඉතාම කියන්නේ ඔබට ගියපු ඉතාම වෙනස් පෙනුමක්, වෙනස් රූපයක් තිබුණ, ඒත් එකම විශේෂ දක්ෂතාවයක් තිබෙන නිලියක්, ඒත් එක මෙතන රංගපාන්නේ ප්‍රධාන චරිතය අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාරනායකමයි. ඉතින් ඔහුගේ තියෙන ඒ හැකියාවේ කුසලතාවය, ඉතින් මේ වෙලාවේදී මට මොකද මම වරක් රාවේ පුවත්පතට සමග සාකච්ඡාවක් කළා ධර්මසිරි බණ්ඩාරනායක අපේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයාත් එක්ක. ඉතින් මට ඔහු සම්බන්ධයෙන් ආඩම්බරයට පත් වෙන අතර මම හුඟක් කනගාටු වෙනවා. මොකද ඒ තරම් ප්‍රවීණ සම්මානීය අධ්‍යක්ෂකවරයෙක් වෙලත් ඔහු නිර්මාණය කරලා තියෙන ඉතාම චිත්‍රපටි 40ක්. එතකොට අපි රටක් විදිහට ඒ ඔහුගේ නිර්මාණශීලී බවින් අපි ඒ උපරිම ඒ ඵල නෙලා ගත්තේ නැහැ. ඉතින් ඒක මං හිතන්නේ ලොකු අපරාධයක්, ජාතික අපරාධ හැටියට මම දකින්න යන ඒ වගේ දේවල්. ඉතින් මේ ගීතය ධර්මසෙන පතිරාජයන් රචනා කරපු, මම හිතන්නේ ඔහුත් එහෙම ගීත කීපයක් රචනා කරලා නැහැ. ඉතින් මේ ගීතම විශිෂ්ට අපේ සිංහල ගීත සාහිත්‍යයේ ඉදිරියෙන්ම තියෙන ගීතයක්.
0: අපි ඒ සියලු දේවල් විවිධ අත්දැකීම් සහ විවිධ දැනුම් මට්ටම්වල ප්‍රමාණයත් එක්ක විඳිමින් සිහිපත් කරමින් ගීතය අහමු.

0: ඔබට ඔරගෙන තියෙන ගීතයත් චිත්‍රපටයකම ගීතයක්. මේ චිත්‍රපටය 1975 වසරේදී තිරගත වුණු රවින් රන්දනිය මානෙල් බානගුරු මේ රූපරාමුවේදී අපිට මතකෙට නැගෙන. ඒ වගේම තව ශිල්පීන් විදිහට ගත්තහම දොන් සේරසේන, බඳු මුණසිංහ, බුද්ධි වික්‍රම, අමරසිරි කලන්සූරිය, ජෝබේ වික්‍රම මේ චිත්‍රපටයට, ඒ වගේම ශ්‍රේණි අමරසේන, චන්ද්‍ර කළුආරච්චි එකතු වුණා මේ රංගනයෙන්. චිත්‍රපටයේ මේ ගීතය රචනා කළ ධර්මසිරිකමගේ ආචාර්ය අමරදේවයන් තමයි මේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරන්නේ. දේවානන්ද වජසේකර සමග ඉන්ද්‍රනි පෙරේරා ගීතය ගායනා කරන්නේ. ඉතාමත්ම ආදරණීය ගීතයක් පවන් සසම්.
1: ඔයා හරි මොනිකා, ආදරණීයම ආදරණීය ගීතයක්. ඉතින් මම හිතන්නේ මේ ගීතය කියන්නේ දැන් මම දන්නේ අද වෙනකොට අපි එහම ආදරණීය ගීතේ මෙන් දැන් ලව් සෝනස් කියලා අහන්නේ මොනවද කියලා හිතෙනවා. මම කියන්නේ අපි අලුත් පරපුරට ඒකනේ ගොල්ලන්ව අවතක් සිරු කරනවා නෙමෙයි. හැබැයි මේ වගේ ගීත වලට උන් ඇහුම් කන් දෙනුනේ. මොකද ඇත්තටම අපි අලුත් ළමයි එහෙම කියන්නේ ඒ යම්කි සෞන්දර්යාත්මක ප්‍රවේශයක් රහිතව නිකන් එහෙම වචන එක්ක, ඒ කියන්නේ කටොර සංගීතයක් එක්ක නිර්මාණ බිහි කරනවා නම් ඒකට වග උත්තරකරුවොත් අපිම තමයි. මොකද අපි අපේ ළමා හා තරුණ වයසේදී අපි හොඳ ගීත ඇහුවා. ඉතින් අද වෙනකොට ඒ වගේ හොඳ ගීත අපට අහන්න ඉතුරුලා තියෙන නාලිකාවක් විදිහට කියන්නේ මම මේ ලක්කඬ ගෞරවයෙන් මතක් කරනවා. හැබැයි මුගක් කාලවට ඒ අවස්ථාව අපේ තරුණ පරපුරට හිමි වෙනවා හරි අඩුයි. ඉතින් ඒ නිසා ඔවුන්ට ඇහෙන දේවල් තුලින් තමයි ඔවුන්ගේ නිර්මාණ බිහි කරන්නේ. ඉතින් අපි මේ වගේ ඉතාම සුන්දර, ඉතාම ලයන්විත, ඉතාම මధుර ගීත අහපු පරපුරේ අය හැටියට මට හිතෙන්නේ අපට ඒක දෙයි වෙනස උඟුඟත් හදින් දැනනවා. එහෙම නැත්නම් මේ අලුත් පරපුර කෙරෙහි මේ යම්කිසි අකරුණාවකින් නෙමෙයි, අනාදරයකින් නෙමෙයි මම උන්ගිනුත් ඉල්ලා හිටින්න කැමති මේ වගේ මියුරු ගීත රස විඳින්න කියලා. මොකද ආදරය ප්‍රේමයේ සම්බන්ධයෙන් මටත් ඇත්තටම මීට වඩා හොඳ ගීතයක් මතක් කරගන්න හරි අමාරුයි. දේවානන්ද වෛද්‍යසේකර කියන්නේත් අපේ කතිකාවට ප්‍රමාණවත් අන්දමින් බඳුන් නොවිච්ච ඉතාම විශිෂ්ට ගායකෙක් විදිහටයි මම දකින්නේ. ඉතින් ත්‍යාගයන් එඩ්වඩ් වුණත් ඒ වගේ කියන්නේ මට මෙතනදී ඉදිරිපත් කරන්න කියන්නේ එහෙම අවස්ථාවක් නැතත් ඒ වගේ කියන්නේ ගීත අතලොස්සකින් හැබැයි අපේ හදවත් වැළඳගත්තු එහෙම ගායිකාව ගොඩක් ඉන්නවා. ඉතින් අපි ඔවුන්ව ආදරෙන් සිහිපත් කරන්න ඕනි කියලා මම හිතනවා.

0: ක්‍රියාත්මක වියමන සඳ දිය දහර
1: අපි මතකයේ රැඳුණු නිර්මාණ ගණනාවකට තමන්ගේ පන්හිඳින් පන පෙව්ව ශාන්ති දිසානායක ප්‍රවීණ ලේඛිකාවද අපේ ආරාධිතා මුත්‍ය බවට පත් වුණි. ඔබ දොරගණ අවසන් ගීතයේ සනසමු කොතැනද චිත්‍රපටයේට ධර්මසිරි ගමගේ මේ ගීතය ලියන අජර ප්‍රේමසිරි කේමදාසන්ගේ සංගීතයට හරුන් ලාන්ත්‍රා සමගින් ඇන්ජලින් ගුණදෙලක ගයන්නේ සොලං කුරුල්ලන්ට.
2: හරුන් ලාන්ත්‍රා කියන්නේ අපි කතා කරන්න ඕනි ගායකයෙක්. මොකද ඔහුගේ ඉතාම ලෑනිත ගීත තියෙනවා. මේ ගීතයත් මම ඉතාම කැමති. ඇත්තටම මම හිතනවා හොඳ ගීතයක් අහන එක අපේ ජීවිතය, කියන්නේ අපේ ජීවිතය අපි කියන සාමාන්‍ය ජීවිත කුසුම කියලා. ඉතින් අපේ ජීවිතයේ මලක් නම් ඒ මලට වැටෙන සීලල් පොද වැස්සක් තමයි කලාව ඇසුරු කරන එක. ඉතින් ගීතය, සිනමාව, වේදිකා නාට්‍ය මේ වගේ කලාංග අපි ඇසුරු කරන්න ඕනි. ජීවිතය සුපුෂ්පිත වෙන්නේ, ජීවිතය අර්ථවත් වෙන්නේ, ජීවිතය කියන්නේ ජීවිතය ජීවනයක් ලැබෙන්නේ ඒ කලාව ඇසුරු කරන තරමට කියලා මම හැමදාම විශ්වාස කරනවා.
1: එසේනම් මේ ගීතත් එක්ක අපි ආදරයෙන් සම්බෝගෙන යනවා. ස්තුතිවන්ත වෙනවා ඔබට ආදරෙත් අරගෙන ඉතා දුර පැහැර ඉඳන් මගේ ආරාධනාව පිළි අරගෙන එක්වීම පිළිපඳව නිර්මාණකරණය තුළ අපේ හිත් සනසන, හිත් නිවන, අපි කැමති සොඳුරු නැවතුම් වලට ඔබ අපව රැගෙන යනවා. ඉතින් ඔබේ ලියවිලි හරහා අපි බොහෝ දුර ගමන් යනවා. ඒ සියල්ලට ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉදිරියටත් ඔබෙන් අපි වගේ සුන්දර නිර්මාණ තව තවත් බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලාත් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.
2: බොහොම ස්තුතියි.
1: අප එහෙනම් සමුගෙන යනවා නැවත ඔබ මුණ ගැන බලාපොරොත්තුත් එක්ක ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක මහත්මිය සමගින් අද අපි මේ සුන්දර හොරාවන් ගෙවදමුවේ රංජන් පුෂ්පකුමාර සමග මම මොනිකා සේරසිංහ ප්‍රාර්ථනය ඔබට සුවදායක රාත්‍රියක්.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය දස ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ විලා රුපියල් ලක්ෂය 3000 100 60 20 ත්‍යාගි ඩබල් විලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

0: සිටා ජුනි 3වැනිදා දක්වා
1: පිළියම්බල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකි

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ලක්හඬ YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: වේදනාව
1: මගේ නොවදින සුරු තරුපත් සහතන ඔබය යන තුරු
0: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය ආදරණීය චෝදිරණීය චෝදි
1: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
0: අහිමි ආදරේ ජීවමාන හඬ
2: ආදරණීය චෝදි ඉරිදා රාත්‍රී 7ට හිමාලික
0: ජෝතිරාදාය කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
3: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: ප්‍රේතයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිඩ් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජ ගවේෂණය.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක්ුණේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිවර දායකත්වයෙන්.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව,
0: ලඛන මොමදී ඒසල්

වෙලාව රාත්‍රී 10:00 මේ වෙලාව වාසනාවන්තම වෙලාවක් වෙන්න පුළුවන් මාජන සම්පත NLB ජය ඒ වගේම මෙගා පව ධන නිධානය හඳහන ගොවිසිත සුබ දවසක් ලොතරැයි ගත්තා නම් ලොතරැයිපත් අතර ගන්න වාසනාවන්තයෙක්ද කියලා බලමු.

внимание.

0: මේ වෙන් කරන පැයභාගය තුළින් ඔබේ ජීවිතයට හරවත් සරුසාරවත් වාසනාවන්ත හෙටදිනක් තරන්නටයි අපේ සූදානම. එවෙනුවෙන් එල්බ ජාතික ජයවාන්නේ වාසනාවේ සුබඩු හොරාව අදත් අපි ආරම්භ කරනවා. ප්‍රථමයෙන් හඳුනාගනිමු අදවසේ අධීක්ෂණ මණ්ඩලය. අද පරිගණක නිල වාර්තාව ඔබට ලබා දෙනවා පරිගණක නිලධාරී ගීතිකා ජයවර්ධන මහත්මිය විසින්. මේ හඳුනාගන්නේ දවසේ විද්වත් අධීක්ෂණ මණ්ඩලය, ශ්‍රී ලංකා රේගුවේ අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රීනි කරුණාරත්න මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියාණි පතිරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලුම් සි තිලකරත්න මහතා සහ ජාතික විගණන කාර්යාලයේ නියෝජ්‍ය විගණකාධිපති KM ජයසිංහ මහතා. එනං ඔබේ ජීවිතයම කලෙලි කරන වාසනාවන්ත ලොතරැයි වර්ග 8ක් තියෙන මේ වෙලාවේ දැන් අතට ගන්න NLB ජය ලොතරැයි. වගේම අද දවසේ තත්තර සල්ලි වෙනුවෙන් NLB ජය 465 වන වාසනාවන්ත දිනුම් වාරෙන් අපි ආවා ඔබේ නිවහනට. එහෙනම් ඔබට වේවා ජය. අපි යමු අද දිනුම් වැඩිමිට. වාසනාව ගෙනෙන ඉංග්‍රීසි අක්ෂරය ජය අංක 4ක් අපි තෝරාගෙන ඉන්නවා මුලින්ම. ජය ග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය ඊ අක්ෂරය ජය අංක පිළිවෙලින් 6.5.3. අපේ සමාජයේ කොටසක් වකුගඩු රෝගාබාධවලින් පෙළෙන අතර එම රෝගීන්ට සහන සලසන ජාතික වකුගඩු අරමුදලට දායකත්ව ලබා දෙන ඔබේ මලතරයි NLB ජය මේ වසරේ 5 ලක්ෂපතියන් 181 දෙනෙක් බිහි කරලා තියෙනවා. රුපියල් 1,05,000 බැගින් ජයග්‍රහකින් 2 දෙනෙක් දවසේ දිනාගෙන තියෙනවා. මලතරයිපත් ඔබට අලෙවි කලේ SJ ලියනගේ උහන සහ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එවැගේම රුපියල් 50,000 බැගින් තව ජයග්‍රහකින් 33 දෙනෙකුත් අද දවසේ දිනාගෙන තියෙනවා. ඔවුන් ඇතුළු අද බිහි වෙනවා සමස්ත වාසනාවන් 70,156 දෙනෙක්. ඔවුන් අතර රුපියල් 65,500 ජයග්‍රහයේ මුදලක් අද දවසේ අපි දිනා දුන්නා. නියත ධනයෝග හඳහන අද ජයග්‍රහී 1,506 වන වාසනාවන්ත දිනු මැදීමට අපි සූදානම්. ජයග්‍රහී ලග්න සංකේතය පළමුවෙන් අපි තෝරා ගන්නවා. අද වස්සනාව රැගෙන ලග්න සංකේතය සිංහ ලග්න සංකේතයයි. හොඳයි, එහෙනම් දැන් තෝරාගන්නේ හඳහන අද ඔබට වාසනාවන්ත වන ජය අංක 4. හඳහනින් වාසනාවන්ත ඉදිරි කරන්නට මේ පන්දු අතරින් අපි තෝරා ගන්නා පළමු ජයග්‍රහි අංකය අංක 40. ජයග්‍රහි දෙවන ජය අංකය අංක 6. අංක 40 අංක 6. තුන්වන ජයග්‍රහී අංකය වාසනා පන්දු අතරින් යන්ත්‍රය අපට තෝරා දෙනවා. මේ තුන්වන ජයග්‍රහී අංකය අංක 7, අංක 40, අංක 6, අංක 7. නම් සෙවර සහ අවසාන ජයග්‍රහී අංකය පමණයි තෝරා ගන්නට ඉතිරි. මේ තෝරාගත්තේ අද අවසාන ජයග්‍රහී අංකය අංක 41. ශ්‍රී ලංකාවේ නාමය ලොවට රැගෙන යන ක්‍රීඩා ශාස්ත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිටවූ ක්‍රීඩා අරමුදලට දායකත්වය ලබා දෙන සහ අපේ රටේ උදව් අවසීම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවර කෙදෙනට පිහිටවූ සමාජ සේවා අරමුදල වලින් දායකත්වය ලබා දෙනවා අද ඔබ මිලදී ගත්ත හඳහන ලොතරැයි. ඔව්, රුපියල් 10,000 ප්‍රථම ත්‍යාගලාභී කඳ දවසේ බිහි වෙනවා. ලොතරැයි පත ඔබට අරගෙන කලේ කොටපොළ අලෙවි නියෝජිත TLP ශාන්ත මහතා විසින්. ඒ අනුව අද බිහි වෙනවා සමස්ත වාසනාවන්තීන් 127,149 දෙනෙක්. ඔවුන් අතර රුපියල් 87,104,140 ජයග්‍රහී මුදලකුත් අපි දිනා දෙනවා. හෙට හඳහන ඔබ දිනන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 35,31,375.74. දින හතම ඔබට නියත ජය උදා කරන ගොවිසත ලොතරැයියෙන් 64439 වන වාසනාවන්ත පියවරට අපි මේ සූදානම් වෙන්නේ. රුපියල් කෝටි 6ක් ඉක්මවාගේ සුපිරි ත්‍යාගයක් වෙනුවෙන් මේ දිනම වැඩිම අපි දැන් ආරම්භ කරනවා. අද ගොවිසත වෙනුවෙන් ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය පළමු යන්ත්‍රයෙන් අපි තෝරා ගන්නවා. අද වාසනාවන්ත වුණා G අක්ෂරය. දෙවන යන්ත්‍රයෙන් තෝරා ගන්නේ රුපියල් කෝටි 6 ඉක්මවාගේ සුපිරි ත්‍යාගයේ වෙනුවෙන් අද වාසනාවන්ත වෙන ජයග්‍රහී ජය අංක 4. ගොවිසතට වාසනාව ගෙනෙන අද දවසේ පළමු ජයග්‍රහී අංකය අංක 38. දෙවනව වාසනාව ගෙනෙන ජයග්‍රහී අංකය අංක 79 අංක 38 අංක 79 තුන්වන ජයග්‍රහී අංකය වාසනා පන්දු අතරින් අපි තෝරා ගන්නවා. මේ අංක 57 අංක 38 අංක 79 අංක 57 වාසනාවන්ත සිව්වන සහ අවසාන ජයග්‍රහී අංකය අංක 10 ෘෂිකර්මාන්තේ නගා සිටුවන දායක වන ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසත ලොතරැය්‍ය මේ වසරේ කෝටිපති සුපිරිත්‍යාගලාභින් දෙදෙනෙක් ඔබ අතරින් බිහි කරන්නට සමත් වුණා. රුපියල් 250,000 බැගින් ජයග්‍රහකින් 4 දිනක් අද දවසේ දිනාගෙන තියෙනවා. මේ වසනවන්ත ලොතරැයිපත් ඔබට අලවි කළේ DM චන්ද්‍රිකා පිටබැද්දර ප්‍රභාෂණී නාමල්දෙනිය වත්තේගම ප්‍රියන්ත ඔබට ආරච්චිගේ හම්බන්තොට සහ සරත් කුමාර නිකවරටේ කියන අපේ අලවි යෝජිතවරුන්. ඒ අනුව අද බෙහෙ වෙනවා සමස්ත වසනාවන්තීන් 111,771 දෙනෙක්. ඔවුන් අතර රුපියල් 77,56,240 ජයග්‍රහී මුදලකුත් අපි දිනා දෙනවා. ඔබ කෝටිපතියෙක් වෙන හෙට දවසේ ගොවිසෙත සුපිරිතයාගේ වටිනාකම රුපියල් 6,36,03,844,760.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා
1: පහසු වෙලා පැඩි පැඩි වෙලා අංක එකයි ලග්න එකයි
2: සියයක්ම ඔබ යති.
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: ඔබේ දවස සුබ කරන ඔබව දිනවන ලොතරැයියක් ඔබේ අතේ තියෙනවා මේ වෙලාවේ. අපි මතක් කරන්නේ ඒ ලොතරැයියෙන් ඔබට දිනා ගන්න පුළුවන් ත්‍යාග මොනවද කියලා. සුබ ලග්නයේ සමග ඡායංක තුන නිවරදව ගලපාගෙන ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105ක් දිනා ගන්න අද දවසේ ඔබට පුළුවන්. ඒ වගේම අංක තුන නිවරදව ගලපාගෙන රුපියල් 50,000 මුදල් තෑගි රසකුත් ප්‍රවර්ධන ත්‍යාග අංකය නිවරදව ගලපාගෙන රුපියල් 25,000 ත්‍යාග රසකුත් ඇතුළුව තවත් සෙසු ත්‍යාග බොහොමයක් දිනා ගන්න මේ අදත් ඔබට පුළුවන්. ඔබ දිනන සුබ දවසක් වේවා. අද දවසත් ඒ වෙනුවෙන් 313 වන වාසනාවන්ත දිනුම් වාරය අපි ආරම්භ කරනවා. සුබ ලග්න සංකේතය පළමු යන්ත්‍රයෙන් අපි තෝරා ගන්නවා. අද සුබ ලග්න සංකේතය මේෂ ලග්න සංකේතයයි. එහෙනම් සුබ දවසක් ලොතරැය වෙනුවෙන් වාසනාව ගෙනෙන සුබ අංක තුන අපි දැන් තෝරා ගන්නවා. සුබ දවසක්. අද දවසේ පළමු සුභාංකය අංක 17. මේ දෙවන සුභාංකය අංක 60. මේ තුන්වන සහ අවසාන සුභ අංකය අංක 37. ප්‍රවර්ධන ත්‍යාග අංකය අපි මේ තෝරා ගන්නේ. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 5,624. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයන් පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැය්‍ය පන් ලක්ෂපතියන් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි හිමිකරගත් ජයග්‍රහකයින් 183 දෙනෙක් බිහි කරලා තියෙනවා. මුදලින් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හිමිකරගන්න ජයග්‍රහකයින් දෙදෙනෙක් අද දවසේ බිහි වෙනවා. මේ ලොතරැයිපත් ඔබට අලවි කළේ සුසන්ත ගුණසේන මාතලේ සහ රංජිත් සොයිසා ගිරාඳුරු කොටේ අපේ අලවි නියෝජිතවරුන්. එවගේම රුපියල් 50,000 බැගින් හිමි කරගන්න තවත් ජයග්‍රහකින් 6 දෙනෙකුත් අද දවසේ බිහි වෙනවා. ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 ත්‍යාග තවත් ජයග්‍රහකින් 38 දෙනෙකුත් අද දිනා ගන්න. ඔවුන් ඇතුළුව අද බිහි වෙනවා සමස්ත වාසනාවන්තීන් 102,993 දෙනෙක්. ඔවුන් අතර රුපියල් 93,90,260 ජයග්‍රහී මුදලක් අපි දිනා දෙනවා. අද දවසේ අපි බිහි කරන අසීමිත ජයග්‍රහකින් අතරට ඔබව රැගෙන යන්නට රංගනා සමග ජේමන් සූදානම් වෙලා ඉන්නවා.
4: මීළඟට මෙගා පව
5: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව. ඔබ අදම මිලදී ගන්න.
6: කෝටි ගානක මුදල් හීනය වගේම සුපිරි මෝටර් රථයක් ගැන ඔබට තියෙන හීනය එකම ලොතරැයියකින් හැබෑ කරගන්න පුළුවන් කියලා ඔබ දන්න නිසාම දැන් ඔබේ අතේ මෙගා පව ලොතරැයියක් තියෙනවා. රුපියල් කෝටි 23ක් වගේම රුපියල් කෝටි 47ක ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකක් මෙගා පව ලොතරැයියෙන් ඔබට දිනා දුන්න නිසාම මෙගා පව වාසනාව ගැන ඔබ විශ්වාස කරනවා. ඒ නිසා අද දවසේ ඔබ වාසනාවන්තයෙක් බවට පත් කරන්න අපි ආරම්භ කරනවා මෙගා පව දිනුමැදිමේ වාරය. මෙගා පව සුපිරි තෑගි තුනෙන් බ්‍රෑන්ඩ් සුපිරි තෑග්ග සුපිරි අංකයක් එක්ක ජයග්‍රාහි අංක 4 ගලපා ගැනීමෙන් මේ දකින සුපිරි මෝටර් රථය දැන් ඔබට දිනා ගැනීමේ අවස්ථාව තියෙනවා. එහෙමනම් ලංකාවේ සුපිරි තෑගි තුනක් දෙන එකම ලොතරැය්‍ය මෙගා පව 2545 වෙනි දිනුමැදිමේ වාරය ආරම්භ කරන්න අපි දැන් සූදානම්. මෙගා පව ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය අපි මුලින්ම තෝරගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ඉසෙට්. මේ තෝරගන්නේ ඔබට වාසනාව උදා කරන සුපිරි අංකය. අද ඔබේ සුපිරි අංකය අංක 21. ඊළඟට අපි තෝරගන්නේ ඔබට වාසනාව උදා කරන ජයග්‍රාහි අංක 4. මුලින්ම අංක 16. ඊළඟට අංක 53. ඊළඟ ජයග්‍රාහි අංකය අංක 74. අද අවසන් ජයග්‍රාහි අංකය අංක 21. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මෙගා පව ලොතරැයියෙන් අපි 2026 වසරේ මේ වෙනට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 36 දෙනෙක් බිහි කළ තිනවා. අද මෙගා පව තුරින් රුපියල් ලක්ෂ 2 වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කරන ලොතරැයිපත් අලෙවි කරනවා. HMS දයාසිරි කළුතර සහ KGM සේනාරත්න පොල්ගහවෙල. ඒ අනුව අද දවසේ මෙගා පව සමස්ත වාසනාවන්තින් 113,616 දෙනෙකු අතරේ රුපියල් 68,50,720ක මුදලක් අපි බෙදා දුන්නා. ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරමින් නිසැකවම දිනන ලොකුම සුපිරි තෑගි ඔබට දිනා දෙන මෙගා පව හෙට මෙගා සුපිරි තෑගියේ වටිනාකම රුපියල් 27,06,92,886ක් පව සුපිරි තෑග්ග රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. ඔව් ජේමන් මතක් කරපු විදිහට රුපියල් කෝටි 12 ඉක්ම වූ දවැන්ත සුපිරි තෑගක් දිනා ගන්න දැන් ඔබ සූදානම් වෙන්න ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2227 වෙනි දිනුමැදිමේ වාරයේ. නිධානයක වාසනාව ඔබට ගෙදෙන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය අපි මුලින්ම තෝරගන්න. අද වාසනාවගෙන ඉංග්‍රීසි අක්ෂරය ඉසෙට්. ඊළඟට තෝරගන්නේ ධන නිධානයෙන් ඔබ වාසනාවන් එක් කරන ජයග්‍රහී අංක 4. ඊළඟ ජයග්‍රහී අංකය අංක 46. ඊළඟට වාසනාව උදා කරනවා ධන නිධානයෙන් ඔබට අංක 12. අද අවසන් ජයග්‍රහී අංකය බවට පත්වන්නේ අංක 19. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ධන නිධානය ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 22 දෙනෙක් රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකින් 302 දෙනෙක් බිහි කළ තිනු. අද ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකින් 3 දෙනෙක් අපි බිහි කරනවා. ලොතරැයිපත් අලෙවි කරනවා ජයතිලක හේරත් ගල්ගමුව, ජූඩ් නිශාන්ත විජේ කටුපොත, SN ගමගේ හම්බන්තොට. ඒ අනුව අද ධන නිධානයේ සමස්ත වාසනාවන්තින් 86,961 දෙනෙකු අතරේ රුපියල් 53,96,960ක මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. කෙටි කාලයක් තුළ රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 9ක්, රුපියල් කෝටි 8ක් ඔබට දිනා දුන්න ධන නිධානයෙන් හෙට ඔබට දිනා ගන්න පුළුවන් සුපිරි තෑගියේ වටිනාකම රුපියල් 12,33,39,128.78. පුංචි ලොතරැයියකින් ඔබේ මුළු ජීවිතයම වෙනස් කරන්න පුළුවන් කියලා ඔබට කියා දුන්න මුල්ම ලොතරැයිය මහජන සම්පත. ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පතෙන් අදත් අපි ඔබ වාසනාවන්ත එක් කරනවා 6,197 වෙනි වතාවට. එහෙමනම් අපි දැන් යොමු වෙනවා දිනුමැදීමට. අපි දැන් තෝරගන්නේ ඔබට වාසනාව උදා කරන ඉංග්‍රීසි අක්ෂරයත් අංක 6ක්. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය A, ජයග්‍රහී අංක 2,41,455. ඔබත් හදන රටත් හදන මහජන සම්පතෙන් අපි මේ අවුරුද්දට විතරක් ලක්ෂපති වාසනාවන්තීන් 2,751 දෙනෙක්, රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභීන් 153 දෙනෙක් වගේම සුපිරි ත්‍යාගලාභීන් 8 දෙනෙක්ම බිහි කළා තියෙනවා. අද මහජන සම්පතෙන් රට පුරාම ලක්ෂපති වාසනාවන්තීන් 17 දෙනෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරනවා සංජය කරුණාරත්න නාවුල, රත්න කුමාර මිද්දෙනිය, ජයන්ත පෙරේරා අනුරාධපුර, NYS රත්නවීර හොරණ, රංගන ආර්යදාස නාරම්වල, ප්‍රියන් ජයන්ත පෙරේරා පිටකොටුව, ජීජී අල්විස් ගෙලිඔය, ප්‍රදීප් සමන්ත මහියංගනය, ඒඒඑස් අමරසිංහ නොච්චියාගම, එස් ඥානචන්ද්‍රන් කිලිනොච්චිය, ටීඑෆ් ඩේන් කොටිකාවත්ත, එස් මදන් කල්මුනේ, එයිකේ රාමනායක කොටහේන වස්නාවන්තී දෙදෙනෙක් බිහි කරනවා. එතෙක්ම එම්.ඒ.ඩී. කුමාරි මල්සිරිපුර සහ කොළඹ දිස්ත්‍රික්කයේනුත් ලක්ෂපති වාසනාවන්තයින් දෙදෙනෙක් බිහි වෙනවා. ඒ අනුව දවසේ මහජන සම්පතේ සමස්ත වාසනාවන්තයින් 241,142 අතරේ රුපියල් 1,69,88,480 මුදලක් අපි බෙදා දුන්නා. ඔව්, දිනක ජය නියත මහජන සම්පතෙන් හෙට දවසේ ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,17,91,172.

0: 2026 අවුරුද්දේ මේ වන විට රුපියල් 250,000 වාසනාවන්තයින් 264 දෙනෙක් බිහි කළ තියෙන අද සම්පතේ ඔබට වාසනාව උදා වෙන්නේ මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ක් ගලපා ගැනීමෙන්. ඒ අනුව අද දවසේ අද සම්පත වාසනාවන්තය 772 දිනු මැදිමේ වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ඒ ජයග්‍රහී අංක 1455. ඒ අනුව අද දවසේ රුපියල් 250,000 වාසනාවන්තයින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ලොතරැයිපත් අලෙවි කරනවා ඔස්මන්ද සිල්වා මහනුවර සහ නීල් රේවත මහියංගණය. එතෙක්ම අද දවසේ රුපියල් 50,000 ජයග්‍රහකින් 45 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ අද සම්පතෙන් බිහි කරන වාසනාවන්තයින් අතර රුපියල් 1,09,88,040ක මුදලක් අපි බෙදා දුන්නා. අදත් NLB ජාතික ජයවර්ණයෙන් රට පුරාම ජයග්‍රහකින් 8,78,255 දෙනෙකු අතරේ රුපියල් 7,25,80,240ක මුදලක් බෙදා දුන්නා. හෙට දවසෙත් ඔබ වාසනාවන්තයෙක් කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ අපි සූදානම්. ඒ නිසාම ඔබ මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB.

0: කරන්නට ඔබ සූදානම්ද? MLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය.
1: වෙලාව රාත්‍රී 10:20යි. ඔබ ලක්නත් එක්ක

බව රාත්‍රී 10:00 විනාඩි 25යි. හෙට උදෑසන 6ට සතියක පත්‍රවල විස්තරවලින් හමුවීමේ බලාපොරොත්තුව තුළ සමුගෙන යන සූදානම් වෙන්නේ. ඔබත් එක්ක රැඳුණු මම නලින් විරාජ්. වාසනාවන්ත සුන්දර රාත්‍රියක්.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමැනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්මසත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්මසත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

සමගී ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනීය කොට වතාලේ පාණතුර ගඟුල සිරි පරම විසුද්ධාරාමාධිපතිව වැඩ සිටි

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

ඔබාදහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය අපට සිටින

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

ඇයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කය රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: අජාතක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

ඇසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිමක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහ

සියලු දෙනාටම ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන්ම වේවා. අද වන විට අප රටත් මුළු ලෝකයක් වෙලා පැතිරෙන රෝබියෙන් සියල් සත මුදවා ගනුවස් උතුම් බුද්ධ රත්නේත් ධම්ම රත්නේත් සංඝ රත්නේත් යන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සපත කිරීම ලක්කඳ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවයි මේ. මේ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලයෙන් සියලු රෝගී දුරු වී සියල් සත වෙත යහපතම වේවා. මේ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලය සියල් සත වෙත විහිදේවා, පැතිරේවා. ත්‍රිවිධ රත්නේ ආශිර්වාද ඵලයෙන් සියල් සත සුවපත්ම වේවා.

ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලෙන් සියලු රෝගිය දුර්වී සියල් සතවිත යහපතම වේවා, නිරෝගී සුවය වේවා. ඒ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සතවිතම විහිදේවා, පැතිරේවා. සියලු දෙනා නිදුක් වේවා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතුයන් වෙතද විකාශය වේ. පිරිති ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක්.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගංගුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: වාසනාවන්ත සුන්දර උදෑසනක්, වෙලාව උදෑසන 5:31.